සිහිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැලි

0: අයිබවන් සුබ දෑසනක් අපි මනෝතුනායි දශම පහෙන් අනුතුනායි දශම හතෙන් ලක්හඬ අහගෙන ඉන්න වෙලා උදේ 5 විනාඩි 36යි.
1: සතියක ලක්හඬ. ලක්හඬ Radio ITN.

0: FM 93.7 La Khanna Radio ITN
1: ලකන හගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 50යි.

0: අයිබෝන් සුබෝදැස්සනක් අද අගෝස්තු මාසේ දෙවැනිදා ඉරිදා දවස අදත් උදෑසනින් අපි හමුවන්නේ ලක්කඩ මෝනිං නිවසල තුළ අපි සූදානම් ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කරලා තියෙන තොරතුරු ඒ වගේම නිලවේ බඩවි වල සඳහන් කරලා තියෙන තොරතුරු විදේශ තොරතුරු ක්‍රීඩා තොරතුරු වගේම කාටුන්ස් ඔබ වෙත අරගෙන එන ලක්කඩ මෝනිං නිවසල තුළ අපි අවධානය යොමු කරමු අද මේ ප්‍රධාන සිරස්තල වලට පුවත්පත් වල සඳහන් වෙලා තියෙන නිල වෙබ්බඩි වල සඳහන් වෙලා තියෙන ප්‍රධාන සිරස්තල වලට ඊයේ දවසේදී රාගම බන්ධනාගාරයේ ඇති වූ මේ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳවයි සේලුම නිල වෙබ්බඩි අද තොරතුරු සඳහන් කරන්නේ නැවතම තොරතුරු සඳහන් වෙලා තියෙනවා රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහර බන්ධනාගාරයේ අවට ග්‍රාම නිලධාරී වසම් 3ක් සඳහා නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර තිබෙනවා. මේ ඊයේ රාත්‍රියේ තමයි මේ ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළ තිබෙන්නේ. නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය පැනවා තිබෙනවා කියලා ඒ සඳහන් වෙන්නේ. 9246 කැන්දලියද්ද පාර බටහිර, 246 සී කැන්දලියද්ද පාර උතුර සහ 181 ජී දඹුව යන ග්‍රාම නිලධාරී වසම් සඳහා මෙලෙසින් ඇඳිරි නීතිය පනවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙලෙස එම ප්‍රදේශ සඳහා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පියවරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා කියලා අද දවසේදී මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වෙනවා. එතකම මේ ඊයේ දවස වන විට මහර බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකායමෙන්ම යුද හමුදාවද යොදවා තිබුණු බවයි සඳහන් වෙන්නේ. මේ අතර බන්ධනාගාරයේ අභ්‍යන්තර නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් බෙල් 412 ගුවන් යානයක් සහ ඩ්‍රෝන යානාද ඊයේ දවසේදී යොදා තිබූ බවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඊයේ පස්වරුවේ බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවත් සමග පිරිසක් විසින් බන්ධනාගාරයේ තහඩුවක් කඩා ඇතුළට පැමිණීමට උත්සාහ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා තියෙනවා. මේ හේතුවෙන් මහර බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා අතිරේක බන්ධනාගාර නිලධාරීන් මෙන්ම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායද ඊයේ දවසේදී යොදවා තිබුණු බවත් සඳහන් කළා තියෙනවා. මේ ගැටුමෙන් එක් රැඳවියෙක් මියගොස් තවත් රැඳවියන් 6 දිනකු රෝහල් ගත කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ විදිහට තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් තවදුරටත් පැමිණෙන තොරතුරු යවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙන අපි ලක්හඬ තුලින් රැඳි සිටින FM 93.5 93.7 ලක්හඬ මෝනිං නිවුස් ඇලට් එක දිගින් දිගටම ලක්හඬ අහන්න අපි මේ සම්බන්ධයෙන් ලක්හඬ ප්‍රවෘත්තිංශය තුලනුත් ඔබ වෙත තොරතුරු රැගෙන එන්න සූදානමින් ඉන්නවා. ඒ උණුසුම් තත්ත්වය එහෙම වෙද්දී 2026 පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙල පිරිමි හෙළ විසි කිරීමේ සවෙන් රන් පදක්කමක් දිනා ගැනීමට රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා. ස්කොට්ලන්තයේ ස්කොට්ස් ටවුන් ක්‍රීඩාංගණයේදී මෙම තරඟයේ අවසන් වූයේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඒ දවසේ උදෑසන තමයි මේක අවසන් වුණේ. හිදී රුමේෂ් තරංග සිය දෙවැනි උත්සාහයේදී මීටර 89.75 දුරක් හෙළ විසි කිරීමෙන් රන් පදක්කමක් දිනාගත්තා. රන් පදක්කම ජයග්‍රහණයෙන් අනතුරුව සිය ජයග්‍රහණයට ශක්තියක් වූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුමේෂ් තරංග සිය ස්තුතිය පළ කළා. අපි අහලා බලමු ඔහු මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස්.
1: අද ගොඩක් සතුටුයි. මොකද ලංකාවේ පළවෙනි වතාවට එල්එන්සී කිරීමේ සෞඛ්‍ය ගෝල්මෙල්ල ඇත්තාගේ හිස්ට්‍රි අලුත් කරන්න ලැබිච්චෙන් ගැන ගොඩක් සතුටුයි. මොලි විශ්වවිද්‍යාලයෙන් දෙන්නෝනේ එංගලන්තයේ සහ ස්කොට්ලන්තයේ සිටින සියලුම ජනතාව වෙනුවෙන් මට සහයෝගය ලබා දුන්නා. චිය කරා මට මේ තරගයේ දෙනන්න. ඉතින් අත්‍තරම ගොඩක් ස්තුතියි. මේ ටුවර් එක එන්න ඇතුලීට්ලගේ පැත්තෙන් කරන්න පුළුවන් හැම සහයෝගයක් කරපු ඔලිම්පික් කමිටියකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉස්සරහට තව සෑහෙන කොම්පිටිෂන් තියෙනවා. අවසාන දිනේ ඒෂියන් ගේම්ස් ක්‍රීඩා ලොක්කයක් කරන්න බලාපොරොත්තු වෙනවා. තෝරන්නල් දෙන්න කල තම කියලා තිබ්බ මට ඕන ලංකාවට ගෝල්ඩ් මෙඩල් එක අරගෙන මට ඔලිම්පික් වල තෝරන ගෝල්ඩ් මෙඩල් එක අරගෙන
0: ප්‍රාදේශීය පරිපාලනයක සංවර්ධන ඒකක බවට පරිවර්තනය කිරීමේ සැලැස්මක් සකස් කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. ජනතාවගේ බොහෝ ගැටලුවලට වසර ගණනාවක් ක්‍රියාත්මක පරිපාලන ක්‍රම යටතේ විසඳුම් ලැබී නැතැයි ජනාධිපතිවරයා සඳහන් කරනවා. ඒ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවට එක් වෙමින් එහිදී රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතාද අදහස් පළ කළා.
2: ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වඩාත් කාර්යක්ෂම වඩාත් ඵලදායී ස්ථාන බවට පත්කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීමට තීරණය වුණා. ඒ වගේම තමයි අපට පළාත් පාලන ආයතන වලට බලපාන ප්‍රශ්න මෙහිදී සාකච්ඡාවට භාජනය වුණා. ඒ ආයතන වලට අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ ලබා දීම, ඒ වගේම ආදායම් උත්පාදන කටයුතු සඳහා අවශ්‍ය කරන පහසුකම් සැලසීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා. මේ සමහර පළාත් පාලන ආයතන වලට වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ප්‍රාදේශීය ආයතන වලට අවශ්‍ය කරන පොදු පහසුකම් ලබා දීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. අපි දකිනවා ඉදිරි අයවැයේදී රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අදාළ බොහෝ කටයුතු වලට ඉතාම සාධනීය මැදිහත්වීමක් කරන්න පුළුවන් කියන කාරණය මෙතනදී අපට හඳුනා ගන්න ලැබුණා.
0: Let's move to the Daily News newspaper. East Sunday terror attacks 2019 trial at bar. Pujit and Hemsiri sentenced to death. Charges of murders and attempted murder. Judge Veera Surya delivers dissenting judgment. Let's see more details about it in Sinhala. අද සිළුමිණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ පූජිත්ටත් හේමසිරිටත් පාස්කු නඩුවෙන් මරණ දඬුවම. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළ තින අපි අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට අද ඇතුල් පිටුවලයි සඳහන් කළ තියෙන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අපි අවධානය යොමු කරමු. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවීමට අදාළව රාජකාරිය පැහැර හැරීමෙන් මරණ සිදුවීමට ආධාර අනුබල දීමට වරදකරුවන් බවට පත් කළ 34 වැනි පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබෙනවා. මහාධිකරණ වෙනිසුරුවන් වන ප්‍රියන්ත ලියනගේ, තිලකරත්න බණ්ඩාර සහ විරාජ් වීරසූරිය හමුවේ මේ නඩුව විභාග කෙරුණා. විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ සභාපති වෙනිසුරු ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන වෙනිසුරුවන් හිටපු පොලිස්පතිවරයා වරදකරු බවට තීන්දු කළ අතර විරාජ් වීරසූරිය වෙනිසුරුවරයාගේ තීන්දුවේ අදාළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි. මිනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුව 90 චෝදනා 855 854කට මෙසේ හිටපු පොලිස්පති වරදකරු බවට පත් කෙරුණා. මීට පෙර මේ නඩුවේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කෙරුණා. ඒ 2022 වසරේ පෙබරවාරි 18 වෙනිදායි විත්තිය සාක්ෂිය කැඳවීමෙන් තොරව මෙසේ ඔවුන් නිදොස් කොට නිදහස් කෙරුණු අතර ඊට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ ප්‍රීතිපද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම අභියාචනය පිළිබඳ දීර්ඝ නඩු විභාගයක් පැවති අතර එම විනිසුරු මඩුල්ල 2024 නොවැම්බර් මාස 5 වෙනිදා නියෝග කළේ මහාධිකරණයේ පෙර තීරණය බල රහිත කොට විත්ති වාචකයේ කැඳවා නැවතත් නඩුව විභාග කිරීමටයි. කෙසේ වෙතත් මේ තීරණය වෙලා තියෙන්නේ පූජිත් සහ හේමසිරිට පාස්කු නඩුවෙන් මරණ දඬුවම හිමි වෙනවා කියලා තමයි. අද මේව තමයි ප්‍රධාන සිරස්තල විදිහට සඳහන් වෙලා තියෙන්නේ. අපේ අවධානය යොමු කරමු ලක්හඬේ ප්‍රවෘත්ති අංශයට. සෞඛ්‍ය ශාස්ත්‍රයේ මානව සම්පත් හිඟයට විසඳුම් ලබා දුන් ආකාරයටම භෞතික සම්පත් හිඟයටද විසඳුම් ලබා දෙන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා. ඒ වෘත්තීය කාණ්ඩ 4කට අයත් සෞඛ්‍ය සේවකයන් 1444 දෙනෙකුට පත්වීම් ලිපි ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
3: වැටුප් වැඩි කිරීමෙන්, ඉදිරිකරණය කිරීමෙන්, පුහුණුව ලබා දීමෙන්, අවශ්‍ය තැන් වලට පුළුවන් පරිදි ස්ථාන මාරු ලබා දීමෙන් මේ අදි සියල්ල එකතු වුණාට පස්සේදී බලාපොරොත්තු තිබෙන්නේ මම අර කලින් කිව්වා වගේ ඔබගේ යුතුකම, ඔබගේ වගකීම, ඔබගේ රාජකාරිය කිලිමිටු කරයි කියන එක තමයි අපේ බලාපොරොත්තු. ඒ දේ දැන් කළ යුතුමයි. මෙතනින් එහාට ඇත්තරම අපි ඔබ ඔබේ සේවාව හරියට ඉටු කරනවාද පිළිබඳව වෙනදට වඩා මැදිහත් වීමක් සොයාබැලීමක් කරන්නට කටයුතු කරනවා. එහෙම නැතුව රටක් ඉස්සරහට යන්නේ නැහැ. ඒ සඳහා අපිට දැන් මැදිහත් වීමට අයිතියකුත් තිබෙනවා. මොකද මේ එකපත් වීමක්වත් මතක තියාගන්න දේශපාලන හේතුමත් තෝරාගත්තපත් වීම නොවන නිසා ඔබ හැමදෙනාටම ගෞරවයෙන් තමන්ගේ උසස්වීම පත්වීම පිළිබඳව කතාබහ කරන්න පුළුවන් වාතාවරණයක් අපි හදලා තියෙනවා. කිසිවෙක් අපිට ඡන්ද දෙන්නා කියලා හරි, අපිට ඡන්දකදී වැඩ කරා කියලා හරි, ඕස්ව ගැහුවා කියලා හරි, කැන්වසින් ගියා කියලා හරි, ගෙදර කාර්යයක් තිබ්බා කියලා හරි, එහෙම බලලා නෙමෙයි මේ පත්වීම ලබා දීලා තියෙන්නේ. පුද්ගලික රෝහල්වල වැඩ කරමින් ඉඳලා රැකියා දාලා අපේ සෞඛ්‍ය සහායක පත්වීමට ආපුවා ඉන්නවා. ඒ අය විශ්වාස කරලා තිබෙනවා. අපිත් ඔබ විශ්වාස කරා. විභාග තියන්න අවශ්‍ය තැන්වල විභාග තියලා නිසි පරිදි සම්මුඛ පරීක්ෂණ පවත්වලා අපි මේ බදවා ගැනීම කළා තිබෙනවා. කාට හරි පැමිණිල්ලක් තිබෙනවා නම් තමන් ලකුණු තිබිය බදව ගත්තේ නැහැ කියලා මම ඒ කාටත් කියන්න කැමතියි. බොන කෙනෙකුට ඕන නම් මා වැවිලා හම්බෙලේ පැමිණිල්ල කරන්න පුළුවන්. සමාජ මාධ්‍යවල එහෙම මෙහෙම ලියන නෙවෙයි, කාට හරි විස්තර ඇතුව කියන්න පුළුවන් නම් මෙන්න මේ පත්වීම අසාධාරණ කළා තියෙනවා කියලා අපි ඒකට ක්‍රියාමාර්ගන සූදානම්. ඒ තරම් පිරිසිදු තමයි මේ වැඩේ කටයුතු කළා තියෙන්නේ. එහෙම කරපු නිසාම අපි ඔබේ බලාපොරොත්තු වෙනවා ඉහළම මට්ටමේ සේවාවක්.
0: ශිෂ්‍යත් උපකාරක පන්ති පැවැත්වීම අගෝස්තු 5 වෙනිදා මැදියම් රැයින් පසු තහනම්. 2026 5 ශ්‍රේණියට ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාර පන්ති පැවැත්වීම විෂයානුබද්ධ දේශන සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීම අගෝස්තු මාස 5 වෙනිදා මාධ්‍යම රාත්‍රියේ අවසන් කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. අනුව එම විභාග කටයුතු අවසන් වන තුරුම මෙම තහනම බල පැවැත්වෙනු ඇතැයිද සඳහන් කළ තියෙනවා. එම කාලයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම සිදු නොකළ යුතුයි කියලායි සඳහන් වෙන්නේ. එමෙන්ව විභාග ප්‍රශ්න පත්‍රවලට ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් බවයි සඳහන් වෙන්නේ. 2026 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මාස 9 වෙනිදා මධ්‍යස්ථාන 2723ක පැවැත්වීමට නියමිතව තිබෙනවා කියලත් අද තොරතුරු සඳහන් කරලා තියෙනවා. මෙව තමයි අද දවසේදී සඳහන් කරලා තියෙන පුවත් විදිහට පුවත්පත්වල සහ නිල වෙබ්බඩවිවල. අපි කෙටි විරාමයක් ලබාගෙන මේ විරාමයෙන් අනතුරු නැවතත් තවත් බොහොමයක් පුවත් ඔබ වෙත අරගෙන එන්න අපි සූදානම්. ලක්හඬ මෝර්නින් න්ියුස් සැලසුලින් රැඳී සිටින ලක්හඬ මෝර්නින් න්ියුස් සැලට එකේ FM 93.5 FM 93.7 ලක්හඬ මෝර්නින් න්ියුස් සැලට අහගෙන ඉන්න වෙලාව උදේ 6:12.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 176 අංකයට ඔබේ

0: ලකන මෝනිං නිවස් වලට අහගෙන ඉන්න වෙලාව 6 විනාඩි 17යි.
1: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Side Light.
2: ඉරිදා උදේ 8ට. වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 07.03 93.5 93.7. Search Light. සමාජ ගවේෂණය.
3: ධනංජය සිරිවර්ධන අධ්‍යක්ෂණයක් තාපයෙන් පැනලා.
4: ඇත්තට මොකද්ද මේ තාපයෙන් පැනලා නටන හදපු නාටකම?
5: මට ඇත්තට මේක මතක් වෙද්දිත් හරිම බයයි.
4: ඇයි බයට තාපයෙන් පැන්නේ? ඊයේ මුළු රෑම මෙතනද හිටියේ?
5: අනේ නෑ, මම මේ දැන් පැන්නේ.
6: එක පාර මම දන්නවත් නේද වාහනයක් ඇවිල්ලා මංගාවෙන් නතර කරා.
5: මල්ලී කොහෙටද යන්නේ? මං ගෙදර යන්නේ. ඇයි? කොහෙද මල්ලී ගෙවල්? කොළඹ 7ද? නෑ, කොළඹ 10 මරදාන.
3: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

0: වෙලාව දෙහයයි විනාඩි 18 වෙනකොට ලක්හන්නේ මෝර්නින් නිවුස් සැලට් සමගින් අපේ අවධානය යොමු කරමු අද නිලවි බඩවි සඳහන් කරලා තියෙන ප්‍රවෘත්ති වලට. ලොතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න යොද හමුදාපති දුරේ වැඩභාර ගනී. 26 වන යුද හමුදාපතිවරයා ලෙස පත්වීම් ලද ලොතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ඊයේ දිනයේ සිට ධුරේ රාජකාරී භාරගෙන තිබෙනවා. ඊට පෙර ඒ මහතා විසින් බාතරමුල්ල රණවිරු ස්මාරකයේ වෙත පුෂ්පෝපහාර දැක්වුවා කියලා තද තොරතුරු සඳහන් කළා තියෙනවා. අනතුරුව යුද හමුදා මූලස්ථානයේදී නව යුද හමුදාපති වෙත හමුදා සම්ප්‍රදායනුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලයක් පිළිනමු අතර පසුව සර්වාගමික වතාවත් මැදේ ඔහු සිය ධූරේ රාජකාරී කටයුතු ආරම්භ කරා කියලා ඒ සඳහන් වෙන්නේ. මාතර ශාන්ත සර්විසස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ලොතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා 1990 වර්ෂයේ ජූලි මාසයේ 14 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය බල සේනාවට එක් වූ බවයි සඳහන් වෙන්නේ. මේ ආකාරයෙන් දීර්ඝ විස්තරයක් අද සඳහන් කළා තියෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම අගෝස්තු 5 වෙනිදා මැදියම්රැයින් පසු තහනම් වනවා වගේම උසස් පෙළ උපකාරක පන්ති පැවැත්වීම අගෝස්තු මාස 4 වෙනිදා මැදියම්රැයින් පසු තහනම් කියලා අද සඳහන් කළ තියෙන 2026 අදින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම විෂයානුබද්ධ දේශන සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීම අගෝස්තු මාස 4 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ කියලා අද තොරතුරු වාර්තා වෙනවා නිල වෙබ්බඩවිවල මේ සම්බන්ධයෙන්. එතකම අපේ අවධානය යොමු කරමු අද දිවයින පුවත්පතට. කකුල් වලට දම්වැල් බැහැ අලුත් සත්ව පනතක් එයි. අධික ලෙස ඇවිද්ද වීමත් තහනම්. එරික් ගාමිණී ජිනප්‍රියයි අද වාර්තාව ගෙනෙන්නේ ප්‍රධාන සිරස්තලයේ විදිහට දිවයින පුවත්පතේ ඉරිදා සංග්‍රහය අද මේ විදිහට සඳහන් වෙනවා. ආගමික හෝ සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහා සතුන් යොදා ගැනීමට හැකි නමුත් එවැනි සතෙකුගේ කකුලට මුදුවක් දම්බැලක් දමා ගෙලවටා සිර කිරීම කම්බියකින් හිර කිරීම ඇතුළු කරුණු ගණනාවක් තහනම් කර දක්වමින් නව සත්ව සුබ සාධන පනත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළා තියෙනවා ඇතුල් පිටුවල. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලටත්. අද සඳහන් කළා තියෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු අධික ලෙස ඇවිද්ද වීම, බර පැටවීම, වද හිංසා පැනවීම, වේදනාවක් ඇතිවන පරිදි දම්වැලකින් හෝ ලණුවකින් බැඳ තබා ගැනීම හෝ සීමා කිරීමද මෙම පනතින් තහනම් කර ඇති බවයි සඳහන් වෙන්නේ. සත්වයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් සත්ව සුබ සාධන උපදේශක කමිටුවක් පිහිටුවන අතර ඊට නිල බලයෙන් පත්වන පුද්ගලයන් 11 දිනක සහ අදාළ අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන නියෝජිතයින්ද ඇතුළත් කියලා අද වැඩිදුර තොරතුරු සඳහන් කළ තියෙනවා දිවයින පුවත්පතේ. එතකම අපි අවධානය යොමු කරමු ලක්හඬ ප්‍රවෘත්තියංශයට. කොළඹට බස්නාහිරින් මුහුදු තීරයේ නාවික සතුපුම් 17ක් දුරින් වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටි ඇති බව දිවර අමාත්‍යංශය සඳහන් කරනවා. ඒවා මුහුදේ පාවෙමින් පවතින බැවින් සියලුම බහුදින සහ කුඩා දීවර යාත්‍රා සුපරීක්ෂාකාරී වන ලෙසයි දීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වන සුසන්ත කහවත්ත මහතා දැනුම් දෙන්නේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: ඊයේ සවස් කාලයේ කොළඹ වාණිජ වරායට ඔබෙන් නාවික සතුපුම් 17ක් පමණ ඔබෙන් මුහුදේදී වාණිජ නවක තිබූ හිස් කන්ටේනර් 17ක් මුහුදට මේ සුළං තත්ත්වය නිසා මුහුදට වැටලා තියෙනවා. ඒ හිස් බහලුන් නිසා ඒවා මුහුදේ පාවෙමින් තිබෙන බවට තමයි විශ්වාස කරන්නේ. ඒ බහලුනොත් කළුතර සිට පුත්තලම දක්වා මුහුද ප්‍රදේශවල, විශේෂයෙන්ම මීගමු මුහුද ප්‍රදේශවල මේවා පාවෙමින් තිබිය හැකි බවට අපි අනතුරු අඟවලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රදේශවල ගමන් කරන බහුදින ධීවර යාත්‍රා ඇතුළු අනෙකුත් ධීවර යාත්‍රා මේ මුහුදේ පාවෙමින් තිබිය හැකි මේ බහලු මේ කන්ටේනර් සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ලෙස ඉල්ලා සිටිනවා.
0: වෙලාව 2:22.
2: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLV දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: සත්‍යයක ලක්හඬ.

0: වෙලාව දෙහයයි විනාඩි 27 අපි සූදානම් නැවතත් ඔබ වෙත තොරතුරු ගෙනෙන්න නිලවෙබ් අඩවිවල සඳහන් කරලා තියෙන තොරතුරු ඒ වගේම පුවත්පත්වල සඳහන් කරලා තියෙන තොරතුරු මොනවද කියලා. රත්මලාන වෙඩි තැබීමකින් එක් අයෙක් මරුට. රත්මලාන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. මෙලෙසින් ජීවිතක්ෂයට පත් වී තිබෙන්නේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 57ක පුද්ගලයෙක්. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා කියලා තද තොරතුරු සඳහන් කළ තියෙනවා. රත්මලාන කඳවල පාර ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදු වී තිබෙන්නේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි ප්‍රහාර එල්ල වී ඇත්තේ ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුටයි කියලත් සඳහන් කළ තියෙනවා. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කල්බෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා කියලයි අද වැඩිදුර තොරතුරු මේ සම්බන්ධයෙන් සටහන් කළා තියෙන්නේ. තේදළු නිෂ්පාදනයේ 50%කින් පහළට අද දිවයින පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරන්නේ. නිමල් ගුණතිලක ගෙනෙන වාර්තාවේ මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සඳහන් වෙලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. අමු තේදළු නිෂ්පාදනය 50%කින් පහළ ගොස් තිබෙනවා. දළු හිඟයෙන් නිමිතේ නිෂ්පාදනයද හරි අඩකින් පමණ පහළ ගොස් උපයා ගන්නා විදේශ විනිමය 40%කින් පමණ රටට අහිමිවීමේ අවදානමක් පවතින බවයි සඳහන් වෙන්නේ. මාසිකව නිමිතේ අපනයනයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 110,000ක් උපයාගත් බවත් උද්ගත වී ඇති. දළු හිඟයෙන් ඩොලර් මිලියන 50ක් පමණ රටට අහිමිවීමේ අවදානමක් පවතින බවත් ප්‍රවීණ තේ උපදේශක ජාතික තේ වැවිලිකරුවන්ගේ සංගමේ සභාපති සමන් ගීගනගේ මහතා සඳහන් කරනවා. දැඩි පෑවිල සහ පැවති පොහොර හිඟයෙන් අමු තේදළු නිෂ්පාදනයේ 50%කින් පමණ පහළ ගොස් තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරන. එක් මුරයකදී ගසකින් තේදළු කිලෝ 3ක අස්වැන්නක් ලබාගත් බවත් එම ප්‍රමාණය හරි අඩකින් අහිමි වී ඇති බවත් අක්කරේකින් අමු තේදළු කිලෝ 400ක් පමණ අස්වැන්න කිලෝ 200ක් දක්වා පහළ ගොස් තිබෙන බවත් තමයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කියලායි අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව දිවයින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. ශ්‍රීල නීප 75 වන සංවත්සරය අද. අරුණ බෝගහවත්තයි අද වාර්තාව අරගෙන ඉන්නේ. මෙරට රාජ්‍ය බලයේ පිහිට වූ දෙවැනි දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 75 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ සංවත්සර උත්සවය අද කෝට්ටේ මොනාෂ් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා පක්ෂ සංවිධායකවරුන් සහ විදේශ තානාපතිවරුන් සහභාගී වීමට නියමිත බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දොමින්ද දිසානායක මහතා සඳහන් කළා කියලත් අද දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරනවා. මේ විරාමයෙන් අනතුරු අපි තවත් පුවත් ඔබ වෙත ගෙන එන සූදානම් රැඳී සිටින FM 93.5 93.7 ලක්හනේ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව 2:00 විනාඩි 30යි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

වෙලාව 2:31 සූදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මාදින් ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊයේ අගෝස්තු මාසයේ පළවෙනිදා සෙනසුරාදා දවස මහජන සම්පත 6266 වෙනි දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මක වුණේ ආර් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහ අංක සටහන් වෙනවා. අංක 0, අංක 5, අංක 3, අංක 4, අංක 6 සහ අවසානයටත් අංක 6 විදිහට. එදෙකම ගොවිසෙත ඒ දවසේදී ක්‍රියාත්මක වුණා 4508 වෙනි ජයග්‍රහය දිනුම් වරේ K ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහ අංක සටහන් වෙනවා. අංක 5, අංක 22, අංක 70 සහ අවසානයට අංක 75. මෙගාපව 2614 වෙනි ජයග්‍රහය දිනුම් වරේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණේ in ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වෙලා තිබෙනේ. එතෙක්ම ජයග්‍රහය සුපිරි අංකයේ අංක 20 අනිකු ජයග්‍රහය අංක සටහන් වෙනවා. අංක 12, අංක 20, අංක 54 සහ අවසානයේට අංක 76 විදිහට. දර නිදහනේ 2296 වෙනි ජයග්‍රහය දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මක වුණේ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහය අංක සටහන් වෙනවා. අංක 21, අංක 45, අංක 58 සහ අවසානයේට අංක 60 විදිහට. හඳහන 1575 වෙනි ජයග්‍රහය දිනුම් වරේ අරගෙන බලන්න. ඔබ මෙලෙදිගත් හඳහන ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන වාසනාවන්ත ලග්න සංකේතයේ ධනු ලග්න සංකේතයේද කියලා ජයග්‍රහය අංක සටහන් වෙන අංක 19, අංක 31 සහ අවසානයට අංක 48ත් එක්ක අංක 55. අද සම්පත 841 වෙනි ජයග්‍රහය දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මක වුණේ ආර් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහය අංක සටහන් වෙනවා. අංක 3, අංක 4, අංක 6 සහ අවසානයටත් අංක 6 විදිහට. NLB ජය 534 වෙනි ජයග්‍රහය දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මක වුණේ N ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහය අංක අංක 6, අංක 0, අංක 3 සහ නැවතත් අංක 0 විදිහටයි සටහන් වෙන්නේ. සුබ දවසක්. 382 වෙනි ජයග්‍රහය දිනුම් වරේ වෘශ්චික ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහයේ අංක අංක 14, අංක 29 සහ අවසානයට අංක 34. එතෙකම සුබ දවසක්. 382 වෙනි ජයග්‍රහය දිනුම් වරේ ජයග්‍රහයේ ප්‍රවර්ධන අංකය 8589 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන්නේ මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව මතක කරා නම් වෙලාව උදේ 6:33.

Radio ITN. ලකන මෝර්නින් න්ියුස් අලට් අහගෙන ඉන්න වෙලාව 6:38. දෙන්නේ මාරාත්කයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාත්කයි. සබුම එක්වෙමු. ඩෙංගු

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: වෙලාවදී 6:41 අපි සූදානම් මේ ඊයේ දවසේදී මහර බන්ධනාගාරයේ සිදු වූ ගැටුමේ නවතම තොරතුරු මේ වන විට යවත් කාලීන කර තිබෙනවා. නිල වෙබ් අඩවිවල අපේ අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක ලේකම් සම්පත් උයකොන්තා මහතා සහ නව යුද හමුදාපති ලොතරන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාද මහර බන්ධනාගාර පරිශ්‍රයට ඊයේ රාත්‍රියේ පැමිණ තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. මෙම සිද්ධිය සම්බන්ධව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ නොසන්සුන්තාවෙන් තුවාල ලැබුවන් සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බවත් අමාත්‍ය ආනන්ද විජේපාල ආරක්ෂක ලේකම් සහ පොලිස් ප්‍රතිවරයා සමග සාකච්ඡා කළ බවත් මහර බන්ධනාගාරයට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට පියවරගෙන ඇති බවත්, එතෙකම බන්ධනාගාරය තුළ ගිනි තැබීමක්ද සිදු වී ඇති බවත්, එම තත්ත්වයත් පාලනය කිරීමට පියවරගත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ කියලත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු යාවත් කාලීන කර තිබෙනවා. මෙය තමයි අද දවසේදී සඳහන් කළ තින් මේ මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමු. අද සිළුමින පුවත්පතර අද සඳහන් කරලා තියෙනවා, බලපත්‍ර නැතුව දුරකථන ගෙනාවොත් වැඩ වරදේ. සැප්තැම්බර් මාස 1 වෙනිදා සිට රට පුරා මෙහෙයුමක් ක්‍රියාත්මකයි. නෙත්මි පූජනී රත්නායකයි අද වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කළ මැතුල් පිටුවලට අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා. වෙළඳ බලපත්‍ර ලබා නොගෙන නීත්‍යානුකූල නොවන අයුරින් විදුලි සංදේශ උපකරණ මෙරටට ගෙන්වන, අලෙවි කරන, අලුත් වැඩියා කටයුතු සිදු කරන, ගබඩා කරන සහ බෙදා හරින වෙළඳ ආයතන වටලා නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් 2026 වර්ෂයේ සැප්තැම්බර් මාස 1 වෙනිදා සිට රට පුරා ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික එයාවයිස් මාෂල් බන්දුල හේරත් මහතා සඳහන් කරනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහන් කරන්නේ සිළුමින පුවත්පතේ. එතකම අද දිවයින පුවත්පතේ සඳහන් වෙලා තියෙන ඉන්ධන සමාගම්වල ලාභ දෙගුණ වෙයි. ඉරාන යුද්ධයෙන් ලොව පුරා ජනතාව පීඩා විඳිද්දී ලොව ප්‍රමුඛ ඉන්ධන සමාගම්වල ලාභය දෙගුණ වී තිබෙනවා කියලා අද චතුර පමුණුව දිවයිනට ගෙනෙන තොරතුරු වල සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහන් වෙලා තියෙනවා. ඉරාන යුද්ධයේ හේතුවෙන් බොරතෙල් මිල ඉහළ යෑමත් සමග ෂෙල් සමාගමේ දෙවැනි කාර්තුවේ ලාභය දෙගුණයකටත් වඩා ඉහළ ගොස් තිබෙනවා. ෂෙල් සහ BP මෙන්ම නෝර්වේ, එක්විනෝ වැනි අනෙකුත් දැවැන්ත බලශක්ති සමාගම්ද මේ වසරේ වාර්තාගත ඉහළ ලාභයක් ලබා ඇති අතර ඒට අර්ධ වශයෙන් හේතු වී තිබෙන්නේ ඉන්ධන මිලෙහි සිදුවන උච්චාවචනයන් උපයෝගී කර ගනිමින් සිදු කළ වෙළඳාම් කටයුතුයි කියලායි අද දිවයින පුවත්පත සඳහන් කරන. ෂෙල් සමාගම අප්‍රේල් සිට ජූනි දක්වා කාලය තුර ඇමරිකානු ඩොලර් බිලියන 9.84 ලාභයක් වාර්තා කර ඇති අතර ඒ පසුගිය වසරේම කාලයේදී පැවතියේ ඩොලර් බිලියන 4.26 ලෙසයි කියලයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. කරවල කාලා හමාරයි, මිල ගණම් මාරයි. අද නිමල් ගුණතිලකයි වාර්තාව අරගෙන ඉන්නේ දිවයින පුවත්පතට. විවෘත වෙළඳපොලේ කරවල කිලෝවක සිල්ලර මිල බොහෝ විට රුපියල් 3000ද ඉක්මවා අලෙවි කරන බව පාරිභෝගිකයින් සඳහන් කරනවා කියලයි අද වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. කීලං, බලයා, ඉස්සා, මෝරා, තෝරා කරවල මිල ඉහළ දමා තිබෙනවා. වියලි හාල් මැසන් කිලෝවක සිල්ලර මිලද රුපියල් 2000කට ආසන්න වී තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. කෑලි කරවල සිල්ලර මිල සාපේක්ෂව ඉහළ දමා ඇති අතර තෝරා කරවල කිලෝවක් රුපියල් 3200 සිට 4000 දක්වාත්, මෝරා කිලෝවක මිල රුපියල් 2500 සිට 3200 දක්වාත් විවිධ මිල ගණන් යටතේ අලෙවි කරනවා කියලාද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා දිවයින පුවත්පත. එතකම අපේ අවධානය යොමු කරමු සිළුමින පුවත්පත. අද සඳහන් කළ තියෙනවා දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු. SLS නැති හෙල්මට් එපා, තොරතුරු දන්නවා නම් 19:77 අමතන. අද සුරේකා නිල්මිනි ලංගකෝන් අරගෙන එන සිලුමිනට මේ වාර්තාව අපි අවධානය යොමු කරමු. වැඩිදුර තොරතුරු වලට SLS ලාංඡනයක් නොමැති හෙල්මට් වලට එරෙහි නීතිය දැඩිව ක්‍රියාත්මක වන බැවින් SLS ලාංඡනය නොමැති බාල තත්වයේ හෙල්මට් මිලදී ගැනීමෙන් සහ භාවිත කිරීමෙන් වළකින්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා කියලා තමයි අද තොරතුරු සටහන් වෙන්නේ. සම්බන්ධයෙන් හක්බෙල්ලන් තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වෙනවා. නීති විරෝධී හක්බෙල්ලන් තොගයක් නිවාස දෙකක ගබඩා කරගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නාවික හමුදාව පොලිසිය සහායකව කල්පිටිය වන්නිමුන්දලම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ලද තොරතුරක් මත එම ප්‍රදේශයේ සැක කටයුතු නිවාස දෙකක් පරීක්ෂාවට ලක් කෙරුණු අතරෙහිදී එම නිවාසය තුළ තිබී ගබඩා කර තිබූ වට ප්‍රමාණය මිලිමීටර 70 යන අනුමත නෛතික සීමාව නොමැති හක්බෙල්ලන් සහිත උර 46ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. මෙලෙසින් අත්අඩංගුවටගෙන තිබෙන වයස අවුරුදු 35 සහ 54ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි සඳහන් වෙන්නේ. එම සැකකරුවන් සහ හක්බෙල්ලන් තොගේ ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත බහර දීමට කටයුතු කර තිබෙනවා කියලත් අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. එතකම අපි අවධානය යොමු කරමු සිළුමින පුවත්පත. අද සඳහන් කරනවා ලංකා ගුරු සංගමේ සභාපතිගේ වැඩ තහනම නීති විරෝධී. අද උපාලි ආනන්දයි වාර්තාව අරගෙන උතුරු මැද පළාත් සභාවේ සුකෝපභෝගී වාහන කිහිපයක් අයථා ලෙස වෙන්දේසි කර රජයට විශාල මූල්‍යමය පාඩුවක් කර ඇති බවට මාධ්‍යයට අසත්‍ය ප්‍රකාශයක් සිදු කළයි චෝදනා කරමින් උතුරු මැද පළාත් සභාවේ ලංකා ගුරු සංගමේ සභාපතිවරයාගේ වැඩ සහනම් කිරීම නීති විරෝධී බවයි අද සඳහන් කළ තියෙන. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව ඇතුල් පිටුවලත් තොරතුරු සඳහන් කළ තියෙනවා. අපේ අවධානය යොමු කරමු සිළුමින පුවත්පතේම තවත් පුවතකට. චීන ජාතිකයාගේ මරණයට අටක් අල්ලයි. සංචාරක ව්‍යාපාරික වීසා ගැන පොලිසිය දැඩි අවධානයෙන් අද අසංක කරුණාරත්නයි වාර්තාව අරගෙන එන්නේ. චීන ජාතිකයාගේ මරණය සම්බන්ධ සැකකරුවන් 8 දෙනෙකු පොලිසිය විසින් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුඩ්ලේ මහතා සඳහන් කරනවා. සිකුරාදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවට සංචාරක සහ ව්‍යාපාර වීසා යටතේ පැමිණෙන විදේශිකයෙකු විදේශකයෙකු පහර දීමට ලක්ව ඝාතනය වීමේ සිදුවීමට අදාළව මේ වන විට විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වන බවයි අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව ඇතුල් පිටුවල තොරතුරු සඳහන් කරලා තිනු. අපි අවධානය යොමු කරමු. මෙම විමර්ශන කටයුතු සඳහා චීන දානාපති කාර්යාලය සහ ජාත්‍යන්තර පොලිසිය පූර්ණ සහයෝගය ලබා දෙන අතර මේගේ චීන ජාතිකයාගේ මෘතදේහය චීන දානාපති කාර්යාලය හරහා නැවත එම රටට පිටත් කිරීමට කටයුතු යොදා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ කියලයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරන්නේ සිළුමින පුවත්පත. මෙතම අද දවසේදී පුවත්පත්වල සහ නිලවේ බඩවිවල සඳහන් වෙලා තියෙන තොරතුරු විදිහට අපි ඔබ වෙත අරගෙන ආවේ. මේ වෙලාවෙන් අනතුරු අපි සූදානම් තවත් පුවත් බොහොමයක් ඔබ වෙත ගෙනෙන්න. විදෙස් තොරතුරු, ඒ වගේම ක්‍රීඩා තොරතුරු සහ කාටූන්ස් මොනවාද කියලා අපි කෙටි විරාමයක් අරගෙන නැවත ඔබ වෙත තොරතුරු අරගෙන එන්නම්. හෙලෝ, 10:49.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: සත්‍යයක ලක්හඬ.

වෙලාව දෙහයයි විනාඩි 54 එපිසෝදානම් විදෙස් තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න. අපේ අවධානය යොමු කරමු අදත් පුවත්පත්වල සඳහන් වෙලා තිබෙන විදෙස් තොරතුරු වලට. අද සෙලම පුවත්පත් සඳහන් කළ තියෙන මේ විදෙස් තොරතුරු විදිහට ෆිඩෙල් කැස්ට්‍රෝ ඩොලර් මිලියන 10ක් ඉල්ලා ඇමරිකන් ජනපතිට යැවූ ලියුම ලෝක ඉතිහාසයේ යම් යම් සංදිස්ථාන දෙස ආපසු හැරී බලන විට අනාගතයේදී මුළු මහත් ලෝකයේම දේශපාලන ගමන් මඟ වෙනස් කිරීමට සමත් වන පුද්ගලයන් කුඩා අවදියේ සිදු කළ ඇතැම් ක්‍රියාවන් පිළිබඳව මහත් පුදුමයක් දක්න ලැබෙනවා කියලා තමයි අද සඳහන් කළ තියෙන්නේ. දීර්ඝ ලිපියක් සඳහන් කරමින් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තියෙනවා. සීලම පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තියෙනවා. එතකම අද දිවයින පුවත්පතත් සඳහන් කරලා තියෙනවා යුද තාක්ෂණය පරීක්ෂණාගාරයක් වූ යුක්‍රේනයේ කියලා. යුක්‍රේනයේ මේ තොරතුරු සම්බන්ධයෙන් සඳහන් වෙලා තියෙන්නේ අද දිවයින පුවත්පතේ. මේ සම්බන්ධයෙන් තද පුවත්පත් තොරතුරු සඳහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. අද වාර්තා වෙලා තියෙන විදෙස් තොරතුරු සම්බන්ධයෙන් අමරිකාව සහ මැද පෙරදිග කලාපය අතර යුද ගැටුම් සම්බන්ධයෙන් තද තොරතුරු සඳහන් කරලා තියෙනවා මේ පුවත්පත්. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න සූදානම් අපි. අවධානය යොමු කරමු සිළුමිණ පුවත්පත අද දීර්ඝ විස්තර සහිතව මේ සම්බන්ධ තොරතුරු අරගෙන ඇවිල්ලා තියෙනවා. මෙය තමයි අද දවසේදී විදෙස් තොරතුරු පිළිබඳව විදිහට සඳහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු ක්‍රීඩා තොරතුරු වලට. ක්‍රීඩා තොරතුරු කොහොමද සඳහන් වෙන්නේ කියලා හොයලා බලන්න. ස්පෝර්ට්ස් රවුන්ඩප්. අද සියලුම පුවත්පත් සඳහන් කළ තියෙන මේ රුමේෂ් තරංගට රන් පදක්කමක් හිමිවීමේ පුවත සම්බන්ධයෙන් අපි ඒ පිළිබඳවත් වැඩිදුර අවධානය යොමු කරමු. අද සඳහන් කළ තියෙනවා සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු වැඩිදුර තොරතුරු සඳහන් වෙලා තියෙනවා සිළුමිණ පුවත්පතේ. ඒත් එක්කම අද නිල වෙබ්බඩි වලත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළා තියෙනවා. 2026 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවලියේ පිරිමිහෙල්ල විසිකිරීමේ සවේ රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාත් සුබපැතුම් එක්කලා තියෙනවා කියලා සඳහන් වෙන්නේ. ස්කොට්ලන්තයේ ස්කොට්සවුන් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් ඊයේ අවසන් වූ මෙම තරගයෙන් මීටර 89.75ක දක්ෂතාවයක් දක්වා රුමේෂ් සිය රන් පදක්කම දිනා ගත්තා කියලා තමයි අද තොරතුරු සඳහන් කළ තියෙන්නේ සියලුම පුවත්පත්. ක්‍රීඩා තොරතුරු එහෙම වෙනකොට අපි අවධානය යොමු කරමු කාටුන්ස් මොනවද කියලා හොයලා බලන්න. කාටුන්ස් සිළුමින පුවත්පතේ අංජනගේ ටෝක් අද මෙහෙමයි දීලා තියෙන්නේ. තවත් මෙට්‍රෝ බස් රථ 104ක් ලංකාවට ගෙනත් ඒ ගමන ආණ්ඩුව ගැමුණුව බයිට් එකට අරන්ද කියලා තමයි අද ප්‍රශ්නාර්ථයකුත් එක්ක සඳහන් කරලා තියෙන්නේ අංජනගේ ටෝක් කාටුනේ. එතකම අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරමු. අද දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ රුවිතං කාටුනේ මෙහෙම සඳහන් වෙනවා. දෙහිවල පොලිස් ලොක්කෙක් මත් කුඩුත් එක්ක අත්අඩංගුවට අරන්ලු. හදපල්ලකු ඉතින් ක්ලීන් රටක් කියලා තමයි අද ඒ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වෙන්නේ. ඒත් එක්කම අපි අවධානය යොමු කරමු හිටිවනය කවි පන්තියට. අනුරාධ හිරිපිටියගේ හිටිවනය කවි පන්තියෙන් අදට අපි ලක්කන මෝර්නින් නිවුස් වලට නිමා කරනවා. ගොවියන් ලාල් කාන්ත වට කරගෙනය විනිසුරු වයසට සමහරු බැන බැනය. එනම්

0: රටේ නැත වර්ජන කොඩි විනය මොකවත් නෙවෙයි ඒ අනුරයියාගේ පිනය කියලා තමයි අද හිටිවන කවියේ සඳහන් වෙන්නේ අනුරාධ හිරිපිටියගේ. තමයි අද දවසේ කාටුන් සිදුවීමට සඳහන් වෙලා තියෙන. හෙට උදැසන 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්කන මෝර්නින් නිවුස් අලුත් වලින් සමු ගන්න. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙක.

0: අයිබෝන් වසනවන්ත උදසන ගුදේ හතයි විනාඩි තුනයි.
1: සතියක ලක්හඩ.

0: જીવી દે દવા તો અસનાવંત દવસ કાપી મી મુને ગહેના દગોસ્તુ માસી દેવણી દા ઇવન દવસ અદ દવસે તુબટ દેવંત બલાપુરુત્તુ કંદરાવ કેતી હેમ બલાપુરુત્તુ પ્રાર્થનાવક મેટુ કરગન મહાન્સી વેન્ન બોલવં વાસનાવંત દવસક વેન્ન કેલા તમે આપ પ્રાર્થના કરන්නේ જીવિતે સતુટિંગ ઇન કૌદ અકમેતી જીવિતે હેમદામ સતુટિંગ ઇન અભી હેમમ કેમતી ઇતિં એનિસા ઓયાગે જીવિતે સતુટ હોયા ગન્ન પુલુવં કેમ તીન ઓયાટમ તમાય සල්ලි ගොඩක් තිබ්බ කියලා සතුට ගන්නත් බෑ. හැබැයි සතුටින් ජීවත් වෙන්න සල්ලි නැතුවත් බෑ. ඔකනේ ඇත්ත කතන්දරේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ටිකක් වෙනතර වඩා මහන්සි වෙන්න. අපි දකින හේන ටිකක් ගණන් නම් ඒක තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. එමනේ රණී නේද? අපි දකින හේන ටිකක් බරපාර වෙන්න ඕනේ. දැන් කතාවටත් කියනවා හඳාල්ලන්න මෙවලාගෙන උඩපණින්. උඩපණින්න සඳාල්ලන්න බලාගෙන උඩපණින්න. අඩුමතරමේ හඳාල්ලන්න බැරි නම් අපි තරුවක් හරි කඩාගෙන පහළට වැටි. එනිසා ලොකු හීන දකින්න බර හීන දකින්න අදත් අපි සතියග ලක්හනේ රේඩියෝ මැගසින් එක පටන් ගන්න ලෑස්ති.
1: එහෙනම් හැමෝම ලෑස්ති වෙන්න. ලස්සන අත්දැකීමක් සතියග. ඔයාලට මේ අගෝස්තු මාසෙ දෙවෙනිදා අරගෙන එනවා. අද විශේෂ වැඩසටහන් ගොඩක් තියෙනවා. දිගටම ලක්නත් එක්ක ඉන්නේ.

Magazine. U-turn. ජීවිතේ එක කාලයක් එනවා හැමෝටම හැමදේම පැහැදිලි කරන්න. හැමෝම ඉස්සරහ තමන් නිවැරදියි කියලා ඔප්පු කරන්න තියෙන උමනාව නැති වෙලා යන. කවුරු හරි අපි ගැන වැරදි වැටහීමක් ඇති කරගත්තත්, කවුරු හරි අපේ පිටිපස්සෙන් අපි ගැන කේලම් කියමින් හිටියත්, ඒක එහෙමද, ඒක ඔයාගේ කැමැත්ත කියලා ලස්සන හිනාවකින් සංග්‍රහ කරලා නිහඬවම එතනින් අයින් වෙන්න තරමට හිත හය වෙන කාලයක් එනවා. අන්න ඒකට තමයි කියන්නේ පරිණත භවය කියලා. අපි තේරුම් ගන්න ඕනේ ලොකුම ඇත්තක් තියෙනවා. මේ ලෝකේ ඉන්න හැමෝටම ඔයාව තේරුම් ගන්න බෑ. සමහර මිනිස්සු ඔයා ළඟට එන්නේ ඔයා කියන දේ අහලා ඔයාව තේරුම් ගන්න නෙවෙයි. ඔවුන්ගේ හිතේ තියෙන ඔයා ගැන චිත්‍රය ඔයා වැරදි කියලා කොහොම හරි ඔප්පු කරන්න තියෙන උමනාව නිසා. ඔයා කොච්චර කරුණු පැහැදිලි කළත්, ඔයා කොච්චර පපුව පෙලෙන්න ඇත්ත කිව්වත්, ඔවුන් දකින්නේ ඔවුන්ට පේන දේ විතරයි. ඉතින් ඒ වගේ බිහිරි මිනිස්සු ඉස්සරහා ඔයාගේ වටිනා වචන ඔයාගේ කාලය නාස්ති කරන්නේ ඇයි? කාලය කියන්නේ පුදුමාකාර විනිශ්චයකාරයෙක්. ඔයා නිහඬවම හිටියත් කාලය විසින් හැම සත්‍යයක්ම දවසක නියම විදිහට හෙළිදරව් කරනවා. කවුද ඇත්ත කිව්වේ? කවුද බොරු කළේ? කවුද ඔයාගේ ළඟ අවංකවම හිටියේ කියලා කාලය හැමෝටම පෙන්වලා දෙනවා. ඒ නිසාම සමහර දේවල් රණ්ඩු කරලා දිනා ගන්න හදන්න එපා. සමහර මිනිස්සුන්ව වෙනස් කරන්න යන්නත් එපා. ඔවුන්ට ඔවුන්ගේ ලෝකේ වැරදි වැටහීම් එක්ක ජීවත් වෙන්න ඉඩ ඇරලා ඔයා නිහඬ වෙන්න. මතක තියාගන්න, ඔයාගේ හිතේ තියෙන සාමකාමී බව, ඔයාගේ මානසික සුවය මේ ලෝකේ හැම දෙයකටම වඩා ඔයාට වටිනවා. කවුරු හරි එක්ක වාද කරලා හිත කිලිටු කරගන්නවට වඩා නිහඬවම තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ඉන්න එක මොනතරම් නිදහසක්ද? නිහඬවීම කියන්නේ පරාජයක් නෙවෙයි, තමන්ගේ ආත්මගරුත්වය රැකගෙන බුද්ධිමත්ව පසුබැසීමක්. නොසුදුසු තැන්වලදී කතා නොකර ඉන්න ඉගෙන ගන්න. හැමදේම දරාගෙන කටවහගෙන ඉන්න මිනිස්සු ඇතුලේ මහමෙරක් වගේ මහා ශක්තියක් නිර්මාණය වෙනවා. හිත නිස්කලංක කරගන්න. නිහඬව ඇතුලේ තියෙන මහා නිදහස අද ඉඳන්වත් විඳින්න පුළුවන්.

0: හතලි අලුත්ම සම්පතකාගෝ
1: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩි මලුතරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඩ බලාගන්න
2: ඔබ සිහින දකින අනාගතය රඳා පවතින්නේ ඔබ අදරිය පදවන සීමාවන් මතයි සීමා ඉක්මවා නොයන්න.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN. Lakhanda Weekend Magazine.
1: උදේ 7:15 වෙලාව ලක්කඩ වීකෙන්ඩ් මැගසින් එක රේඩියෝ මැගසින් එක හගෙන ඉන්නේ රනිල්. දැන් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන සාමාන්‍ය සතියන්ති අපි ප්‍රශ්නයක් අහන මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පවුල් පිටින් හැමෝම එකතු වෙලා ලැස්ති වෙලා සූදානමින් ඉන්න වෙලාව. අද ප්‍රශ්නයක් අහන්න වෙනවා අපිට ඒ නිසා.
2: අනිවාර්යෙන් ප්‍රශ්නයක් අහනවා අපි. දැන් ඊයේ හුඟක් අය කිව්වා ඇයි ප්‍රශ්නයක් නැත්තේ අපි බලාගෙන හිටියානේ කියලා. ඉතින් අපි අලුතෙන්ම අහගෙන ඉන්න අයටත් ප්‍රශ්නෙට කවදාවත් උත්තරයක් දෙලා නැති අයටත් හැමදාම ප්‍රශ්නෙට උත්තර දෙන්න බලාගෙන ඉන්න අයටත් උනත් ප්‍රශ්නය අහනවා. ඔයා කරන්න ඕනේ මුලින්ම ඔයාගේ ආන්සර් එක දෙන්න කලින් අපේ WhatsApp නම්බර් එක සේව් කරගන්න 0703935934 WhatsApp ඔස්සේ තමයි එවන්න ඕනේ උත්තරේ. එතකොට ඔයාගේ නම ගම සටහන් කරලා හිස්තැනක් තියලා පිළිතුර සටහන් කරන එකයි ඔයා කරන්න ඕනේ. අනිවාර්යෙන්ම ඔයාගේ නම මුලින් සටහන් කරන්න ඕනේ. ඊට පස්සේ හිස්තැනක් තියලා ඔයාගේ ගම ඔයාගේ ප්‍රදේශය සටහන් කරලා හිස්තැනක් තියලා පිළිතුර සටහන් කරන. අපි අහන්නේ අතීතයේ මේ විවිධ පරිපාලන කලාපවලට අපේ රජ දවස බෙදලා තිබ්බනේ ලංකාව. ලංකාව එහෙම කොටස් තුනකට බෙදෙනවා මොදුශංක. මොදුශංක මට වඩා හොඳට දන්නවා ඉතිහාසය ගුරුවරයා විදිහට. මේ ත්‍රී සිංහල එහෙම නැත්නම් තුන් සිංහලය කියලා හඳුන්වන අපේ රට බෙදලා වෙන් කර තිබ්බ කොටස් තුන මොනවද කියලායි අපි අහන්නේ.
1: තුන් සිංහලයම නෑදෑයෝ කියලා කිව්වට තුන් සිංහලයේ කොහෙද තියෙන්නේ කියලා සමහර වෙලාවට ඔබ දන්නව වෙන්න පුළුවන්, නොදන්නව වෙන්නත් පුළුවන්, කල්පනා කරනව වෙන්නත් පුළුවන් නේ. බුලත් සිංහලයම එහෙම නේ අපි කියන්නේ. ඉතින් හරියට උත්තරේ හොයාගෙන අපිට ඉක්මනටම කතා කරන්න නෙමෙයි මෙසේජ් කරන්න 0703935934 තමයි අපිට මෙසේජ් කරන්න පුළුවන් විදිය. දැන් රටේ තොටේ ජීවත් වෙනකොට නීතිය නොදැන සිටීමත් වරදක් වෙනවනේ හරනේ. අපිට මොන හරි වරදක් සිද්ධ වෙලා අපි අධිකරණයට යමු වුණාට පස්සේ කිව්වොත් එහෙම මේ අනේ මම මේ අධිකරණයේ නීති පද්ධතිය ගැන රටේ නීතිය ගැන මට අවබෝධයක් නැහැ නිසා මට සමාව දෙන්න කියලා කිව්වට ඒක සමාව දෙන්න කාරණයක් නෙවෙයි. නීතිය නොදැන සිටීම සමාව දෙන්න කාරණයක් නෙවෙයිනේ. ඒ නිසා අපි හිතුවා ලක්කඩ මේ රේඩියෝ මැගසින් එක ඇතුළේ දවස ගානේ පොඩි පොඩි ලෝ පොයින්ට්ස් ටිකක් ඔබත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් මේ වැඩේට අපි කතා කළේ ලංකාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ නීතිඥතුමියකට, ජ්‍යෙෂ්ඨ නීතිඥ රුවිණි අධිකාරි අදත් අපිට නීතිය පිළිබඳව කියලා දෙනවා.
3: අයිබෝවන්, අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය ජනතාවට දිනපතා ජීවිතයේදී ඉතාම වැදගත් වෙන නීතිමය කාරණාවක් ගැන. ඒ තමයි පොලිසියට කඩඋත්තරයක් ලබා දෙන අවස්ථාවකදී ඔබ දැනගෙන ඉන්න ඕන නීතිමය අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳව. ගොඩක් අය පොලිසියෙන් කඩඋත්තරයක් දෙන්න එන්න කියලා කියපුවාම බය වෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ පළවෙනිම කාරණාව තමයි ඔබ පොලිස් ස්ථානයකට ගියාම සත්‍ය ප්‍රකාශ කරන්න. අපි අර කතාවටත් කියනවනේ ඇත්ත කියන්නයි බීමින්ද ගන්නයි බය වෙන්න ඕනේ නැහැ කියලා. ඒක නිසා ඔබ බය නොවී ඇත්ත කියන්න. කට උත්තරයක් ලබා දෙද්දී දන්නේ නැති කාරණාවක් තියෙනවා නම් ඒක දන්නේ නැහැ කියලා කියන්න. අනුමාන කරලා හරි වෙන අයගේ කීම මත හරි කිසිම කාරණයක් ප්‍රකාශ කරන්න එපා. මොකද ඒක පස්සේ වෙලාවකදී ඔබට ගැටලුවක් ඇති කරන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි ඔබ කියන හැම දෙයක්ම ලියලා ඉවර වුණාට පස්සේ හොඳට කියවලා බලලා අත්සන් කරන්න. සමහර වෙලාවකදී ඔබ කියපු නැති වචන එහෙම නැත්නම් වෙනස් සාර්ථකතනයක් ලබා දෙන වචන ලියලා තියෙන්න පුළුවන්. ඒ නිසා නිවැරදි බව තහවුරු කරගෙන විතරක් අත්සන් කරන්න. මොකද ඔබ ලබා දෙන අත්සන ඔබ යම් ලේඛනයක අත්සන් කරන විට ඔබ එහි අන්තර්ගතය පිළිගත්තායි කියන කාරණාව තමයි ඒකෙන් තහවුරු වෙන්නේ. තුන්වෙනි කාරණාව තමයි කිසිම වෙලාවකදී හිස්කොලයකට හරි එහෙම නැත්නම් සම්පූර්ණ නොකළ ලේඛනයකට හරි අත්සන් කරන්න එපා. ඒ වගේ ක්‍රියාවක් ඉදිරියේදී ඔබ බරපතල නීතිමය ගැටලුවකට ඇද්දාන්න පුළුවන්. හතරවෙනි කාරණාව තමයි පොලිසියේ යම් කිසි තර්ජනය කිරීම, බලපෑම, පොරොන්දුවක් මත කිසිම අසත්‍ය ප්‍රකාශයක් ලබා දෙන්න එපා. ඔබ බියවද්දලා ඒ වගේ වෙලාවක දිනම් ප්‍රකාශය ඔබෙන් ලබා ගන්න හදන්න. ඔබ එබඳු අසත්‍ය ප්‍රකාශ කරන්න එපා. සත්‍ය විතරක් ප්‍රකාශ කරන්න. ඒ වගේම තමයි පොලිස් ස්ථානයකට ගියහම ඔබට යම් වෙලාවකදී නීතිඥවරයෙක්ගේ සහය ලබා ගන්න අවශ්‍ය නම් ඔබ නීතිඥවරයෙක්ගේ සහය ලබා ගන්න. විශේෂයෙන්ම අපරාධ නඩුවක් සම්බන්ධ කාරණාවකදී ප්‍රකාශ සටහන් කර ගන්න අවස්ථාවකදී ඔබට හැකියාව තියෙන එබඳු සහයක් ලබා ගන්න. ඒ නිසා මතක තියාගන්න නීති ක්‍රියාත්මක වෙන්නේ ඇත්තත් එක්කලා. එනිසා ඔබේ කට උත්තරය අධිකරණයේ සාක්ෂියක් විදිහට වැදගත් වීමේ හැකියාව තියෙනවා. එනිසා හැම වචනයක්ම වගකීමෙන් ප්‍රකාශ කරන්න. එනිසා පොලිසිය කට උත්තරයක් දෙනකොට ඇත්ත විතරක් කියන්න. නොදන්න දේවල් දන්නේ නැහැ කියලා කියන්න. ලියලා තියෙන දේවල් හොඳින් කියවල බලලා පස්සේ අත්සන් කරන්න. හිස් ලේඛන වලට අත්සන් කරන එකෙන් හැම වෙලාවකම වැළකිලා ඉන්න. බලපෑමක් මත කිසිම වෙලාවකදී අසත්‍ය ප්‍රකාශ කරන්න එපා. මේ කාරණා අනුගමනය කළොත් ඔබට අනවශ්‍ය නීතිමය ගැටලු වලින් වැළකිලා ඉන්න මේක ගොඩක් උපකාර වෙයි.

0: සතියක ලක්හඩ
1: ලක්හඩ වීකෙන් ලැගසේගසේ කාටත් කලින් පත්තර විස්තර සමඟ අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම්වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලක්හඩ මෝනිසල්
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: වෙනතයක් වෙච්ච දෙයින් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0706 366 176 අංකයට ඔබ

0: ජයන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සංවරය.
1: මහිතව ගිහිල්ලත් ඇති කියලා අද ඕටි කරනවා කිව්වනේ. බෑ කියලා හිතුණා, ෂේප් එකේ පැනක අර ගෑණිව තරහ කරගන්න. එයා කොහොමත් මාත් එක්ක තරහයි. අයි අමුදෙන් තරහ කරගන්න දැන්.
0: සංවරය.
1: අයි මොකද
2: රහටද උසයන්නේ නැත්තම් ඇඳුමටද නිර්ලා පේන්නේ?
1: තොට තියෙන රුදා මොකද්ද?
2: නෑ අවුලක්ම නෑ ඉතින් ඒකයි මං කියන්නේ.
1: හැලි වඳුරා ඉස්සලා ගහන පොළවේ.
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: සේම සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන් ලොරි රථය 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය 2012 වසරේ නිෂ්පාදිත නිසාන් තියානා කාර් රථය බක්තර මුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 0112 774594 0112 775493 අමතන්න.
6: කේන්ති ගන්න ආදරේ ගොඩාක් තියෙන මිනිස්සු. මං වාට ගැහුව කියනට වඩා තරහට අත ඉස්සුනායි කියන එක තමයි හරි. අපරාධිනේ පොලිසිය ගන්න රස්තියාදු
7: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
8: මිනිහෙක්ගෙන් ගුටි කන්න හරි ඇඟේ පෙතේ හයිය තියෙන්න ඕන. නොකා නොබී හිටියොත් එහෙම හිත විතරක් නෙමේ ඇඟත් වැටෙනවා. ඔන්න ඔක් බොනෝ හලෝ.
9: මෙතනින් හර මට මොකද වෙන්නේ තරි?
8: උසාවියෙන් ඔයාට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අයින් කරලා නිදහස් ගෑණියක් විදියට හිතන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා දෙනවා.
7: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිත.

0: Magazine.
1: හතයි විනාඩි 31යි රණේ. මේක තමයි වාසනාවේ පණිවිඩය රටට ලෝකෙට කියන්න හොඳම වෙලාව. මොකද දැන් ඊයේ දවසේ ටිකට් මිලදී ගත්තා. බලාගෙන ඉන්න අංක ටික හරියට ගැලපෙලාද කොහොමද කියලා දැනගන්න.
2: අගෝස්තු මාසේ අලුත් ආරම්භයක් ගන්න බලන් ඉන්න අයට අගෝස්තු මාසේ පළවෙනි සෙනසුරාදා ටිකට් පත්වල ජයග්‍රහයි අංක අපි ඔබට කියන්නේ. අපි පටන් ගන්නෙ සුබ දවසක් ලොතරැයියෙන්. වෘශ්චික ලග්නයේ වාසනාවන්ත අංක 14 29 34. වෘශ්චික 14 29 34 විශේෂ අංකයේ 8 5 8 9. 8 5 8 9 තමයි විශේෂ අංකය. NLB ජයලොතරයි එන් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 6 0 3 0. එන් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 6 0 3 0. අද සම්පත ලොතරයි අංක රටාව 6 6 4 6 6 3 4 6 6 R. 6 6 4 6 6 3 4 6 6 R. හඳහනි ධනු ලග්නය වාසනාවන්ත අංක 19 31 48 55. ධනු ලග්නය වාසනාවන්ත අංක 19 31 48 55. ධන නිදානේ C ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 21 45 58 60. C ඉංග්‍රීසි අක්ෂරයේ ධන නිදානේ වාසනාවන්ත අංක 21 45 58 60. මෙගාපව ලොතරැයියේ N ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 20 වාසනාවන්ත අංක 12 20 54 76. එන් ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකයක 20 වාසනාවන්ත අංක 12 20 54 76. කොවිසිතේ K ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 5 22 70 75. K 5 22 70 75. මහජන සම්පත ලොතරැයියේ R ඉංග්‍රීසි අක්ෂරයේ උඩි වාසනාවන්ත අංක 0 5 3 4 6 6. R 0 5 3 4 6 6. මේ තමයි ඊයේ දිනුම් මැදපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි බල ජයග්‍රහයේ ප්‍රතිඵල අද අගෝස්තු මාසේ දෙවනිදා. වගේ හින අලුත් කරන්න වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මිලට ගන්න ඔබේ වාසනාව අද දවසේ ඔබට හිමි වෙන්න පුළුවන්.
1: අපි ඔබට මතක් කරලා ඉන්න ඕන දැන් අපි දිගින් දිගටම කියනෝන්නේ මේ ප්‍රශ්නය ගැන. හැමෝටම උදේ පාන්දර ප්‍රශ්නයක් දීලා අපි ප්‍රශ්නයක් නැතුව ඉන්න එක හරි නෑ. හරි රටරම දැන් මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. හැමෝම උත්සාහ කරන තුන් සිංහලය බුලත් සිංහල එතකොට හැමෝම දැන් එක එක්කෙනා එක එක උත්තර කියනවා. හරි කොහොම හරි ගමක් නෑ. පවුලක් විදිහට හැමෝම එකතු වෙලා හරි උත්තරේ හොයාගන්න. මොකද මේ පැරණි කාලේ ලංකාව බෙදලා තිබිච්ච ප්‍රදේශ තුන හැම නැත්තම් තුන් සිංහලය කියන්නේ මොකක්ද උත්තර ඉක්මනටම හොයාගෙන ඔබේ නමගම සටහන් කරන්න. ඊට පස්සේ ස්ථානක් දීලා අදාළ පිළිතුරු සටහන් කළේ වන්න ඕන දුරකථන අංකයක් මතක් කරමු රණී.
2: ඔව් 0703 93 5 93 7 0703 93 5 93 7 කියන අපේ නම්බර් එකට එවන්න WhatsApp මැසේජ් එකක්. ඉස්සලමගේ නම ඊට පස්සේ ගම සටහන් කරලා පිළිතුරු සටහන් කරන්න. ත්‍රි සිංහලයේ කියන්නේ මොකද්ද? අතීතේ රජ දවස අපේ රට බෙදලා තිබ්බ කොටස් තුන මොනවද කියලා අපි අහන්නේ. හරි ලේසි උත්තර තියෙන්නේ. ගොඩක් යාළුවෝ අපිට මැසේජ් කරලා තිබ්බා. අපි මතක් කරන්නම් ඉස්සරහට කවුද මැසේජ් කරලා තියෙන්නේ කියලා. මුලින්ම හරි උත්තරේ දෙන්න කෙනා තමයි ජයග්‍රහණී කරන්න. උදේ 10 වෙනකන් අවස්ථාව තියෙනවා. අද අපිට උදේ 8ට තියෙනවා සර්ච් ලයිට් විශේෂ වැඩසටහනක්. ඒ නිසා ඒ පිළිබඳවත් අපි විශේෂයෙන්ම ඔබට මතක් කරන්න ඕනේ. මොකද ලංකාවේ ඔබ අපි වහගෙන ඉන්නේ නේ. එහෙම නැත්නම් අපි හඳ ඇහෙන්නේ ඔබ අපිට ආදරේ කරන්නේ මේ හැමදේම මේ රේඩියෝ එක නිසා. ඉතින්
1: 100 ගහපු රේඩියෝ ගැන අපි කතා කරමු. ලංකාවේ ගුවන් විදුලි වංශ කතාව 100වසක් සපුරලා දෙන වෙලාවක ඒ පිළිබඳව කතා කරන්න අපි කල්පනා කළා. ගුවන් විදුලිය නිසා සින්දුවක් අහලා විනෝදෙන් හිටපු දැනුම එකතු කරගත් ඔබටත් මේ සංවාදයේ කොටස් කරවන්න වෙන අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරන උදේ 8 ඉඳන් ඔබ අහන අපි වැහෙන ගුවන් විදුලිය ගැන අපි කතා කරමු. ලංකාවේ ප්‍රවීණයන් දෙන්නෙක් මේ වෙනුවෙන් සහභාගී වීමට නියමිතයි. අපි කියන්නම් ඒ කුතුහලය ඉතුරු කරමු.
2: පෝස්ට් එක දැක්කනම් ඔබ දන්නව කවුද එන්නේ කියලා. ලංකාවේ සහ ලෝකයේ රේඩියෝ මාධ්‍ය අනාගතය. මොකද රේඩියෝවට ආදරය කරන රේඩියෝට නැගම් කියන රේඩියෝ වලට ගැන කතා කරන අයිතියක් තියෙන්නේ ඔබට. මොකද ඔබ තමයි රේඩියෝ මැරෙන්න දෙන්නේ නැතුව පවත්වාගෙන යන අපේ ශ්‍රාවක පිරිස.
1: රේඩියෝට හුස්ම දෙන්නේ ඔබ. හරි. එන අපි උදේ 8න් පස්සේ ගැන කතා කරමු. දැන් අපිට මතකයි ලංකාවේ ගුවන් විදුලි ඇතුලේ වෙනස්ම විප්ලවීය වැඩ ගොඩාක් කරපු චැනල් එකක් තමයි ලක්කඩ කියලා කියන්නේ. ඒක අවිවාදිතයිනේ. ඉතින් අපිට ওই කොළඹ කේන්ද්‍ර කරගෙන ලංකාවේ හැම කෙනාටම ග්‍රහණය කරගන්න බැරි එහෙම නැත්නම් හසු කරගන්න බැරි වෙච්ච බොහෝ තැන්වලට ආරාධනා දෙපුණු යුගයක් තිබුණා.
2: අගනුවර සංවාද.
1: කයිමන් දොරකඩ අගනුවර සංවාද. මොකක්ද මන් දන්නේ දෛවයේ සරදමක් රනිල් ටයිම් අඩේ තමයි ඒ වැඩේ වගකීමත් අපේ ආයතනේ බාර.
2: අපේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරතුමා ඒතර අපේ කළමනාකාරතුමා දැනුත් ඉන්න. ඔව්. අපිට දෙන වගකීම තමයි මුලින්ම පුළුවන් නම් රේඩියෝ වැඩසටහනක් හදලා පෙන්වන්න කියලා.
1: ඉතින් කොහොම හරි ඒ හදපු වැඩසටහන අදත් ඒ විදිහටම රහට අපිට අහන්න විඳින්න පුළුවන්කම තියෙනවා. දැන් ගේපද රජකේගේ හෘද සාක්ෂිය පුදුමාකාරයි රණී. සමහර අධ්‍යක්ීම් පුද්ගලානුපතයි. ඒක තමන්ගේ අධ්‍යක්ීමක්. ඒ අධ්‍යක්ීම වචන බවට පත් කරලා හරි ලස්සන ගීතයක් බවට පත් වෙන කතන්දරේ සාමාන්‍යයෙන් අපේ ඇස්වලට කඳුළු වුණන අපිව සංවේදී කරන හැඟීමක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. විශේෂයෙන්ම රත්නශ්‍රී විජේසිංහ මහත්තයා කියලා කියන්නේ ලංකාවේ අපිට හම් වෙච්ච අති විශිෂ්ට ගීපද රචකයෙක්.
2: අග්‍රගන්න කවියෙක්.
1: කවියෙක්. කයිවන් දුරකඩ අගනුවර සංවාදයේ නිරන්තරයෙන් ඇහුණු හඬක් තමයි රත්නශ්‍රී සර්. අපි හිතුවා මේ කතාව ඔබට අහන්න දෙන්න. කයිවන් දුරකඩ.
0: මොරගල් රාජකීය විද්‍යාලයේ අවුරුදු පහකට ආසන්න කාලයක් ගත කළා. ඊට කලින් මට මාස එකමාරක් වගේ කෙටි කාලයක් ඔක්කම් පිටියේ ජනපද විද්‍යාලයේ සේවය කරන්න සිද්ධ වුණා. ඒ කාලේ අද තියෙන පහසුකම් මොනවත්ම තිබුණේ නැහැ. ඒ ජනපද විද්‍යාලයේ දරුවන්ට පාසලේ වැසිකිළියක්වත් තිබුණේ නැහැ. තම දුෂ්කර තත්ත්වෙක හිටි. මට මතකයි ඒ පාසලේ මම උගන්වපු හතේ පන්තියේ දැරියක් හිටිය අවුරුදු 11ක විතර. ඒ බොහොම දක්ෂයි. හැබැයි ඉස්කෝලේ එන්නේ ආවට ගියාට අවාරයට. දවසක් උදේ පාන්දර පන්තියට ගියාම මේ දරුවා පේන්නේ හිටියේ නැහැ. මම හොයලා බැලුවා ඇයි කියලා. දැනගන්න හම්බුනේ ඉතාමත්ම කනගාටුදායක ප්‍රවෘත්තියක් ඒ මිය ගියා කියන ආරංචිය. මම වරුවක් නිවාඩු දාලා තවත් ගුරුවරියෙක් එක්ක එගේ මලගෙදර හොයාගෙන ගියා. එගේ මලගෙදර තිබුණේ ඔක්කම් පිටියේ දෙමටමල් විහාරයේ ආසන්නේ පුංචි වැවක් තියෙනවා. ඒ වැව කිට්ටුව. පුංචි ගයක්, කටුමැටි ගහපු ගයක්. ගේ කොච්චර පුංචිද කියනවා නම් ගේ ඇතුළේ ඇගේ මිනිය තියන්න ඉඩකට තිබුණා. ගේට අලර යාලත්තක් බාලා ගමේ අය මේක හදලා තිබුණ මඩුව පෙට්ටිය රන්දෙල තිබුණ ගමේ මිනිස්සු සල්ලි එකතු කරලා බාල පෙට්ටිය. මට හොඳට මතකයි ඇයට අඳලා තිබුණේ අර පාසල නම් ආපු පඳු පාට වෙච්ච සුදු ගවුම මිනියට. මලගෙදර 10ක් 12ක් අත සෙනග හිටියේ නෑ. කවුරුත් ඇඬුවේ නෑ. ඒකයි විශේෂය. ඇඬුවේ නැත්තේ මිනිස්සු නපුරු මිනිස්සු නිසා නෙමෙයි. ඒ මිනිස්සු ඊට වඩා දුක් විඳලා තියෙන හරියට. ඒගොල්ලන් කඳුළු හිඳිලා. ඒ තාත්ත මැදිවිය කෙනෙක්. මගේ වයස ඒක අවුරුදු 24ක් විතර ඇත. මං තාත්තට කිට්ටු වෙලා ඇහුවා.
3: මේ සුජාතගේ තාත්ත නේද?
4: ඔව් සර්.
3: මොකද උනේ?
4: අනේ මහත්තයෝ, මගේ කෙලි කාටවත් කරදරයක් නැතුව ජීවත් වුනේ. පුංචි කාලේ ඉඳලා මේකගේ වියපැහැදම් ඒකමයි හොයාගත්තේ. මටවත් ගෙදරුන් සටවත් කවදාවත් කරදරයක් කෙරුවේ නැහැ. කෙල්ල ඉස්කෝලේරලා ආපු ගමන් දුවන්නේ වැවට මල් කඩන්න. ඒ කඩාගෙන මල් දෙමට මල් විහාරේ වඳින්නේ මිනිස්සුන්ට විකුණන. ඒකිගේ වියදම් වලට විතරක් නෙමෙයි මහත්තයෝ, වැඩිපුර කීයක් හරි ලැබුණොත් ගෙදරටත් ගෙනල්ලා දෙනවා. ඊයේත් ඉස්කෝලේරලා ආපු ගමන් ඒකි දිව්වේ වැවට. ඒත් මහත්තයෝ,
0: දෙමටමල් විහාර කියන්නේ දුටුගමන සද්ධාතිස්ස යුද්ධ වෙලාවේ සද්ධාතිස්ස පැරදිලා ගිහිල්ලා හැංගෙන පන්සල. ඇඳ යට හැංගේ ඒ පන්සල. මේ දෙමටමල් කියන්නේ දෙටුමල් කියන එක තමයි දෙමටමල් වුණා කියලා ඒගොල්ලෝ විශ්වාස කරන්නේ. ඒ නොවැම්බර් මාසෙ ඒක වහිනව හොඳටම. වැව පෙරිලා. තව දවස් දෙකකට පස්සේ පෝයක් තියෙනවා. ඒ නිසා අය පාසල් ගිහිල්ලා ආහැටියෙම වැවට ගියා මල් කඩන්න. වැඩියෙන් මල් කඩා ගත්තාම වැඩියෙන් විකුණ ගන්න පුළුවන් කියලා ඇය හිතුවා. නමුත් රැ වෙනකන් ආවේ නැහැ. ගමේ අය හැන්ද වෙලා හුළු අතු පත්තු කරන් ගිහිල්ලා වැව වටේ බැලුවා. හොයාගන්න බැරි වුණා. පහුවෙන් දුදේ පාන්දර ඇගේ මිනිහ පාවෙල ඇවිත් තිබුණු වැවේ උරට. ඇගේ අතක ලිහි ගිය නිලුම් මල් දෙකක් රැඳිලා තිබුණා. දැන් මේ සිද්ධිය හොවට පස්සේ මහා විශාල කම්පාවක් මගේ හිතේ ඇති වුණා. මම මෙහෙම මාරු වෙලා ගියාට පස්සේ අමරදේවයන් එක්ක එකතු වෙලා මදුවන්ති වෙළඳසැලෙන් නැවත වාරයක් ආරම්භ කළ ගුවන් ඉදිරි. ඒ වෙලාවේ මම කල්පනා කළා මේක ලියන්න ඕන කියලා. මේ අද්දකින් කොහොමද ලියන්නේ? සිද්ධිය ඕනේ ඔක්කම් පිටියේ දෙමටමල් විහාරය ආසන්නේ වුණත් මේක වඩාත් පොදු අත්දැකීමක් කරන්න වඩාත් ප්‍රකට ස්ථාන නාම කීපයක් මම පාවිච්චි කරා. හැබැයි ඒ ස්ථාන නාම මේ කලාපයෙන් පිටට නොගිනියන්ට මම පරිස්සම් වුණා. මම සොරබොර සහ මහියංගණය මේකට සම්බන්ධ කරගත්තා. මම ලියන්න උත්සාහ කරනවා. සුදු නෙළුමකු සොරබොර වැවි මල් සුවඳ දුන් මහියංගණය පුන් පෝයදා පාලොස්සකේ මල් නෙලා විකුණු පන්සලේ වැවට කළුවරයා වුණා සංසාර දුක බෝ වුණා නිලූ මල්මිට හිරුණා එහා ඉවුරට පා වුණා සිහින් සිරිපොද වැහුණා, ඉවුරු දෙකුපොල් සේදුනා, සුදු නෙළුම් මල දැස පියවි මිහා ඉවුරට පාවුණා. අමරදේවයන් මේකට ආශාමාන් කියන අප්‍රකට දුර්ලභ රාගයක් මූලාශ්‍ර කරගෙන සොර සංගතිය අසුරු කරමින් තනුවක් නිර්මාණය කළා. ගීතේ පටිගත කළා ගුවන්විදුලියේ. ක්ෂේත්‍ර යාත්‍ර ටිකක් ජනප්‍රිය වුණා. අමරදේවයන්ගේ 64 වෙනි ජන්මදිනයේ තිබුණා 1993 අවුරුද්දේ කොළඹ ටවර් රඟහලේ. මූලාශ්‍ර හිටියේ මහාචාර්ය සරච්චන්දය. ගුවක් ක්ෂේත්‍රයේ කීප දෙනෙක්ම හිටියා මේ. මටත් පොඩි කතාවක් තිබුණේ උත්සවයේ. එදා අමරදේවයන් ওই සිද්ධියත් විස්තර කරලා මේ ගිය ගැයුවා. විශ්වාස කරන්න, ඒ වේදිකාව විදපු හැම කෙනෙක්ගේම ඇස්වල කඳුලක් තිබුණා. නමුත් ඒ දරුවා මියගිය දවසේ අඬන්න කවුරුත් හිටියේ නැහැ. ඒ කඳුල එකක්වත් තිබුණේ නැහැ. මට හිතෙනවා කලා නිර්මාණ වලට ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා. ඒ නැගිච්ච හැම කඳුලක්ම ඒ ඔක්කම් පිටිය අප්‍රකට වෙවේ ඉරිලා මියගිය 11 හැවිරි දැරිය වෙනු නේද කියලා හිතනවා. මට හිතෙනවා ඇගේ හැබෑම අභාවය සිද්ධ වුණේ ඉඳන් ටවර් රඟහලේ.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදමැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 767 479
1: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකා වෙතින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
1: Lakhanda Vegan Magazine. Dekkalhanya.
3: කාන්තාරේ පිහිටි ඩුබායි නගරය ගැන හිතනකොට අපිට මතක් වෙන්නේ අහස උසට තියෙන ගොඩනැගිලි සහ සුඛෝපභෝගී ජීවිතයක්. හැබැයි ඩුබායි කියන්නේ දැන් නිකම්ම ෂෝ එකක් විතරක් නෙවෙයි. ලෝකේ අනාගතය වෙනස් කරන තැනක් බවට ඩුබායි පත් වෙමින් තියෙනවා. ඩුබායි රාජ්‍ය මේ දවස්වල ලෝකෙම අවධානය දිනා ගන්න පුළුවන් විදිහේ දැවැන්ත පිම්මක් පැනලා තියෙනවා. ඒ තමයි ලෝකේ විශාලතම සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන ජල ව්‍යාපෘතිය ආරම්භ කර තිබීම. මේ ව්‍යාපෘතිය කොච්චර දැවැන්තද කියනවනම් ෆොසිල ඉන්ධන බිඳක්වත් පාවිච්චි නොකර දිනකට මිනිසුන් 120,000 ආසන්න ප්‍රමාණයකට පිරිසිදු පානීය ජලය ලබා දෙන්න මේ බලාගාරයට පුළුවන්. හිතලා බලන්න, වතුර හිඟ කාන්තාර රටක් වෙලත් හිරු එළිය විතරක් පාවිච්චි කරලා මුහුදු වතුර බීමට සුදුසු වතුර බවට පත් කරනවා කියන්නේ මොනතරම් විශ්මිත දෙයක්ද? සාමාන්‍යයෙන් මැද පෙරදිග රටවල මුහුදු ජලය පිරිසිදු කරන්න පාවිච්චි කරන්නේ තෙල් හෝ ගෑස් දහනය කරලා ක්‍රියාත්මක වෙන යන්ත්‍ර. මේකෙන් ලොකු පරිසර හානියක් වගේම අධික වියදමක් යනවා. හැබැයි ඩුබායි වල අලුත් මේ ව්‍යාපෘතිය වැඩ කරන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකට. ඔවුන් පාවිච්චි කරන්නේ සරලම කිව්වොත් සූර්ය පැනල මගින් ලැබෙන බලශක්තියෙන් ක්‍රියාත්මක වන යෝධ ෆිල්ටර් හරහා මුහුදු වතුර යවා ලුණු ඉවත් කර පිරිසිදු ජලය නිපදවීම. මේ නිසා කාබන් විමෝචනය විශාල වශයෙන් අඩු කරගෙන වියදම අවම කරගන්නත් ඔවුන්ට හැකි වෙලා තියෙනවා. මේක නිකම්ම වතුර බලාගාරයක් නෙවෙයි, මේක ඩුබායි නෙට් සීරෝ 2050 ඉලක්කයට යන ගමනේ යෝධ පියවරක්. දැවැන්ත සමාගම් ගණනාවක් එකතු වෙලා කරන මේ ව්‍යාපෘතියෙන් දිනකට ජලය ගැලුම් මිලියන 180ක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. භූගත ජලය ගැන බය නොවී තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් බව ඩුබායි මේ හරහා ලෝකයටම ඔප්පු කරලා ඉවරයි. දේශගුණික විපර්යාස නිසා ලෝකයේ බොහෝ රටවල් ජල අර්බුදවලට මුහුණ දෙන වෙලාවක ඩුබායි වල මේ වැඩපිළිවෙල ලෝකයටම හොඳ පාඩමක් කියලයි අපිට ලෝකෙට කියන්න තියෙන්නේ. ඉතින් අනාගතයේදී අපිට බොන්න වතුර ඕන නම් තෙල් පුච්චන්නම ඕන නැහැ. අවශ්‍ය වෙන්නේ හොඳ දැක්මක් සහ තාක්ෂණයක් විතරයි කියලා මේ ව්‍යාපෘතියෙන් ලෝකෙටම හඬගා කියනවා.

0: සතියක ලක්හඩ.
1: ලක්හඩ වීගෙන් මැගසින්.

0: උදේ 7 විනාඩි 52 අපි වීකෙන්ඩ් මැගසින් එකේ ප්‍රශ්නයක් ඇහුවා. තුන් සිංහලයේ ලංකාව බෙදුණු කොටස් තුන මොකද්ද කියලා. උත්තරේ වන්න පුළුවන් 0.7 0.3 93.5 93.4. අපි දැන් හදන්නේ අද දවසේ ක්‍රීඩා පිටිය ගැන වෙන්ව විශේෂාංගය. හන ක්‍රීඩා පිටියේ විසති මොකද උනේ කියලා ප්ලේග්‍රවුන්ඩ් සෙග්මන්ට් එකෙන් අපි ඔබට කියනවා. ප්ලේග්‍රවුන්ඩ්
1: දෙදහස් විසිහය පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලියේ නෙට්බෝල් තරගාවලියේ විශාල පෙරලියක් වාර්තා වුණා. අවසන් පූර්ව තරගයේදී ජමේකාව ලකුණු 46-45ක් ලෙස ඕස්ට්‍රේලියාව පරාජය කරමින් අවසන් මහා තරගයට සොදුසුකම් ලබා ගත්තා. දශක ගණනාවක් පුරා නෙට්බෝල් ක්‍රීඩාවේ බලවතා ලෙස සැලකුණු ඕස්ට්‍රේලියාව මෙවර අවසන් මහා තරගයට නොපැමිණීම තරගාවලියේ විශාලතම පෙරලිය ලෙස සැලකෙනවා. නෙට්බෝල් පිටියේ එහෙම වෙනකොට ලෝක පාපන්දු ශ්‍රේෂ්ඨයේත් උණුසුම් සංවාදයක් ඇති වෙලා තියෙනවා. FIFA ආයතනය තම වාණිජ අයිතිවාසිකම් වල කොටසක් පෞද්ගලික ආයෝජකයන්ට පැවරීමේ සැලැස්මක් සම්බන්ධයෙන් UEFA ඇතුළු පාපන්දු ආයතන ගණනාවක් දැඩි විරෝධය පළ කළා. එම විරෝධතාවලින් අනතුරුව FIFA එම යෝජනාව ඉවත් කරගනිමින් ලෝක පාපන්දු පාලනයේ විනිවිද භාවය සහ පාලන ව්‍යුහය පිළිබඳව නැවතත් අවධානය යොමු වුණා. ෆෝමියුලා 1 ලෝක ශූරතා තරගාවලියේ හංගේරියානු ග්‍රෑන්ඩ් පික්ස් තරගයට පෙර පැවති සුදුසුකම් ලැබීමේ තරගයේදී මැක්ලාරන් කණ්ඩායමේ ලැන්ඩෝ නෝරිස් පෝල් පොසිෂන් දිනා ගත්තා. එමෙන්ම ලුවිස් හැමිල්ටන්ට පැනවූ දඩුවමත් සමග

0: උන්දහසකට අධික දුරක් ආවරණය කරමින් අදියර 21කින් සමන්විත වූ මෙම දැවැන්ත තරගාවලියේ සමස්ත ශූරතාවය ස්ලෝවේනියාවේ ටඩේ පොගාචාර් දිනා ගත්තා. කඳුකර අදියරවලදී සහ කාල පරීක්ෂණ තරගවලදී ඔහු දැක් වූ අතිවිශිෂ්ට දස්කම් හේතුවෙන් ප්‍රධාන ප්‍රතිවාදීන්ට වඩා සැලකිය යුතු කාලවාසියක් ගොඩනගා ගැනීමට ඔහු සමත් වුණා. එම ජයග්‍රහණයත් සමගින් ටඩේ පොගාචාර් නූතන පාපැදි ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින් අතර තම ස්ථානය තව දුරටත් තහවුරු කර ඇති බව ක්‍රීඩා විස්තර විචාරකින් සඳහන් කරනවා. ලොව පුරා මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනාගත් මෙවර ටුවර් ඩි ෆ්‍රාන්ස් තරගාවලිය අධික වේගය, උද්‍යෝගය සහ තරගකාරීත්වය නිසා වසරේ විශිෂ්ටතම ක්‍රීඩා උළෙලක් ලෙසද සැලකෙනවා. ලෝක පාපැදි උණුසුම එහෙම අවසන් වෙද්දී ටෙනිස් ලෝකයෙන්ද වැදගත් පුවතක් වාර්තා වුණා. කැනේඩියානු ඕපන් ATP මාස්ටර් 1000 තරගාවලියෙන් ලෝක අංක එකේ ක්‍රීඩක ජැනික් සිනර් සහ හිටපු ලෝක ශූර නොයක් ජෙකොවිච් ඉවත් වුණා. ඒ හේතුවෙන් ශූරතාව සඳහා නවක සහ තරුණ ක්‍රීඩකයින්ට වැඩි අවස්ථාවක් උදා වී ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. ඒ අනුව පසුගිය සතියේ ලෝක ක්‍රීඩා පිටියේ වැඩිම අවධානයට ලක් වූ සිදුවීම් අතර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පෙරලිකාර ජයග්‍රහණ, ෆිෆා පාලන කටයුතු පිළිබඳ විවාද, ෆෝමියුලා 1 තරඟ උණුසුම, ටුවර් ඩි ෆ්‍රාන්ස් 2026 ශූරතාව සහ කැනේඩියානු ඕපන් ටෙනිස් තරගාවලියේ ප්‍රබල ක්‍රීඩකයින්ගේ ඉවත්වීම ප්‍රධාන තැනක් දිනාගත් ක්‍රීඩා ප්‍රවෘත්ති බවට පත් වුණා.
1: Magazine.

0: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 Searchlight සමාජ ගවේෂණය.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: අයිබෝන් වාසනාවන්ත උදෑසනක් උදෑයටයි විනාඩි 4යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: වාර්තා පිට වාර්තා කබුනේ කෝටි 8 NLB දනඩ තහනිය නතරයි. රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: රටම

0: යටයි විනාඩි 5යි රනිල් සර්ච් ලයිට් සමාජ ගතිගා මේ සමාජයේ අපි වෙනුවෙන් අපි කරන කතා බහක් සමස්තයක් විදිහට මේ රටේ මිනිස්සුන්ට තමන්ගේ හෘද සාක්ෂිය අවදි කරන්න ලැබෙන අවස්ථාවක්. එහෙම තමයි සර්ච් ලයිට් සමාජ ගවේෂණයේ අපි මේ වේදිකාව නිර්මාණය කරන්නේ. අද අපි අපිට දැනෙන අපි ජීවත් වෙන සාපිව ජීවත් කරන අපි හුස්ම ගන්න රේඩියෝ කලාව පිළිබඳව කතා කරන්න තියෙනවා. මේකට හේතුවක් තියෙනවා. අවුරුදු 100ක් කියලා කියන්නේ ලේසි පහසු කාලයක් නෙවෙයි. අවුරුදු 100ක් පහු කරගෙන ආව ලංකාවේ ගුවන් විදුලි වංශ කතාව පිළිබඳව අපව හැරිලා බලන එක මේ සර්ච් ලයිට් සමාජ කතිකාවේ වගකීමක් කියලා අපි විශ්වාස කළා. අපි දන්න සමහර කාරණා අපි ඉගෙනගත්ත සමහර කාරණා වලින් ඔබට ගිහින් එතනින් එහාට මහා ඉතිහාසයක් හැංගිලා තිබුණා. මේ ඉතිහාසයේ පාදගන්න එක එළියට මතු කරලා ගන්න එක තමන්ගේ වගකීම කරගත්ත දැවැන්ත චරිත දෙකක් එක්ක. අද අපි රේඩියෝ ඉතිහාසය පිළිබඳව එහෙම නැත්නම් ගුවන් විදුලි වංශ කතාව අහපව් හැරිලා බලලා කියවන්න සූදානමින් තමයි මේ කතාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ලංකාවේ ගුවන් විදුලියට අවුරුදු 100යි. මේක ඇත්තටම සමරන්න ඕනේ කතාවක් රණේ.
1: අනිවාර්යෙන්ම මදුශංක මේ කතාව අද මෙතනින් කතා කරලා නවත්තන්න පුළුවන් කතාවක් නෙවෙයි. රේඩියෝ එක හුස්ම ගන්නවද? එහෙම නැත්නම් රේඩියෝ එක මැරෙන්න දෙයක්. මේ කතාව සමාජයේ බොහෝ අය කතා වෙනවා. එහෙම නැත්නම් නව මාධ්‍ය එකතු වෙලා රේඩියෝට තර්ජනය එල්ල කරනවද? හැබැයි ඉතින් මේ වගේන හරි අධ්‍යයනයක් තියෙන කෙනෙක් එක්ක, එහෙම නැත්නම් මේකත් එක්ක ජීවත් වුණු කෙනෙක් එක්ක තමයි අනිවාර්යෙන් කතා කරන්න ඕනේ, සංවාද කරන්න ඕනේ. ඒ නිසා මේ වැඩසටහනට අපේ සුපුරුදුම ඔබට සුපුරුදු මාධ්‍යවේදී නමුත් කාලයක් නිහඬව ඉඳලා පරිපාලන ශාස්ත්‍රයේ ඉඳලා මාධ්‍ය හසුරුවන දායකත්වය දක්වපු ප්‍රවීණ මාධ්‍යවේදීන් දෙදෙනෙක්ට අපි ආරාධනා කරා.
0: අද රේඩියෝවේ ඉතිහාසය එහෙම නැත්නම් මේ සියවස සමරන ලංකාවේ ගුවන් විදුලිය ගැන කතා කරන්න අපි තාම ගෞරවයෙන් ආරාධනා කළා. ආචාර්ය ධම්මික දිසානායක ආචාර්යතුමන් එතුමා රූපවාහිනිය සම්බන්ධයෙන්, ගුවන් විදුලිය සම්බන්ධයෙන්, සිනමාව සම්බන්ධයෙන්, විශේෂයෙන්ම ඉන්දියානු සිනමාව සම්බන්ධයෙන් නිවැරදි ගවේෂණයක් සිදු කළ නිසා ගෞරවයට පවා ඉන්දියාවේ පාත්‍ර වුණු චරිතයක්. ඉතාම ආදරයෙන් ගෞරවයෙන් ආචාර්ය ධම්මික දිසානායක මහත්මයව මේ කතා බහට පිළිගන්නයි බණ්ඩපුතුමා. එත් එක්කම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ලක්කඩ ගුවන් විදුලිය මේ ස්ථානයේ මේ විදිහට ස්ථාපිත කරපු තැනේ ඉඳලා අපිව මෙහෙවන්න ලක්කඩ ගුවන් විදුලියට ඉදිරි දිශානදියක් නිර්මාණය කරන්න කැපවුණු ජ්‍යෙෂ්ඨ මාධ්‍යකරුවෙක්, පසුකාලීනව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විදිහට අපිව මෙහෙවන වගකීම එතුමන් බාරගත්තා. අද අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කළා මේ කතාබහට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන තිලකරත්න මැතිතුමන්ට. අයබෝන් කියලා බුදුමන්ම පිළිගන්නවා.
2: අයබෝන්
0: කතාව පටන් ගන්න හොඳම තැන තමයි ආචාර්ය ධම්මික දිසානායක මහත්මයා අතින් ලියවුණු රේඩියෝවේ සියවස සම්බන්ධයෙන් මහා වංශයක් වගේ මහා ඉතිහාසයක් ලියන්න එතුමන් පටන් ගන්න. මං කැමති ඇයි මේ වගේ රිසර්ච් එකක් කරන්න ආචාර්යතුමනි බුදුමන්ට හිතෙන්නේ? මොකක්ද මේකට බලපාපු හේතුව? ලංකාවේ රේඩියෝ ගැන අපි නොදන්න බොහෝ කරුණු ඔබේ කෘතියේ ඇතුලේ දිනන සමහර වෙලාවට අපි හිතාගෙන හිටපු දේවල්, අපි ඉගෙනගත් දේවල් වලට එහා ගිය තව හැඟුණු යථාර්ථයක් තියෙනවා කියලා අපිට පේන්නේ මේ කෘතිය පරිශීලනය කරද්දී. මට මුලින්ම කියන්න ඕක, ඇයි මෙහෙම සංකල්පයක් පහළ වෙන්නේ? ඇයි රේඩියෝව සියවස් සමරන වෙලාවේ පොතක් ලියන්න හිතන්නේ?
2: මුලින්ම ස්තුතිවන්ත වෙනවා අපි දෙදෙනාට මෙහෙම වැඩසටහනට ආරාධනා කිරීම ගැන. සමයි මේ මෙම පාරේෂණ කෘතිය ලිවීමට මුල පීජය සැපෙන්නේ ඇත්තටම මේක කලක් මගේ අද හිතේ තිබිච්ච එක්තරා අදහසක්. ඒ වුණාට ඒක සාර්ථක කරගන්න අවශ්‍ය නිවැරදිව පදනම මේ වැටෙන්නේ 2025 වර්ෂයේ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අමාත්‍යතුමා විසින් පත් කරනවා මේ ගුවන් විදුලි පුවත්පත් හා සමාජ මාධ්‍ය අනුමණ්ඩලය, කියන්නේ ලංකා කලා මණ්ඩලය යටතේ පාලනය වෙන්නේ. එහි සමාජිකයෙක් හැටියට මම පත් කරනවා අපේ චන්දන් තිලකරත්න මහත්මයාත් ඒකේ සමාජිකයෙක්. සමාජික මහත්මීන් 10 දෙනෙක් ඉන්නවා ඒකේ. එතකොට ඒ පත් කරපු අවුරුද්ද අපිට ඒක විශේෂ වෙනවා. මේ මොකද ලංකාවේ ගුවන් විදුලිය ආරම්භ කරලා හරියටම අවුරුදු 100ක් සම්පූර්ණ වුණෙත් 2025 අවුරුද්දේ. එතෙන්දී අපි තීරණය කරනවා, ඒ කියන්නේ අපි ගුවන්විදුලි අනුකමිටුව හැටියට මේ වර්ෂයේ කරන්න කළ යුතු මේ කාරණේ මොකක්ද කියන එක. ඒකෙදී තමයි මගේ යෝජනාවක් හැටියටත් විශේෂයෙන් ඒකට මම නැවතත් ස්තුතිවන්ත වෙනවා චන්දන තිලකරත්න මහත්මයාට. එතුමා තමයි මේකට මාව ගොඩක්ම යොමු කරේ, පෙළඹෙව්වේ, උදව් කරේ. ඉතින් ඒ ඔස්සේ මං කලින් කරපු රිසර්ච් එක මගේ ළඟ ඉතුරු වෙලා තිබෙන පැරණි තොරතුරු සියල්ලත් අරගෙන නැවතත් මේ පරීක්ෂණයට යොමු වුණා. ඒ යොමු වීමත් එක්ක මේ ඊට පස්සේ අපි මේක මුලින් ඇත්තටම තීරණය කරේ කාලානුක්‍රමික සිද්ධි නැත්නම් ක්‍රොනොලොජිකල් ඉවෙන්ට්ස් විදිහට මේක ඉදිරිපත් කරන්න මේ කරුණු ටික. හැබැයි එන්න එන්න මේ පරීක්ෂණයේ ගැඹුරට යනකොට අපිට තේරුණා මේක එහෙම කුඩා මේ පුස්තකයකින් මේක ඉවර කරන්න බෑ. මොකද කාලය අවුරුදු 100ක්. ඒ නිසා මේක දීර්ඝව කරමු කියලා අපි කමිටුව තීරණය කළා. ඉතින් ඒ ගත්ත තීරණේ අවසාන ප්‍රතිඵලය තමයි දැන් මේ වෙනකොට සම්පූර්ණ ඉතිහාසයේ කියන අවුරුදු 100 ගුවන්විදුලි ලංකාවේ ගුවන්විදුලි සේවය 1925 ඉඳලා 2025 සම්පූර්ණ වෙනවා. හැබැයි මගේ කෘතිය ආරම්භ වෙන්නේ 1864 ඉඳලා. ඒ කියන්නේ රේඩියෝ මැග්නටික් ඒ කියන්නේ මේ තියරි එක නැත්නම් ඉලෙක්ට්‍රොමැග්නටික් තියරි කියන සංකල්පයේ බිහිවීමේ තැන ඉඳලා 2025 දක්වා අවුරුදු 161ක ඉතිහාසයක් තමයි මේක කියවෙන්නේ. එතකොට ඒක විශාල පුස්තකයක් වෙනවා. ඒක හන්ද අපි තීරණය කරා ඒක කොටස් හතරකට ඒක නැත්තම් වෙලුම් හතරකට මේක මේ ප්‍රකාශයට පත් කරන්න. එතකොට දැනට පළවෙනි වෙලුම 1864 ඉඳලා 40 දක්වා කොටස ප්‍රකාශයට පත් කරලා තියෙනවා. දැන් මේ දිනවල අපි කටයුතු කරමින් ඉන්නවා දෙවෙනි වෙලුම 1940 ඉඳලා 72 දක්වා කාල සීමාව සම්පූර්ණ කළා. මේ අවුරුද්දේ අවසානයේ කියන්නේ අපේ ගුවන්විදුලි සංවත්සර දිනය එළඹෙනවා දෙසැම්බර් මාසේ 16 වෙනිදා. එදාට නැවත මේ ජනගත කරන්න.
0: දැන් මහා විශාල කෘතියක් මේක වෙලොම් කීපයකින් තමයි එළිදක්වන්න සූදානම් කරලා තියෙන්නේ. මේ වෙනකොට එක් කාණ්ඩයක වැඩ අවසන් කළා. සමාජයට එය දායාද කර අවසන් අපි මේ කෘතිය කියවන්න ගන්නකොට ආචාර්යතුමනි ඉංග්‍රීසි භාෂාවෙන් කෘතිය රචනා වෙනවා. මේකටත් මොකක් හරි විශේෂ හේතුවක් බලපාලා තියෙනවද? ඇයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් ලංකාවේ ගුවන්විදුලිය ගැන කතා කරද්දී ඇයි මේක සිංහලට ලියවුනේ නැත්තේ කියලා? දැන් අපි ඉතිහාසය හොයාගෙන ඉද්දී අපිට හම්බෙන කෘතීන් කීපයක් තියෙනවා. එකක් තේවිස් කුරුගේ මහත්තයා අතින් ලියවුණ, ඊට පස්සේ නන්දන මහත්මයාගේ යම් දායකත්වයක් ලැබිලා තිබුණා. ඊට පස්සේ ඉතාම සාරගර්භ ලේඛනයක් ඔබ සකස් කරන හැබැයි ඉංග්‍රීසි භාෂාවෙන් තමයි මේ කෘතිය ලියවෙන්නේ. මොකක්ද හේතුව?
2: ඇත්තම කිව්වොත් මේක සිංහල භාෂාවෙන් තමයි අපි මුලින්ම තීරණය කරේ මේ ප්‍රකාශයට පත් කරන්න. නමුත් මේ ක්ෂේත්‍රයේ හිටපු ප්‍රවීණයෝ කීප දෙනෙක්ම මං නම් වශයෙන් කිව්වත් මං හිතන්නේ ඒ අයටත් ගෞරවයක්. මොකද ඒ අය අපේ මේ ක්ෂේත්‍රයේ විශාල ගුවන්විදුලියේ හිටපු ප්‍රවීණයින් එක්කෙනෙක් පී විග්නේශ්වරන්, අනිත් එක්කෙනා මදියන්නන් කියලා. ඒත් ගුවන්විදුලි හිටපු මේ දෙන්නම නිවේදකයෝ සහ පරිපාලකයෝ. ඊළඟට අබ්දුල් හමීද් කියලා තව ප්‍රවීණ නිවේදක මහත්මයෙක් හිටියා. එතුමා එංගලන්තේ ඉන්නේ. මේ දෙන්නා කලින් කතා කියපු දෙන්නා ඉන්නේ කැනඩාවේ. එතකොට ඒ අයගෙන් ඒගොල්ලෝ විශේෂයෙන් දෙමළ භාෂාවත් එකද කටයුතු කරපු අය හැටියට ඒගොල්ලන්ගෙන් ඉල්ලීමක් ආවා මේක අපේ අයටත් ඒ කියන්නේ දෙමළ ප්‍රජාවටත් පරිහරණය කරන්න පුළුවන් විදිහේ සිංහලෙන් දැනට අතවසිම කිව්වොත් මේ මේ ඉතිහාසය සම්බන්ධව පොත් තුනක් නැත්නම් හතරක් වගේ තමයි තියෙන්නේ. අපේ නන්දන කරුණානායක මහත්මයා කරලා තියෙන පරේෂණයක් තියෙනවා. ඊට අමතරව අපේ මේ කොළඹගේ මහත්මයාගේ කෘතියක් තියෙනවා. තවත් කෘතියක් තියෙනවා මේ පූජිත ගුණවර්ධන මහත්මයා ලියලා කොළඹෝ කෝලින් කියලා. ඒක ඉංග්‍රීසියෙන් තියෙන්නේ. අනිත් දෙකම සිංහලෙන්. ඉතින් ඒකත් එක්ක මේ දෙගිඩියාවේ ඉන්නකොට ආපහු නැවතත් ඉල්ලීමක් ආවා මේ අපේ ඒත් හිටපු ගුවන්විදුලි හිටපු ජේෂ්ඨ ඉංජිනේරුවෙක් වන රුක්මින් විජයමාන මහත්මයා. එතුමා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. මොකද මේ සියලු දෙනත් එක්කම මම මේ කෘතිය සම්බන්ධව අවශ්‍ය තොරතුරු සාකච්ඡා කරනකොට ඇති වෙච්ච තත්ත්වයක් මේක. එතුමත් යෝජනා කරා. එතුමා නම් ඇත්තටම ටිකක් ඉදිරිගාමී විදිහට මේ කතාව ඒක යෝජනාව ආවේ. එයා කිව්වෙත් මේක ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරොත් ප්‍රකාශයටපත් කරොත් අන්තර්ජාලය හරහා මේ පිළිබඳව ඒ කියන්නේ ලංකාවේ ගුවන්විදුලි ඉතිහාසය පිළිබඳ වෙනත් ලංකාවෙන් පිට මේ පිළිබඳ හැදෑරීම් කරන අයටත් මේක පරිහරණය කරන්න පුළුවන්. ඒක හන්දා මේ ඉංග්‍රීසියෙන්ම කරන්න අපිට පසුව මේක අනිත් භාෂා දෙකට පරිවර්තනය කරගන්න පුළුවන් නේද කියන ප්‍රශ්නේ තමයි ඇහුවා. ඇත්තටම දැන් මේ වෙනකොට මේ සම්බන්ධව මේ අපේ විෂය භාර ඇමතුමා යෝජනාවක් කරලා තිනවා මේ සිංහල සහ දෙමළ භාෂාවලට පරිවර්තනය කරන්න.
0: රේඩියෝවේ ඉතිහාසයේ කියවා ගන්න උවමනාවක් තියෙන මහා තව අනාගත පරම්පරාවක් ඉන්නේ. පරම්පරාවට දැනුම එකතු කර දීම මහ පිංකමක්. ඒ නිසාම තමයි සර්ච් ලයිට් සමාජ කතිකාවතුල් රනිල් අපි තීරණය කරන්නේ මේ කතාබහ සිදු කළ යුතුයි. සමස්ත රටේම ජනතාව මේ පිළිබඳව දැනුවත් විය යුතු නිසා. මොකද අපි ජීවත් උනේ ගුවන් විදුලිය වටේ ඉඳගෙන. අර රූපවාහිනිය නම් බලන්න ඕනේ. හැබැයි ගුවන් විදුලිය ළඟ ඉඳගෙන අහන්න ඕන එකක් නෙමෙයි. ඕන වැඩක් කරන ගමන් ශ්‍රවණය කරන්න පුළුවන් මාධ්‍යයක්. ඒ නිසා ලංකාවේ බොහෝ දෙනෙක් ගුවන් විදුලිය වටා එකතු වුණා. මම කැමති ජේෂ්ඨ මාධ්‍යවේදී චන්දන තිලකරත්න මහත්මයා දිහාට යමු වෙන්න. මම අහලා තියෙන විදිහට ගුවන් විදුලියට එන්නේ රස්සාවට කලින් තාත්තත් එක්ක. එහෙම ඉතිහාසයක් ඔබතුමාට තියෙනවා. අපි මේ කතා කරන ඉතිහාසයේ චන්දන තිලකරත්න සලකුණ කොයි හරියෙදි වගේද අපිට මොන ගැහෙන්නේ ගුවන් විදුලියත් එක්ක බද්ධ වෙන්නේ?
3: මගේ සලකුණ?
0: ඔව්.
3: මගේ සලකුණ නම් තාම හම්බෙන්නේ නැහැ. පල්ලයට යන්න ඕනේ. දැන් මේ 1972 දක්වා ලියන ඊළඟ වෙලුමෙත් අපේ සලකුණ නේ.
0: ඔව්.
3: නමුත් මට පොඩි කාරණාවක් එකතු කරන්න තියෙනවා මෙතෙන්දී. මේ එකක් තමයි ඔබ මේ පොත කියවනකොට ඔබට මේක වැටහෙවි. ලංකාවේ රේඩියෝවේ ඉතිහාසය කියලා කියන්නේ ලෝකයේ රේඩියෝ ඉතිහාසය. ඒතට ලංකාවේ ඉංජිනේරුවරු සහ ලංකාවේ මුහුණ දීපු අත්දැකීම් ඒව ලෝකයටම වැදගත්. ඒතට දැන් ඇත්තටම කාගේ ඉල්ලීම නිසා හෝ මේක ඉංග්‍රීසියෙන් මුද්‍රණය වීමේ පොඩි ජාත්‍යන්තර
0: වටිනාකමක්
3: තියෙනවා. මොකද හේතුව ලෝකෙම බැලුවොත් තුන්වෙනි තැන විතර හම්බ වෙන්නේ අපේ ගුවන්විදුලි ආරම්භයේ. එතකොට ලෝකේ යම් යම් වෙනස්කම් වෙනකොට ඒක මේ පොතේ පැහැදිලි වෙවි. 1960 විතර වෙනකන් අපි ලෝකෙත් එක්කම යාවත් කාලීන වෙමින් ආවා. ඊට පස්සේ තමයි පහුවෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම මේක ඉංග්‍රීසියෙන් තියෙන්නේ. දැන් මේ වැඩසටහන සවන් දෙන කෙනෙකුට හිතන්න පුළුවන් කොහොමද මේක කියවන්නේ කියලා. මේක PDF එක නොමිලේ ගන්න පුළුවන්. ඒ කියන්නේ සංස්කෘතික දෙපාර්තමේන්තුවට ගියාම ඒකේ වෙබ් අඩවියට ගියාම මේක හොයාගන්න පුළුවන්. පිටු 400 ගණන් නේද?
2: 410ක්.
3: 410ම නොමිලේ ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට උමනා කලේ මේ දැනුම මෙග අලෙවිය නෙමෙයි, මේ දැනුම බෙදා දීම. දැන් ඊළඟ කාරණේ දැන් අද අපි හමු වෙන එකේ නිමිත්තකුත් තියෙනවානේ. දැන් මේ පොතේ වැදගත්කම පාදක කරගෙන අපි කල්පනා කරා මේ රේඩියෝවේ අනාගතේ කොයිබටද කියන කාරණේ ටිකක් විමසා බලන්න. ඒ නිසා ලබන 6 වෙනිදා අපි ලෑස්ති කරා ලංකාවේ දැනට ඉන්න රේඩියෝ මාධ්‍ය ප්‍රවීණයෝ එකතු කරලා විජයනන්ද ජයවීර මහත්තයා එතුම පරණ ගුවන්විදුලි වේදිකාවක් වගේම ජාත්‍යන්තර තලයේ වැඩ කරපු කෙනෙක්. එතකොට ආචාර්ය රංගකලන් සූරිය සහ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍ය වේදිකාවක් වන නාලක ගුණවර්ධන එකතු කරලා සම්මන්ත්‍රණයක් තියෙනවා. ඉතින් මේක අවස්ථාව කරගත යුතුයි මේ ITN එක ඒකේ සත්කාර ගත්තේ බාරගත් අලක්කණ්ඩත් එක්ක. එතකොට ITN ශ්‍රවණාගාරය තමයි 6 වෙනිදා තියෙන්නේ. ඒකට එන්න පුළුවන්. ITN එක ලක්කඩට කතා කරලා වුණත් ආසලයක් වෙන් කරගන්න පුළුවන්. ඇවිල්ලා අදහස් දක්වන්නත් පුළුවන්. එතකොට ආචාර්ය ධම්මික දිසානායක කිව්ව වගේ අපි කලා මණ්ඩලයේ අපේ සභාපතිතුමා කපිලෙම් ගමගේ අපි මේ ඔක්කොම එකතු වෙලා මෙහෙ ඇවිත් ඔබතුමාලගේ සභාපතිතුමත් එක්ක කතා කරලා තමයි මේ කාරණේ තීරණය කළේ. එතකොට දැන් මේ පොත පාදක කරගත්ත සම්මන්ත්‍රණය තමයි අද මේ අපි කතා කරන්න මූලික වෙච්ච නිමිත්ත. එතකොට ඒකෙදී අපි ඉතිහාසය සහ ඉතිහාසය පාදක කරගත්ත අනාගතය ගැන කතා කරමු.
0: ඒ අනාගතය ගැන කතා කරද්දී අපි දැන් අපි ගුරු කරගත්ත අපිට ගුරුහරුකම් ලබා දුන්න පරම්පරාවේ ජ්‍යෙෂ්ඨයෙක් චන්දන තිලකරත් මහත්තයා. මම මේ අර කතාවේ මැද්දේදී තව ටිකක් අපිට ගැඹුරින් කතා කරන්න බුල මං ආසයි අපි මේ පරම්පරාව දැන් අපි නියෝජනය කරන කුලකයේ චන්දන තිලකරත්න අනිත් පැත්තෙන් සමානතාව අවදෙහෙට්ටි මේ වගේ මහා අපිට දැනුණු රේඩියෝ පෞරුෂයන් ගොඩනැගුණේ ඔබතුමන්ලා හරහා. ඒ නිසා ඔබතුමාගේ ගුවන් විදුලි ආගමනය කොහොමද සිද්ධ වුනේ? ඇත්තටම තාත්තත් එක්ක අතින් අල්ලන් ආව ඉතිහාසයක්ද තියෙන්නේ? එතනින් එහාට ගිහිල්ලා වෘත්තීය භාවයට නැත්නම් ගුවන් විදුලියට ප්‍රිය කරන්න හේතු වෙච්ච කාරණා මොනවද කියලා චුට්ටක් අපි කතා කරගෙන යමු.
3: මම හිතනවා මේ ඒකේ නියම කතාව දිගම කතාව කියන්නේ කියලා තද අපි මාතෘකාවෙන් බැහැර වෙනවා. ඇත්තටම මම ගුවන් විදුලියට ප්‍රේම කරපු කෙනෙක් නෙවෙයි. තාත්තා ඒ මාර්ගයෙන් ආවේ. නමුත් ඒ කාලේ සාහන නිවේදකයෝ ගන්නවා කියලා කිසියම් ප්‍රචාරයක් තිබුණා. ඉතින් ඒ ගැන මා දන්නේ නැහැ. තාත්තා තමයි ආරංචි ගිනාවේ. ඒ අනුව ආයුධුම් කරලා මහා දරුණු පරීක්ෂණ තිබුණේ ඒ කාලේ. ඒ පරීක්ෂණ වලින් සමත් වෙලා 1984 තමයි සාහන නිවේදකෙක් වුණේ. 88 ස්ථිර වුණා. ඉතින් ඊට පස්සේ ගුවන් විදුලි ක්ෂේත්‍රයේ මම හිතන්නේ ඉංජිනේරු අන්සල්ට ඇරුණාම අනිත් හැම කඩු කාර්යයකටම මට කරන්න සිද්ධ වුණා. වැඩසටහන් නිෂ්පාදනයේ ඉඳලා නිවේදන කටයුතු ඒ හැම එකක්ම වගේ.
0: එහෙම තමයි ගුවන් විදුලි ඇතුලේ ජීවත් වෙනකොට දැන් ඉස්සර ක්‍රමයටත් වඩා ගිල දැන් අපි මේ ක්‍රමේ වෙනස් වෙනන ගණේ දැන් අපිට සියල්ල තනියම කරගන්න සිද්ධ වෙලා එතෙන්ට එනකන් අපේ ගුවන් විදුලි ආපු ගමන් මග අපිට කතා කරන්න පුළුවන්. මම ආයෙමත් වෙනවා ආචාර්ය ධම්මික දිසානායක ආචාර්යතුමන් ළඟට. දැන් චන්දන සර් හොඳ ප්‍රවිෂ්ටයක් ලබා දුන්නා. මම මේ ගැන දන්නේ නැහැ. හැබැයි ධර්ම ගණේ පරීක්ෂණ වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. එහෙම තමයි අන්තිමට ගුවන් විදුලි ඇතුලේ මට වැඩ කරන්න සිද්ධ වුණේ. මගේ ආගමනයේ සිද්ධ වුණේ එහෙමයි කියලා. අපි අහලා තියෙන ඉතිහාසයේ කොළඹගේ මහත්ය තමයි පළවෙනිටම ඔය ධර්ම ගණේ පරීක්ෂණ වලට මුහුණ දීලා මේ ගුවන් විදුලි ඇතුලේ කතා කරපු චරිතය කියලා අපි හාරගෙන. හැබැයි ඔබේ කෘතිය පරිශීලනය කරද්දී ඔබ හොයාගෙන ගිය කරුණු කාරණා අනුව සමහර තැන්වලදී එතනින් එහාට ගිය ඉතිහාසයක් ඔබතුමන්ට මුණ ගැහිලා තියෙනවා. ඇත්තටම ලංකාවේ පළවෙනි ගුවන් විදුලි නිවේදක ශිල්පියා කොළඹින් කතා කරමි කියපු කොළඹගේ මහත්යද නැත්නම් එතනින් එහාට ගිය ඉතිහාසයක් තියෙනවද? ඔව්.
2: ඇත්තටම එතනින් එහාට ගිය ඉතිහාසයක් තියෙනවා. දැන් ඔබ සිහිපත් කරපු අපේ ප්‍රවීණ නිවේදක මහත්මයා ඩීඑම් කොළඹගේ මහත්මයා ගුවන් විදුලියට සම්බන්ධ වෙන්නේ ඇත්තටම 1938 ජනවාරි 1 වෙනිදා නිවැරදිවම දිනේ හැටියට කිව්වොත් එතුමා තමයි එතුමත් එක්ක තවත් දෙමළ සේවයේ දෙමළ වැඩසටහන් සම්බන්ධව තවත් නිවේදක මහත්මයෙක් සම්බන්ධ වෙනවා එස් නඩරාස කියලා. මේ දෙන්නම කොළඹ ඒ කියන්නේ කොළඹ බ්‍රෝඩ්කාස්ටිං සර්විස් මොකද ඒ කාලේ හැඳින්වුවේ ගුවන් විදුලි සේවය ඒ නමින් ඒ සේවාවට බඳවගත්ත සම්මුඛ පරීක්ෂණයක් තියලා ස්ථිර සේවය සඳහා නිවේදන කටයුත්තට බඳවගත්ත පළවෙනිම පුද්ගලයින් දෙන්න. ඒකේ සිංහල නිවේ පළවෙනිම ඒ නිසා තමයි අපි කොළඹ ගේ මහත්තයාට ඒ විශේෂණයෙන් ආමන්ත්‍රණය කරන්නේ පළවෙනි නිවේදකයා කියලා. ඇත්ත වශයෙන්ම නිවේදන කටයුත්ත කියන කාරණේ දිහා බලනකොට ඉන් එහා අතීතයක් තියෙනවා. දැන් අපි මෙහෙම බැලුවොත් 1925 දෙසැම්බර් 16 වෙනිදානේ නිල වශයෙන් අපේ ගුවන් විදුලි සේවය පටන් ගන්නෙ. එතකොට එතන ඉඳලා 1938 වෙනකන් කවුද කතා කරේ කියන ප්‍රශ්නයක් එනවනේ. අන්නේ ප්‍රශ්නට උත්තරේ තමයි දැන් මම මේ දෙන්නේ. එතනදී අපිට මුණ ගැහෙනවා සිංහල භාෂාවෙන් නිවේදන කටයුතු කරපු නිවේදක මහතුරු දෙන්නේ. හැබැයි ඒගොල්ලෝ පූර්ණ කාලීන නිවේදකයෝ නෙමෙයි. ඒ කියන්නේ මුලින්ම හිටපු එක්කෙනා තමයි ඕ වයි පෙරේරා කියන මහත්මයා. එතුමා තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ලිපිකාරයෙක් හැටියට තමයි වැඩ කළා තියෙන්නේ. ඒ රාජකාරිය කරන ගමන් ඇවිල්ලා මේ නිවේදන කටයුතු කරා. එතුමාගෙන් පස්සේ එතුමාට අවුරුදු දෙකක් විතර තමයි වැඩ කරන්න ලැබිලා තියෙන්නේ. එතුමා අපි අතරින් වෙන් වෙනවා. ඊට පස්සේ මොනිස් රුබේරු කියලා මහත්මෙක් ඒ හිස්තන පුරවනවා. හැබැයි එතුමත් තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ කාර්මික අංශයේ හිටපු ඒ කියන්නේ ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක්. එතනින් ඇවිල්ලා තමයි ඒ දෙන්න ඔය විදිහට මේ මේ කටයුත්ත කරන්නේ. එතකොට ගුවන් විදුලි මේ පරිපාලකීන්ට තේරෙනවා ඒ කියන්නේ 1937 දී ඇත්තටම විශාල පරිවර්තනයකට ලක් වෙනවා. සුපරින්ටෙන්ඩන්ට් ඔෆ් බ්‍රෝඩ්කාස්ටිං කියන තනතුරට අලුත් තනතුරක් නිර්මාණය කළා. එතෙන්ට පත් කරනවා ෂර්ලිඩා සිල්වා කියලා අපේ හිටපු ප්‍රවීණ පුවත්පත් මාධ්‍යවේදියෙක්. ඒ කියන්නේ එතුමා ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරපු ප්‍රවීණ මාධ්‍යවේදියෙක්. එතුමාගේ සංකල්පයක් හැටියට තමයි මේ ස්ථිර නිවේදකයින් බඳවා ගැනීම කටයුත්ත සිද්ධ වෙන්නේ. එතකොට එතුමා 37 දී සම්බන්ධ වෙනවා. 38 ජනවාරි 1 වෙනිදා තමයි කොළඹගේ මහත්යලා එන්නේ. එතකොට මේක මේ පිළිබඳ සම්මුඛ පරීක්ෂණේ තියලා තින්නෙත් 37 අවුරුද්දේ නොවැම්බර් මාසේ කියලා කොළඹගේ මහත්මයා ලියපු සටහනක තියෙනවා. ඒ වගේම එතුමාගේ විශේෂ කාරණයකුත් තියෙනවා. මේ එතුමා දෛනික පඩියට තමයි ඒ නිවේදක මහතුරු දෙන්නම බැඳිලා දෙන්නේ. දවසකට රුපියල් 4.78 වගේ පඩියකට තමයි බැඳිලා දෙන්නේ. හැබැයි අද අපි හිතුවොත් 4.8 කියන එක පුංචි ගාණක් කියලා එදා විදිහට ඒක මාසෙන් බැලුවොත් රුපියල් 120කට 30කට වගේ ප්‍රමාණයක් වෙන පඩියක්. මම හොයලා බැලුවා. ඇත්තටම ඒ වගේ පඩියක් ඒ කාලේ aran තියෙන්නේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්. ඒ කියන්නේ පරිපාලන සේවයේ ඉන්න නිලධාරීන් මට්ටමේ අයට තමයි ඒ වගේ පඩියක් ලැබිලා තියෙන්නේ. ඉතින් අපිට ඒකෙන්ම තව දෙයක් තේරුම් ගන්න පුළුවන්. එදා ආරම්භයේ ඉඳලම නිවේදකයා කියන තනතුර නැත්නම් නිවේදක වෘත්තියට ලැබිලා තියෙන මේ ගෞරවය සහ වටිනාකම මොකද්ද කියන එකත් තේරුම් ගන්න හොඳ තැනක් ඒක.
3: මර පොඩක් දෙන්න මම හිතන්නේ මෙතෙන්දි මම කතා කරන්න යුතුමයි කියලා හිතුවා. මොකද මේ දැන් ඔබ කිව්වල් මගේ අතීතේ.
1: ඔව්.
3: ඒතකොට අපිට මේ ගුවන්විදුලි අභ්‍යාස ආයතනයේ මාස දෙකක් ඉස්කෝලේ යනවා වගේ ඉගැන්වුවා. ඒ උගන්වනකොට පළමුවැනි දේශනය ඔය පළමුවැනි නිවේදකයා කොළඹගේ මහත්තයා තමයි ආවේ. ඒතකොට එතුමා ඇවිල්ලා පළමුවෙන්ම කියපු දේ මට මතකයි. එතුමා බොහොම ගෞරවයෙන් පිළිගත්තා. එතකොටත් උගක් වයසයි මගේ මතකේ හැටියට. අවුරුදු 75කට වගේ වෙලා තියෙන්නේ නැති. එතුමා කිව්වා සර්වබලධාරී කෙනෙක් පහළ වෙලා මාව ආපහු තරුණ භාවයට ගෙනිච්චොත් තරුණ කමට ගෙනහිල්ලා ආපහු රස්සාවක් තෝරගන්න කියලා කිව්වොත් මම තෝරගන්නේ නිවේදක වෘත්තිය කියලා. ඒතර මේ අපි පුහුණු වෙන අය හැටියට අපිට දීපු පළවෙනි පාඩම. දැන් එතුමා මිය ගියාට පස්සේ හෙන්රි ජයසේන මහත්තයා අපුරු කවියක් ලියනවා. ඇත්තට මේ කවිය මම මීට කලින් දැකලා තිබුණේ නැහැ. මේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ තමයි මේක මේ සන්නයිනකේට පොතට දාලා තිබුණේ. මට හිතුණා මේ මදුසංක රනිල් මේක කියන්නම ඕනේ කියලා. මොකද හේතුව මේ නිවේදකයින්ට මේ ලොකු පාඩමක් ඒ කවිය ඇතුලේ තියෙනවා. නිවේදකයා කියන්නේ කවුද කියන එක මේ කවියෙන් කියවෙනවා. කොළඹගේ මහත්තයා ගැන කියන්නේ නිවේදකෙක් විය යුත්තේ කෙබඳු කෙනෙක්ද කියන එක මේකේ තියෙනවා. කිසි දිනක කිසිවෙකුගේ සිතක් නොරිදවූ මිනිසෙක් කිය ඔබ ගුවනින් කතා කළමුත් ගුවන ඔබගේ යයි නොසිතූ මිනිසෙක් කිය ඔබ ගුවනින් කතා කළ පසු පයගසා පොළවට සෙමෙන් පිටව ගොස් තුරුලතා මල් සමග හිනහුණු මිනිසෙක් කිය ඔබ වසර සාලිසක් ලක් දෙරණ ඇමතුවද ඔබේ හනට අත්පොලසන් නැගේ දැයි සවන් නොයදූ මිනිසෙක් කිය ඔබ මිතුරන් මිස සතුරන් නොයදූ මිනිසෙක් කිය ඔබ මතු දිලික භවයක රුක් මුලක වැඩහිඳ නියත විවරණ අපට දිය හැකි නිවි සැනසුණු මිනිහෙක් කිය ඔබ. නිවේදකෙක් කියලා කියන්නේ තරහ විදෙකින් බෝධිසත්වයෙක් කියලා නොකිය කියපු කවියක්.
0: අපි මේ හොයාගෙන යන්නේ අවුරුදු 100ක් ගෙවුණු ලංකාවේ ගුවන්විදුලිය ගැන. චන්දන සර් කතාව පටන් ගද්දිම කිව්වා වගේ ලංකාවේ ගුවන්විදුලිය ගැන කතා කරද්දී ලෝකයේ ගුවන්විදුලියේ ඉතිහාසයේ භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් අපිට කතා කරන්න පුළුවන්. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව අපිට වඩා හොඳින් පරිශීලනය කළා මේ පිළිබඳ රිසර්ච් කරලා තොරතුරු එකතු කරගත්ත සහ ශාස්ත්‍රීය අධ්‍යක්ෂින් තියෙන මේ ප්‍රවීණයන් දෙදෙනා එක්ක කතා කරන්න පුළුවන්. අපිට අවසර දෙන්න විරාමයක් ගන්න. විරාමෙන් පස්සේ යලි අපි කතා කරනවා. මේ කතාබහට රනිල් ඔබටත් එකතු වෙන්න පුළුවන්. මොකද මේ ශ්‍රාවකයා නොසිටින් ගුවන්විදුලියේ අවුරුදු 100ක් පවතින හේතුවක් නෑ. එනිසාම අපි ඔබට ආරාධනා කරන ඔබේ අදහස් ඔබේ ප්‍රශ්න කිරීම ඔබ නොදන්නා කියන කාරණා පිළිබඳව දැනුවත් වීම සඳහා අපිට මතුමක් ගන්න 011-275-285 අපි දුරකථනක විවෘතයි වගේමයි WhatsApp පොස්සේ ඔබේ අදහස අපිට ලියන්න පුළුවන් 07-03-935-937 අපේ WhatsApp අංකයට.

0: a new green life. ඇසේ සුදෑ විල්ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ NLV ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agribusiness within සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්.

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76 තුන්සිය

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: FM 93.5, FM 93.7, ලක්හඬ Radio ITN.
2: උදේ 8:34යි.

0: Deutschlei.
1: අපි අද දවසේ කතා කරන්නේ මේ රේඩියෝ සියවස පුනරාවලෝකනය සම්බන්ධයෙන්. මේ කියන කතාව කියනකොට, මේ කතාව පටන් ගන්නකොටම අපි තේරෙනවා අපි අවුරුදු 100ක ඉතිහාසයේ අරගෙන ඉස්සරහට යන රටක්. එතකොට ඔබ අහගෙන ඉන්න ඔබට හිතෙන්න පුළුවන්, ඇයි අපි මෙච්චර මේ පස්සේ එළවන්නේ? ඇයි මේ ඉතිහාසයක් ගැන ඔයගොල්ලෝ කතා කරන්නේ? මේකේ අනාගතය ගැන කතා වෙන්නේ නැද්ද? නෑ, ඉතිහාසයෙන් තොර ගොඩනැගෙන අනාගතයක් නෑ. ඉතිහාසය මෙච්චර කල් අපිට මේ විදිහට මේක අරන් ආපු නිසා තමයි අපිට අනාගතයක් ගැන කතා කරන්න පුළුවන්. මේ විරාමයේදී අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සිල්කරත්න මහත්තයා හරි ලස්සනට කිව්වා, මේ ඉතිහාසයේ ඉඳලා මේක කොහොමද ඇවිල්ලා අපි එකපාරට නැවතුණු තැන. මම කැමති අද දවසේ ආචාර්ය ධම්මික දිසානායකයන් සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සිල්කරත්න මහත්මයා ඉන්න වෙලේ, චන්දන සර් මං මෙහෙම අහන්නම්, රේඩියෝ එක පටන් අරගෙන එදා මෙදාතර මේ ආපු ගමන් මග තියෙනවනේ. ඔබතුමා එක තැනක ඉඳලා මේකට සාක්ෂිකරුවෙක්. ඔබ දන්නවා මේක එදා මෙදාතර ආපු තැන. හැබැයි මේ අද වෙනකොට රේඩියෝ එක ගැන කතා කරන්නේ අර හරියට දේශපාලකයෝ ගැන සමහර අය කතා කරන්නේ. විපරීත කූජන එහෙමයි කියන්නේ නේ, කෝකිලන්ගේ විපරීත කූජන කියලා තමයි නිවේදක ගැන කතා කරන්නේ. ඔබතුමා වැඩිම නිවේදකයෝ ප්‍රමාණයක් අර කියන්නේ මං කියන්නේ අංග වශයෙන් මේ සමහර අය කියනවනේ ඔක උජාරුවට කියනවනේ, එහෙම නෙවෙයි. ඔබතුමා හරි නිහතමානී විදිහට වැඩිම නිවේදක ප්‍රමාණයකට මග පෙන්වලා තියෙනවා. මේක කියලා දීලා තියෙනවා. අද නිවේදකයයි අර කොළඹගේ මහත්තයා ගැන කිව්ව කවියේ ඉඳන් පොඩි සමාලෝචනයක් කරන්නකෝ. එදා ඉඳලා අදට රේඩියෝ එක එනකොට නිවේදකයාගේ කාර්යභාරය ගැන.
2: ඔව්, ඒක මේ ඉතාම වැදගත් සහ දීර්ඝ වශයෙන් කතා කළ යුතු ප්‍රශ්නයක් කියලා මම හිතනවා. නිවේදකයා තමයි රේඩියෝ එකේ නියෝජිතයා, නැත්නම් ඔහු තමයි රේඩියෝ එක කියන එක අසන්නාට බද්ධ කරන පුද්ගලයා. එතකොට දැන් අපි දන්නවනේ තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරනකොට ඔය ඇල්ගොරිදම් එක ඇවිල්ලා ටිකක් කල් AI නිවේදකයන් ඉන්නේ ඉස්සෙල්ලා. එතකොට Spotify වගේ මේ අඩවි වලින් ප්ලේලිස්ට් එක හදලා දෙන්න පටන් ගත්තානේ. ඔව්. එහෙම ප්ලේලිස්ට් එක හදලා දුන්නට නිවේදකයෙකුට පුළුවන් ඒක අතික්‍රමණය කරලා තමුන්ගේ ප්ලේලිස්ට් එකකින් අසන්න දිනා ගන්න. එහෙම බැරි වුණා නම් ඒක නිවේදකයාගේ අදක්ෂතාවයයි. මම නිකන් නිදර්ශනයක් කියන්නම්. දැන් ටෙලිවිෂන් ආවහම ලෝකේ කතා කරේ සිනමාව ඉවරයි කියලා. සිනමාව ඉවරුනේ නැහැනේ. ගෝලීය වශයෙන් ගත්තොත් සිනමාව වෙනම පිම්මක් තැබුවා. ලංකාවේ කතන්දර මන් දන්නේ නැහැ. එතකොට සිනමාව පැරදුනේ නැහැ. එතකොට මොන තාක්ෂණික අභියෝග තිබුණත් රේඩියෝ එක පරදින්නේ නැහැ. නොපරදින්න නම් ශක්තිමත් විය යුතු පුද්ගලයා තමයි නිවේදකයා. මොකද නිවේදකයා තමයි මේකට කැදවුම් කරුවාගේ අසන්නු ගෙන්නා ගන්නෙ. එතකොට දැන් ඉතිහාසයේ නිවේදකයා, දැන් අපි කොළඹගේ මහත්තයා ගැනනේ කතා කරන්නේ. එතකොට කොළඹගේ මහත්තයාගේ ආමන්ත්‍රණය අර කවිය තිබුණා. බොහොම ලගන්න මිත්‍රශීලී. දැන් ඔය ආමන්ත්‍රණය ඊට ඉස්සෙල්ලා ආචාර්ය ධම්මික දිසානායක කිව්වාගේ ඊට ඉස්සෙල්ලා කතා කරේ නිවේදකයෝ නොවන අයනේ. එතකොට මුල් කාලීන නිවේදනවල හැඩය තිබුණේ පොඩි අධිකාරී බලයක්. යම් කෙනෙක් කැමති වෙයිද අධිකාරී බලයකින් තමාව අමතනවාට? දැන් අපි හිතමු ලක්කඩ ගුවන්විදුලියේ නිවේදක නිවේදිකාවෝ බොහොම නිකන් මේ මවාගත්ත අපි නිකන් රජිනගේ ගෙදරින් එන අය වගේ ආමන්ත්‍රණය කරන්න ගත්තොත් මිනිස්සු ඒකට කැමති වෙන්නේ නැහැ. එතකොට අපි හැමදාම කැමති මිත්‍රශීලී ආමන්ත්‍රණයට. නිකන් හිතන්න, කොහේ හරි සෙනඟ පිරිච්ච තැනකට අපි ඇතුල් වුණාම අපි ගිහිල්ලා නවතින්නේ අපිට නිකන් අර ලොකු ටෝක්ස් තමාවෙන්නේ වටින වාචක ලොකු ටෝක්ස් දෙන කෙනෙක් ළඟද නැත්තම් මිත්‍රශීලී ආමන්ත්‍රණය කළා. එතකොට ඒ මිත්‍රශීලී ආමන්ත්‍රණය කියන එක ඉතා වැදගත්. එතකොට ගුවන්විදුලි මාධ්‍ය ඇතුලේ ඕක පරිණාමය වෙමින් ආවා. එතකොට අපි දන්නා තරමින් හොඳම නැවතුණු තැන තමයි ප්‍රේමකීර්ති දල්විස්. එතකොට එතුමාගේ ආමන්ත්‍රණය තමයි බොහෝ දුරට ලක්කන ආරම්භයේදී පාවිච්චි කළේ. ඒ ආලින්දේ නැත්තම් ස්තූපේ. දැන් එතනත් පව කරලා වැසිකිළියට යන එක ප්‍රේමගීතයගේ ක්‍රමේ නෙමෙයි, මේකකුත් උනා. නමුත් ඒ එක තැනකදී ඒ මිතුරා නවතින තැනක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ගෙදරට එන කෙනෙක් මුළු තැංගේට ගිහිල්ලා බලන් අරින්නේ නැහනේ. එයා නවතින්නේ සාලේ. එතකොට සාලේට එන නිවේදකයා තමයි රේඩියෝ එක ඇතුලේ ඉතාම සාර්ථක පුද්ගලයා බවට පත් උනේ. එතකොට ඒ නිවේදකයා කෙබඳු කෙනෙක්ද? ඔහු හැම වෙලාවෙම අර සාලේ තමුන් එක්ක ඉන්න පුද්ගලයින්ට වඩා පියවරක් ඉදිරියෙන් ඉන්න කෙනෙක්. මොකද එයා කියන දේ ඇතුලේ ගන්න දෙයක් තියෙනවා. එයා කියන දේ ඇතුලේ ගන්න දෙයක් නැත්නම් එතන නිවේදක භූමිකාවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් රේඩියෝ එකේ තියෙන පළවෙනි අභියෝගය තමයි නිවේදකයෝ මිනිසුන්ට ගන්න දෙයක් කියන්න ඕනේ. හරියට අපි රිසර්ච් එකක් කළොත් ඇයි ඔබ රේඩියෝ අහන්නේ නැත්තේ කියලා මිනිස්සු කියාවි මට ඒකෙන් ලැබෙන දෙයක් නැහැ කියලා. අන්නේ ලැබෙන දෙයට දැනුවත් කරන්න පුළුවන් නම් ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඒතරම් නා අතීතයෙන් ඉගෙන ගත්ත පාඩම. ඊළඟේ තමයි තාක්ෂණය. ඒකට දැන් තාක්ෂණය වෙනස් වෙවි ආවා. එතකොට රේඩියෝ එක පටන් ගන්නකොට 1920 ගණන් වල දැන් ටෙස්ලා පරීක්ෂණ කළෙත් මාකෝනි පරීක්ෂණ කළෙත් ලොง වේව් එක. එතකොට ලොง වේව් කියලා කියන්නේ අධික වියදම් සහිත ડિස්ට්‍රෝෂන් ගොඩක් තියෙන. ඔව්.
1: වැඩි තරංගායාමයක් සහිත.
2: ඔව්. තරංගායාමයේ දිගයිනේ හැතම ගාන. ඔව්. එතකොට වෙනත් ශබ්ද නොයිස් ගොඩක්. ඔව්. ඊට පස්සේ මධ්‍යම තරංග වලට ආවා. එතන මධ්‍යම තරංග කියන්නේ අධික වියදම්. කෙටි තරංග කියන්නේ අධික වියදම්. එතකොට ඔය තාක්ෂණයට මාරු වෙන එකත් එක්තරා විදිහක අභියෝගයක් වුණා. ඉතින් ඔබ දන්නවනේ රේඩියෝ එක පටන් ගන්නකොට ඉස්සල්ලාම ලෝකෙ කිව්වේ මොකද්ද? මේ මගුල හින්දා වෙළඳාමක ජාත්‍යන්තර වෙළඳාම ඇන හිටිනවා. යුද්ධ කරගන්න බැරි වෙනවා. නැව් ගමනේ අඩාල වෙනවා. එහෙමනේ රේඩියෝ එකට බාධා කරේ. එතකොට ලොง වේව් නවත්තලා මීඩියම් වේව් වෙනකොටත් ඔය ප්‍රශ්න වුණා. ඊට පස්සේ 1935 මගේ මතකෙ විදිහට ආම්ස්ට්‍රෝං එතුමා හොයාගත්ත FM FM එක එනකොට මධ්‍යම තරංග වල වියදමින් කාලක් විතර තමයි විදුලි බලය යන්නේ. එතකොට ඒකේ ක්වොලිටි නැත්තම් ගුණාත්මකභාවය වැඩි. අර නොයිස් අඩුයි. ශබ්ද හොඳයි. හැබැයි මොකද්ද කිව්වේ? මේක හරියන්නේ නැහැ. මොකද ඒ වෙනකොට ওই හුඟාක් සමාගම් මධ්‍යම තරංග ට්‍රාන්ස්මීටර්ස් වලට විශාල ආයෝජන කළා. විශාල ෆැක්ටරි දාන. ඒක වහගෙන ඉගලකෝ නැහැ මේ FM හරියන්නේ. හැබැයි කොහොම හරි 1950 වෙනකොට FM වාණිජ මට්ටමට ආවා. 1935 තමයි පළවෙනි විකාශනය. 1960 දී FM ස්ටීරියෝත් ආවා. ඔන්න උතෙන්දි තමයි අපි පහුවෙලා තියෙන්නේ.
0: ඔව් 59 දී අපි ලංකාවේ මේ FM මූලික පරීක්ෂණ පටන් අරන් තියෙනවා.
2: ට්‍රාන්ස්මීටර්
0: 6ක් හයි කරලා තියෙනවා.
2: ඔව් ඊට පස්සේ මොකද උනේ? ඒක හිම්ම යට ගියා. දැන් මම දන්නා 1960න් පස්සේ ලංකාවේ අර ලෝකෙත් එක්ක ආපු ගමන නවතිනවා. ඊට පස්සේ ලංකාවේ FM වෙන්නේ 1989. එතකොට ඇත්තටම ලංකාව FM කලේ සිටි FM එක. ඒ තමයි FM කියන වචනේ තුරු කරන්නේ. දැන් මම හිතන්නේ ඔබ දෙදෙනාම ඉපදිලා නැහැ ඔය කියන කාලේ 1989. ඉතින් 89 මම සිටි FM එකේ ආරම්භක නිවේදකෙක්. අපි දන්නවා සිටි FM කියලා කිව්වට සාමාන්‍ය කඩේක සාමාන්‍ය රේඩියෝ වෙළඳාම්වලක FM රේඩියෝ නෑ ගන්න. එතකොට ඒ කාලේ මධ්‍යම තරංග රේඩියෝ එකට කන්වර්ටර් එකක් හදුවා කවුරු හරි ලංකාවෙ එක්කෙනෙක්. ඒක 175 දුපුවෙද. ඒක අහි කළාම FM අහන්න පුළුවන් කියලා. නමුත් එච්චර ක්වොලිටි නෑ. හැබැයි දැන් FM ගැන කවුරුත් එහෙම මවිතෙන් කතා කරන්නේ නෑනේ. FM ආවා. FM ස්ටීරියෝ ආවා. එතකොට ඒකට මූණ දෙන්න පුළුවන් විදිහට අපේ සංගීතයේ පව හැඩ ගැහුණා. ස්ටීරියෝ සෙපරේෂන් දාලා සින්දු රෙකෝඩ් කරන්න ගත්තා. දැන් මම හිතන්නේ හොඳම දේ තමයි අපි FM පටන් ගන්නකොට සිටි FM සිංහල සින්දු නෑ. එතකොට පටිවල තියෙන සින්දු වමටයි දකුණටයි එකම වෙලාවෙ රෙකෝඩ් කරලා නිකන් බොරු ස්ටීරියෝ එකක් අපි හැදුවා. පොඩි ලස්සනක් එන්න. මොකද මොනෝ සින්දු ගහනකොට ඇකිලෙන ගතියක් පේනවා. ස්පීකර් දෙකේ. ඒ නිසා වම් පැත්තේ සින්දු යනවා දකුණු පැත්තේ සින්දු යනවා මයික්‍රෝ සෙකන්ඩ් එක වෙනසක් තියලා ගහපු පොඩි මේකක් තියෙනවා. එකම එක සිංගල සින්දුවයි තිබුණේ. මම හිතන්නේ ඒක මේ වෙලාවේ අහන්න පුළුවන් හොඳයි. ඒකත් එංගලන්තේ පටිගත කරපු එකක්. වෙන වෙනම සංගීත භාණ්ඩ එකතු කරලා ඔය එඩ්මන් වික්‍රමසේකර මහත්තයත් එක්ක මම කතා කරලා තියෙනවා. එතුමා කිව්වා යා එතුමාටවත් ෆයිනල් මික්ස් එක අහන්න දුන්නේ නැහැ සින්දුවම එකපාර එළියට දැම්ම කියලා. ඒක එංගලන්ත පාටිගත කරේ මහාචාර්ය සුලන්ද මහේන්ද්‍රගේ පද රචනාව. ඒක තමයි අපිට තිබුණු එකම ස්ටීරියෝ සිංහල ගීතය. අනිත් ඒවා ඔක්කොම අපි බොරුවට හදාගත්තේ. හැබැයි දැන් ස්ටීරියෝ සින්දු කවුරුත් ඒක මැජික් එකක් විදිහට දකින්නේ නැහැ. 1990 ස්ටීරියෝ සිංහල සින්දුවක් අපිට මැජික් වෙලා තිබුණා.
0: ඒ ගීතය ඇත්තටම අපේ ගීත සාහිත්‍යයේ කඩයිමක් හැටියට හඳුන්වන්න පුළුවන්.
1: අපි ගීතය හලමු.

0: ලකඩාගෙන ඉන්නේ උදේ 8 විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
1: ඉවරයි.
3: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: මම නම් දැන් මානම රිලැක්ස්.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: ලංකාවේ රේඩියෝ වංශ කතාව පිළිබඳව අපි කතා කරන රේඩියෝ සියවස පුනරාවලෝකනය පිළිබඳව කතා කරන්න නිමිත්ත පදනම් කරගෙන තමයි අද අපි මේ කතාව ආරම්භ කළේ. ආචාර්ය ධම්මික දිසානායක මේ පිළිබඳ පරීක්ෂණ කෘතියක් නිර්මාණය කළා ලංකාවේ රේඩියෝ ඉතිහාසය පිළිබඳව. ඒ අල්ලා තමයි මේ සංවාදය ගොඩනගන්නේ. අනිත් පැත්තෙන් අපි තාම ගෞරවයෙන් ආරාධනා කළා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන තිලකරත්නතුමන්ට මේ කතා බහට එකතු වෙන්න කියලා. අපි රේඩියෝ පිළිබඳව කතා කරගෙන යනකොට ලංකාවේ රේඩියෝවේ එක්තරා කාල පරාසයක් චන්දන තිලකරත් මහත්මයා මතක් කරනවා. අපි FM ට්‍රාන්ස්මීටර්ස් හයි කරනවා ලංකාවේ ට්‍රාන්ස්මීටර් හයක් සවි කළා. හැබැයි මේ ක්‍රියාවලිය යථාර්ථයක් බවට පත් වෙන. එහෙම නැත්නම් FM සිටි FM ආරම්භ කරනකම් භාවිත නොකර අවුරුදු 30ක විතර කාල පරාසයක් අපි බලාගෙන ඉන්නවා ආචාර්යතුමනි. මොකක්ද මේකට බලපාපු හේතුව? මේක දේශපාලනිකයිද? එහෙම නැත්නම් ඒ තාක්ෂණය අපිට નિවර්ධිව ලැබුණේ නැද්ද? ඇයි එච්චර ඉදිරි ගමනක් යන්න තිබිච්ච අපිට? ලංකාවේ රේඩියෝ ඉතිහාසයේ හොයාගෙන යනකොට බුදුමාගේ කෘතිය ආශ්‍රයෙන් අපිට තේරෙනවා අපි බොහොම හොඳ ගමනක් ඇවිල්ලා තියෙනවා. රේඩියෝ ඊටාම දියුණු යුගයක් පහු කරගෙන ඇවිල්ලා දියුණුම තාක්ෂණය පාවිච්චි කරලා එකතැනකදී ඒක අවුරුද්දක් එක විතර කාලයක් නිහඬව ඉන්නවා. මොකද්ද මේකට බලපෑවේ?
1: ඔබ ප්‍රශ්නෙට ඍජුවම පිළිතුරක් දුන්නොත් මේක ඇතුලේ අපිට පැහැදිලිව පේන්න තියෙන්නේ කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා දේශපාලන කාරණයක් තියෙනවා. ඒ කියන්නේ මේක නිවැරදි දැක්මකින් ඉදිරියට පවත්වාගෙන යන්න මේ AI තුල තිබිච්ච නොහැකියාව හෝ ඌමනාවක් නැතිකම කියන එක හොඳට පේනවා. දැන් ඒක අනිත් පැත්තට ගත්තොත් අතීත එතනින් පස්සට ගත්තොත් බ්‍රිතාන්‍ය නැත්තම් සුදු පාලකින් යටතේ මේ සේවය පවත්වාගෙන ගිය කාල සීමාව හරියටම 25.25 ඉඳලා 49 වෙනකම් කාලය ගත්තොත් ඊටාම නිවැරදිව පියවරින් පියවර ඉදිරියට ගිහිල්ලා තියෙනවා. නිවැරදි පුද්ගලයන් ඔය තනතුරු වලට පත් කරලා තියෙනවා. ඒ අවශ්‍ය වෙලාවට ඒ කියන්නේ තාක්ෂණික වශයෙන් ගත යුතු පියවරයන් ඉදිරිගාමීව අරගෙන තිනවා. ඒ වගේ ඊටාම කියන්නේ ශීඝ්‍ර දිනුවකට ගිහිලා තිනවා. මේකේ විශේෂයෙන් අපි ඉදිරියේදී අපිට ඉඩ ලැබෙන විදිහට කතා කරමු. මේ 50 දශකයේ හරිම වැදගත්. එතකොට චන්දන තිලකරත් මහත්මයා මත කරපු කාරණේ ඒ නිශ්චිත වශයෙන් එන්නේ 59 අවුරුද්ද. 59 දී තමයි FM ඔය කියන ට්‍රාන්ස්මීටර්ස් හයි කරන්නේ. හරියට මෙතන ඉඳලා අවුරුදු 30ක් ඔබ කිව්වා වගේ අපි නිහඬ කාණියට කාලයක් ගත කරනවා.
0: ඒ 50 දශකයේ ගැන කතා කරගෙන යද්දී දැන් ඒ කාලෙදී ඉන්නේ ගුවන්විදුලියට නිල වශයෙන් පළවෙනි DG එන කාල පරාසය නේද? ඒකත් පරිවර්තනීය යුගයක් බවට පත් වෙනවා චරිතමුනි.
1: පැහැදිලිවම ඒක අපි මේ කියන්නේ හඳුන්වනවා මේ ලැම්සන් රිෆෝම්ස් කියලා. එතනම මේ ලැම්සන් කියන්නේ ජෝන් එන් ලැම්සන් එතුමාගේ නම. එතුමා තමයි පළවෙනි අධ්‍යක්ෂක ජෙනරාල්වරයා. ඒ කියන්නේ රේඩියෝ සිලෝන් කියන නාමකරණය යටතේ මේ සේවය පවත්වාගෙන යනකොට. එතකොට දැන් අපි ඒ අවධිය කියන්නේ රේඩියෝ සිලෝන් අවධිය කියන්නේ අපි දෙපාර්තමේන්තුවක් බවට පත් වෙලා නිදහස ලැබුණයින් පස්සේ තත්. ඒ කියන්නේ 49 ඔක්තෝබර් මාසේ 5 වෙනිදානේ රේඩියෝ සිලෝන් කියන නම අපි ඇති කරගන්නේ. එතකොට එතනින් මෙපිට ඇති වෙච්ච තත්ත්වය තමයි අදවසේම හරියටම අවුරුදු 10ක වගේ කාලයක් ඉතාලම හිතා ගන්න බැරි තරම් දිනුවක් ලැබෙනවා. දැන් උදාහරණයක් කිව්වොත් ඔය කාල සීමාවේදී තමයි ඒ කියන්නේ 1955 වගේ වෙනකොට අපිට ජාත්‍යන්තරයෙන් විශේෂයෙන් ඉන්දියාව සහ අවට කලාපෙන් ආසියානු කලාපෙන් අපේ ගුවන්විදුලිය හඳුන්වනවා King of the Airways කියලා. කියන්නේ ගුවන් තරංගවල රජු හැටියට තමයි අපිව පිළිගන්නේ. ඒ මට්ටමකට අපි ගමන් කරනවා.
0: ඒ තරම් අපිව හඳුන්වන්න අන්වර්ථනාම ලැබෙන්න මේක මේ හරි දෛවෝපගතයි. එක පැත්තකින් අපේ තරංගවල ප්‍රබලත්වය කොයිතරම්ද කියනවනම් මම අහලා තියෙන විදිහට ලෝකයේ ආසන්න කලාපේ රටවල් ගණනාවක් ඒ වෙනකොට ලංකාවේ ගුවන්විදුලිය අහමින්ද තියෙනවා.
1: ඔව් ඒක අපි මෙහෙම ගත්තොත් දැන් අපිට බටහිරින් ගත්තොත් පකිස්තානයේ කරච්චි නුවර දක්වා. එතකොට උතුරෙන් ගත්තොත් හිමාලයේ පාමුල
0: නැත්නම්
1: නේපාලේ. එතකොට බටහිරට ගත්තොත් නිකෝබා අන්දමන් අයිලන්ඩ්ස් එතකොට මැලේසියාව දක්වා මේ පැත්තෙන් මියන්මාරේ වගේ කලාපේ අපේ මේ ගුවන්විදුලිය මුල් අවදි. ඒ කියන්නේ මේ කියන්නේ 20 අවසානයේ සහ 30 එතනින් පස්සේ තවත් මේක ගොඩක් දුරට ගමන් කරනවා. ඒ පිළිබඳව ඇත්තටම ඒ සේවාව අහලා එකෙන් සතුටට පත් වෙච්ච අසන්නන් නෙවපු ලිපි අපේ මේ කියන්නේ ආකාරයකේ තියෙනවා මේ තොරතුරු.
0: චන්ද්‍රස දැන් මේ වර්තමාන වෙනකොට අපිව එහෙම ශ්‍රවණය කරන අපි ඩිජිටල් රේඩියෝවක් ඇතුලේ නම් අපිට ලෝකේ ඕනම තැනක ඉඳලා අපි වහන්න පුළුවන් ඒ පහසුකම් ටික තියෙනවා. හැබැයි ගුවන් විදුලි ආරම්භක යුගයේ ඒ තරම් ප්‍රබලත්වයක් තිබුණු තරංග මාලාව එක තැනකදී බාධා කිරීම වලට ලක් වෙන්නේ
2: එහෙම නැත්නම් දෙකක් තියෙනවා. එකක් තමයි දැන් අපි කියවාගේ 50 ගණන් වල 60 ගණන් වල තමයි මේ තාක්ෂණික පසුබෑම ඇති වෙන්නේ. හැබැයි 1952 ඉඳලා 1975-76 ඔය කාලේ වෙනකන් ගත්තොත් වැඩසටහන් සහ රේඩියෝ නිර්මාණ පැත්තේ උගක් ඉහළ දේවල්. දැන් අපිට අදටත් කතා කරන්න දේවල් ඉතුරු වෙලා තියෙන්නේ ඒ කියන කාලේ. එතකොට එක පැත්තකින් තාක්ෂණික දියුණුව එන හිටිනකොට මේ පැත්තෙන් වැඩසටහන් සංවර්ධනය සිද්ධ වෙලා තියෙනවා. දැන් එම්ජේ පෙරමහත්තයාවට පස්සේදී ඔය බුද්ධි මණ්ඩලය වගේ දේවල්, ගුවන්විදුලි රංග මණ්ඩල, එතකොට සංගීත වැඩසටහන් කියන මහගම්සේකර අමරදේව, මඩවලේ ශ්‍රත්නායක, මේ වගේ කණ්ඩායම්

0: යාලේ ඇතුළේ ඉන්න පාලකයෝ ගැන විතරක් කියන්න බෑ.
1: සමස්ත කාරණා දේශපාලනිකයි, දේශපාලනයෙන් විනිර්මුක්තව මේ සමාජයේ පවතින්නේ නැහැ කියන එකට තවත් අටුවටීක අවශ්‍යයිනේ. දැන් මම ඔබතුමාගෙන් අහන්න කැමති මේ ඩිජිටල් ලෝකය තුළ අපි විෂුවල් රේඩියෝවක් ගැන කතා කරනවා. විෂුවල් රේඩියෝ හරි ජනප්‍රිය යුගයක් මේ. මට වෙලාවකට හිතෙනවා චන්දන තිලකරත්න මහත්තයලා, සමන්න දාවුද හෙට්ටි මහත්තයලා, ප්‍රේමකීර්ති අල්ලිස් මහත්තයලා දක්වා ඒ පරම්පරාව නිවේදනය කරනකොට ඒ විෂුවල් එක මිනිස්සුන්ට මැවුණා. එදා ගුවන් විදුලිය මේ තාක්ෂණික විෂුවල් රේඩියෝ නොවුනට ඒක විෂුවල් රේඩියෝවක්ද? මේ දෙක අපි කොතනින්ද වෙන් කරගන්න පුළුවන් චන්දන සර්?
0: මගේ දැනුමේ හැටියට විෂුවල් රේඩියෝ කියලා කියන්නේ මේ දැන් සිද්ධ වෙන සමාජ මාධ්‍ය හරහා නිවේදකයින් සහ වැඩසටහන්වල යම් යම් කොටස් පෙන්වන කතන්දරය තමයි. එහෙම එකක් ගැන ඔබ හොයලා බලන්න කියව ගන්න පුළුවන්ද කියලා. හැබැයි එහෙම එකක් මට හම්බෙන්නේ නැහැ. හැබැයි රේඩියෝ කියන සංකල්පය මතුවෙන්නේම කන කියන ඉන්ද්‍රියත් එක්ක. කන කියලා කියන්නේ ඇහැ නෙවෙයි, දහය නෙවෙයි, හම නෙවෙයි, ශබ්දේ පමණක් ග්‍රහණය කරන මාධ්‍යයක්. එතකොට ශබ්ද තරංග මොලේ ඇතුළට ගිහිල්ලා සියලු චිත්‍රම ඇවෙන්නේ මොලේ. එතකොට අපිට රේඩියෝ එක ඉගැන්වේ ඉමැජිනරි මීඩියා, නැත්නම් මනස් චිත්‍ර භවන තැනක් හැටියට. එතකොට දැන් ඒ නිසා තමයි මේ අතීත අත්දැකීම් මම නම් කියන්නේ ගුවන්විදුලි සංස්ථාවේ පිළිගැනීමේ කවුන්ටරේට එනවා කවුරු හරි නිවේදිකාවක් හමු වෙන්න කියලා අපි හිතමු. ඊට පස්සේ නිවේදිකාව වෙලා මමයි කිව්වහම බදා ගන්න යනවා. ඒ කියන්නේ එතකන් ඇය දකිනකන් ඔහුගේ මනසේ හිටිය පෙම්බතිය බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි කෙනෙක්ගේ කටහඬ අහගෙන, අපි වැඩසටහනක් අහගෙන, අපි කියමු දැන් ප්‍රසිද්ධම නාට්‍ය මුවන් පැලැස්ස නාට්‍යයේ තියෙන අර ශබ්ද අහගෙන අපි කැලෑම් මවා ගන්නවා, මේ ඔක්කොම මවා ගන්නවා. ඔක විෂුවල් කරන්න ගියාම මොකද වෙන්නේ? විෂුවල් කරන්න ගිය ගමන් මනස් චිත්‍රයේ බිඳ වැටෙනවා. නව කතාවක් සිනමාවට නැගුවා වගේ වෙනවා. අනිත් කාරණේ තමයි විෂුවල් රේඩියෝ කියන එක මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. මට පුළුවන් ඩෙංගු ගැන කතා කරන්න. මදුරුවාගේ ඇඟේ තියෙන මේ ඩෙංගු ශුද්‍ර ජීවියයි ඩෙංගු රෝගේ වල මේ
1: පතුරවන
0: කොහොමද සෛලයකට ඇතුළු වෙන්නේ? මට පුළුවන් මගේ කතාවත් එක්ක ඒක විෂුවලි පෙන්වන්න. එහෙම නැත්නම් මං කියනවා නම් කෘෂිකර්මාන්තේ සම්බන්ධ දෙයක් විෂුවලි පෙන්වන්න පුළුවන්, මෙහෙමයි පෝර දාන්නේ කියලා. එහෙම නැතුව ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙන විෂුවල් රේඩියෝ එක කියලා කියන්නේ මයික්‍රෝෆෝනේ ඉස්සරහින් නිවේදකයා ඉන්නවා, නිවේදකයා ඉස්සරහින් ටෙලිෆෝන් එක තියලා තිනවා, එයා ඈනුම් අරිනවා, ඔළුව කසනවා, මේ ඔක්කොම පෙන්වන එක නෙවෙයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ සංකල්ප පටලවා ගැනීමක් තියෙනවා.
2: චන්දන මහත්මයා, අපිට විනාඩි දෙකක කාලයක් තියෙන උදේ 9:00 ප්‍රවෘත්ති ප්‍රකාශය අපි සම්බන්ධ වෙන. මම මේ කෙලින්මම ඔබතුමාගෙන් අහන්නේ, නව පරපුරේ අපේ තරුණයෝ අපි අහනවනේ, ඔහු අපිට මැසේජ් එකක් කියවලා තිනවා, අයියේ කාලයට ගැලපෙන වැඩසටහනක් ඕගොල්ලෝ කරන්නකෝ කියලා. මේ මේ මේ නවපරපුරේ මේ රේඩියෝ සම්බන්ධයෙන් සහ රේඩියෝ ඉතිහාස සම්බන්ධයෙන් තියෙන කියවීමේ එක් පැතිකඩක් මම මේ ඔබගෙන් කෙලින්ම ප්‍රශ්න කරන්නේ. ඒ කියන්නේ ඇයි අපිට රේඩියෝ ඉතිහාසය දැනගන්න ඕනේ? ඇයි අපිට නිවේදකයාගේ භූමිකාව ගැන කතා කරන්න ඕනේ? නිවේදකයාගේ සංගමය ගැන කතා කරන්න ඕනේ? වර්තමාන සමාජයේ එක පෝස්ට් එකක් දැම්මහම අම්මා මුත්තවත් නැති කාලේ වගේ බැනගෙන යන සමාජ සංස්කෘතියක් නැති වෙලා තියෙන්නේ. ඒ අස්සේ මේක ඇයි කාලෝචිත? මට විනාඩි දෙකකින් කියන්න දෙන්නවා.
0: ඉතිහාසය කියලා කියන්නේ අනාගතය. ඒ කියන්නේ අපි ප්‍රසිද්ධ කියමනක් තියෙනවනේ, ඉතිහාසයේ සිදුවෙච්ච දේවල් පුනරාවර්තනය වෙනවා කියලා. ඒක තමයි ඉතිහාසයෙන් පාඩම් කියන්නේ. යම් යම් පුද්ගලයන්ගේ යම් යම් සිදුවීම් වල ස්ථාන සහ නම් වෙනස් වුණාට ඒවා ඒ ආකාරයෙන්ම අනාගතේ සිද්ධ වෙනවා. මම ඔබට නිදර්ශනයක් කියන්නම්. දැන් AI නිවේදකෙක් ඉන්නවා. AI නිවේදකයාගේ ලක්ෂණ ටික විශ්ලේෂණය කරලා බලන්න. AI නිවේදකයාගේ ලක්ෂණ ටිකයි ඉස්සර කාලේ ගුවන්විදුලි සංස්ථාව හදපු නිවේදකයාගේ ලක්ෂණ ටිකයි බලන්න. ඒ ඒකමයි. එදා නිවේදකයා ඔබ කියලා කතා කරාම මං කිව්වේ ඒකයි පිළිගැනීමේ කවුන්ටරේට එන හම්බෙන්න. මොකද එයා මටයි කතා කරේ. එයා හැමදාම මට කතා කරන්නේ කියලා. අද AI නිවේදකයා නම කියලා කතා කරනවා. ඉතිහාසයෙන් නෙමෙයි මේ පාඩම ඉගෙන ගත්තේ. ඒ නිසා ඉතිහාසය අමතක කරලා යන්න පුළුවන් කියලා මං හිතන්නේ නැහැ. සමහරවිට ඒක වෙනස් වෙන්න පුළුවන් වෙන වෙනායට. කොහොම නමුත් ඉතිහාසයේ වනාහි අනාගතය පිළිබඳ පෙන්නන කැඩපතක් කියලා තමයි මම හිතන්නේ.
1: අන්න ඒක තමයි රනිල් අර මේ sannivedakaya සතු සැබෑ දක්ෂතාවය ඔබ කිව්ව විනාඩි දෙකයි දෙන්නේ කියලා. විනාඩියකට කලින් පැහැදිලි උත්තරේ ලබා දීමේ හැකියාව එදා බෙහෙකල ගුවන්විදුලි නිවේදකයාට තිබුණා.

චන්ද්‍රස බොහොම ස්තුතියි. අපි මේ ප්‍රායෝගිකව කතා බහ කරමින් ඉන්නේ සියවසක් ගෙවුණු දැන ලංකාවේ ගුවන් විදුලිය සහ මේ ගුවන් විදුලියේ අනාගතය කොතෙන්ටද අපි රැගෙන යන්නේ කියන කාරණේ. සරලවම කිව්වොත් ගුවන් විදුලිය මැරෙයිද? රේඩියෝ මැරෙයිද? එහෙම නැත්නම් තවදුරටත් ගුවන් විදුලිය හුස්ම ගනීද? මේ ගැන කතා කරමු ප්‍රවෘත්ති රාමෙන් පස්සේ.

0: ලකන්ඩ ප්‍රවෘති සමගින් මම ගෑන් දුෂන්ත ප්‍රවෘති සංස්කරණය මනෝජ් ගොඩවිතාරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව මේ වඩ වෙට පාලනය කිරීමට පියවරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ල මහතා පවසනවා. එම සිද්ධියෙන් රැඳවියන් 7 දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබු අතර ඉන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත් වුණා.
5: ඔබ දන්නවා විශේෂයෙන් කැලණිය පොලිස් කොට්ටාෂේ රාගම පොලිස් වසමේ මහර බන්ධනාගාරයේ පෙර දින නොසන්සුන්තාවයක් වාර්තා වුණා. මේ ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා විශේෂයෙන් ග්‍රාම සේවක වසම් තුනක 246 කැන්දලියත්ත පාර බටහිර 246C කැන්දලියත්ත පාර උතුර ඒ වගේම 181G දඹුව කියන ග්‍රාම සේවක වසම් වල විශේෂයෙන් සාමය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මැදිහත් වෙලා පොලිස් ඇදිරි නීතිය පනවලා තියෙනවා. මේකේ මුඛ්‍ය පරමාර්ථය තමයි දැන් මහජන සාමය ආරක්ෂා කරන්නට ඒ වගේම යම් සංඥා වර්ධක් සිදු කිරීම වැළැක්වීම තමයි මේකේ අපේ මුඛ්‍ය පරමාර්ථය. ඉතින් මේ වසම්වල සිටින වාසය කරන අපි මහජනතාවගේ තම ගෞරවයෙන් ඉල්ලා සිටින තම නිවෙස්වල රැඳෙන්න ඒ වගේම නිවසට පැමිණෙන නිවසේ සමාජිකයන් සඳහා ඒ සඳහා අවශ්‍ය සහාය ලබා ගන්නට පුළුවන් පොලිසියෙන් ඒ වගේම ඔබගේ අත්‍යවශ්‍ය කරුණු සඳහා ක්‍රියාත්මක වන්නට පුළුවන් පොලිසියේ සහාය ලබාගෙන ඉතින් අපි බලාපොරොත්තු වෙනවා සාමය කඩ නොවන්නට ඔබ සැම අපිට සහාය දායකත්වය ලබා දෙයි කියලා. ඒ වගේම යම් අනීතික නීති විරෝධී යම් තොරතුරක් ඔබට තියෙනවා නම් ඒ ළඟම සිටින පොලිස් නායකයෙකුට ඔබට දැනුම් දෙන්නට පුළුවන්. මේ වෙද මිට 7 දෙනෙකු තුවාල ලබා එක්කයකු මියගිය සිටිනවා. විශේෂයෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිසර ගරු අධිකරණයට කනු වර්තා කළා. විශේෂණ අධිකරණ නියෝගයකුත් ලබා දීලා තියෙනවා රැඳවියන්ට මේ නොසන්සුන්තාවෙන් අතර කළා බන්ධනාගාර අධිකාරීන්ට බාර වෙලා සාමය ආරක්ෂා කරන්නට කියලා. ඉතින් ශ්‍රී ලංකා පොලිසිය වගේම ත්‍රිවිධ හමුදාව විශේෂ කාර්ය බලකාය සියලුම පොලිස් කාණ්ඩ එකතුල සාමය ආරක්ෂා කරන්නට වෙනවා. අපි විශ්වාස කරන හැම මේ අවස්ථාවන විට සියල්ල සංසුන් වෙලා තියෙනවා. ඒ නිසා සාමය ආරක්ෂා කිරීම සඳහා අපි මහජනතාවගේ අවශ්‍ය දායකත්වය අපේක්ෂා කරනවා.
0: ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කිරීමට තිබූ ප්‍රහාර අවලංගු කරන බව ඇමරිකා ජනාධිපතිවරයා පවසනවා. ඉරානය හා ඇමරිකාව අතර ඉක්මන් ගිවිසුමකට එළඹීමට යටත්ව තීරණයට එළඹි බවයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ. ඒ අනුව හෝමු සමුද්‍ර සන්ධිය වහාම විවෘත කිරීම හා ඉරානයේ න්‍යෂ්ටික තර්ජන අවසන් කිරීම යන කරුණු අදාළ ගිවිසුමට ඇතුළත් කිරීමට නියමිතයි. ඉස්රායිල් සමග එක්ව මෙම තීරණයට එළඹි බවද ඇමරිකා ජනාධිපතිවරයා පවසනවා. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 10ට.
6: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ගුවන් විදුලි ප්‍රසාරය.
1: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
2: රේඩියෝ සියවසක පොළොන්නරුව ලෝකණය.
3: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
2: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
3: විද්වත් දේශන සමක විවෘත සංවාදය.
2: විජයනන්ද චෛවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
3: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා පසන තුනට
2: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
3: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
2: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය.

0: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිඩ් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජ කමිෂනය.

0: ලංකාවේ ගුවන්විදුලියට සියවසක්. ඒ සියවස පිළිබඳව අපි අපෝ හැරී බැලීමක් විපරමක් සිදු කරනවා. මොකද ඉතිහාසයේ තමයි වර්තමානයේ සහ අනාගතේ නිර්මාණය කරන්නේ. අනාගතය නිර්මාණය කරන්න, අනාගතය ගොඩනගන්න ඉතිහාසයෙන් අපි ඉගෙන ගන්න පාඩම් බහල් වෙනවා. ඒ නිසා අපි ලංකාවේ රේඩියෝවේ අනාගතය පිළිබඳව කතා කරනවා ඉතිහාසයත් එක්කම. අද මේ කතාබහට අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කළා ආචාර්ය ධම්මික දිසානායක ආචාර්යතුමන්ට, ඒ වගේම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන තිලකරත්නමැතිතුමන්ට. අපි එතුමන්ලා සමග ගුවන්විදුලියේ ඉතිහාසය, වර්තමානයේ සහ අනාගතය පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ. මේ කතාබහට සංවාදයට ඔබටත් එකතු වෙන්න පුළුවන් දුරකථන මෙතුම් ගණනාවක් තියෙනවා. යතරින් අපි අවස්ථාව ලබා දෙන්නේ කුරුණෑගලින් කතා කරන අතුළු මහත්මයාට. ඔබේ අදහස කියන්න පුළුවන්. අයිබෝන් සුබ දැසනක්.
1: අයිබෝන් ඔබ හතර දිනාටම සුබ උදෑසනක්. රේඩියෝ සංස්කෘතිය, විශේෂයෙන්ම ගුවන්විදුලිය සංස්කෘතිය ඓතිහාසික දෙස බලනකොට ගුවන්විදුලිය කියන්නේ විශ්වවිද්‍යාලයක්. ගුවන්විදුලි විශ්වවිද්‍යාලය තුල භාෂාව, විශේෂයෙන්ම භාෂාව විකෘතියක් වුණේ නැහැ. වර්තමානයේ අපි රේඩියෝ එක FM නාලිකා සම්බන්ධ ගත්තාම භාෂා විකෘතිය සම්බන්ධ කරනකොට මේක බෙදුම් රේඛාවක් තිබෙනවා. විශේෂයෙන්ම ගුවන්විදුලිය වර්තමාන වෙනකොටත් භාෂාව ආරක්ෂා කරගෙන තියෙන එක තමයි කැපිලා තියෙන්නේ. විශේෂයෙන්ම ඉතිහාසය බලනකොට මේ විශ්වවිද්‍යාලයට හානියක් වුණා එක පැත්තකින්. මේක අපි දේශපාලනය අත තියන්න ගිහිල්ලා ගුවන්විදුලි විශ්වවිද්‍යාලයට යම් යම් හානියක් වුණා. එතකොට වර්තමානයේ ගත්තාම මදුසංක මහත්තයා, රනිල්ලා මහත්තයා ගත්තාම ඒකේ ඒ විශ්වවිද්‍යාල තුල නවක පුරු අත්වාදී අපි අගේ කරන්න ඕන තමයි, ඇගීම දෙන්න ඕනේ. හැබැයි විශේෂයෙන්ම ගුවන්විදුලි සංස්ථාව සම්බන්ධ ගන්නකොට විශේෂයෙන්ම යටත් විජිතකරණයේ අපේ රටේ පසුගාමි සමාජ තත්ත්ව තිබුණානේ. යටත් විජිතකරණයත් එක්ක මම මේක මුල් මේ හරය ගන්න මේක මේ වැඩි වෙලාවක් නැති හින්දා ඒ තුල ගුවන්විදුලේ යම් කාර්යභාරයක් කරා. විශේෂයෙන්ම අපිට ගුවන්විදුලි අමතක කරන්න බෑ සුනිල් ශාන්තයන්. සුනිල් ශාන්තයන්ගේ නිර්මාණ තුල සමාජය අවදි කරන්න ගුවන්විදුලි ඔහු ඉතාම මේ සමාජයට, ඒ කියන්නේ ඒ විශ්වවිද්‍යාල තුල ප්‍රවේශයක් ගත්තා. ඉන්දියාව විසින් ගුවන්විදුලියට යම් යම් හානිදායක යෝජනා ගේනකොට සුනිල් ශාන්තයන් එහි හඬක් නැගුවා. සුනිල් ශාන්තයන් කපුගේයන්, ප්‍රේමකීර්තියන් දේශපාලන පරිගැනීමට ලක් වුණා. ඒකයි මම අර කිව්වේ දේශපාලන අත තියන්න කියලා. ඒ විශ්වවිද්‍යාලයට යම් හානියක් වුණා කාල පරිච්ඡේදය තුල. එතකොට සමාජයේ අයුක්ති අසාධාරණය වෙනුවෙන් ගුවන්විදුලි නිර්මාණ බිහි වුණා. විශේෂයෙන්ම සුනිල් ආරියරත්නේ නිර්මාණය කරනකොට පවන, එතකොට ඒකට වාර්ණි නිකුත් කරා දේශපාලන විසින්. එතකොට ගුවන්විදුලිය විශේෂයෙන්ම මම මේ අවසන් කරන්නම්, ගුවන්විදුලිය විශේෂයෙන්ම අර පුද්ගල මනෝභාවය, ජන විඥානය හඳුනාගෙන නව නිර්මාණ ඉදිරිපත් කරන්න සමත් වුණා. එතකොට අන්න ඒක තමයි මේ අපේ හදවත් තුල ගුවන්විදුලිය අපිට අමතක කරන්න බැරි අර විශ්වවිද්‍යාලයක් වගේ අපි ඒක ඒ නිර්වචනේ හරි. මොකද ජනතාවගේ ජන විඥානය හඳුනාගෙන නිර්මාණයන් ඉදිරිපත් කළා. දැන් වර්තමානයේට රේඩියෝ තුල FM නාලිකා තුලින් භාෂාවක් නැ, විනයක් නැ, හරයක් නැ, ගුණයක් නැ, ඵලදායිතාවයක් නැ. ඒ නිසා අදට ගුවන්විදුලිය ස්ථාවරව තියෙන බොහොම ස්තුතියි.
0: හොඳයි, බොහොම ස්තුතියි. කුරුණෑගලින් අතුල මහත්මයා කතා කරන්නේ තුමන්ගේ අදහස් දක්වන්න. දැන් මේ කතාබහ ඇතුලේ අපි කතාව පටන් ගද්දිම කිව්වා චන්දන තිලකරත් මහත්මයා මේ සංවාදයට පාර්ශ්වකරුවන් විදිහට ශ්‍රාවක ප්‍රජාවටත් එකතු වෙන්න පුළුවන්. ඒ නිසා අපි අතුල මහත්මයා ඇතුළු රේඩියෝවට ආදරය කරන සියලු දෙනාටම ආරාධනා කරනවා රේඩියෝ සියවස පුනරාවලෝකනයත් එක්ක එකතු වෙන්න. අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා හවස තුන තමයි වික්‍රමසිංහපුර බත්තරමුල්ල ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී මේ කටයුත්ත සිදු වෙන්නේ. ඔය සංවාදයේ තවදුරටත් ඉදිරියට අරගෙන යන්න පුළුවන් මේ විද්වත් පිරිසත් එක්ක. ඒ නිසා අපි අතුල මහත්මයා ඇතුළු මේ රේඩියෝ කලාවට ආදරය කරන සියලු දෙනාට මතක් කරන කැමති ඔබේ ආසනය වෙන් කරගෙන මේ සංවාදයේ කොටස් කරවන්න බඩ පත් වෙන කියලා සහ එතුමා ගොඩනැගු කතාවට යම් කිසි වචනයක් එකතු කරන්න ඕනේ චන්දරස.
2: දැන් මේ ජනමාධ්‍යයට දෙන පාඩම තමයි අපි ප්‍රධාන කාරණා තුනක් පිළිබඳ මේක බොහොම පරණ කතාවක්. එකක් තමයි ජනමාධ්‍යෙන් මිනිසුන්ට එන්ටර්ටේන්මන්ට් විනෝදාස්වාදයේ සැපයිය යුතුයි. ඊළඟට නොලෙජ් දැනුම සැපයිය යුතුයි. ඊළඟට මෝටිවේෂන් කියලා. දැන් මෝටිවේෂන් කියලා කියන්නේ සිංහලෙන් අභිප්‍රේරණ. අපි ඒක තව සරල කරගමු, දිරිගැන්වීම වගේ දෙයක්. එතකොට දැන් වර්තමානයේ අපිට ජනමාධ්‍ය ආයතන බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මම මේ ජනමාධ්‍ය ආයතනයක් ඇතුළේ ඉඳලම අහන. මේක රජයේ වුණත් අපි දන්නවා අපේ වගකීම වෙන්නේ මාසේ අන්තිමට අපේ වියදම පියවා ගැනීම. එතකොට ජනමාධ්‍ය ආයතන හැම එකක්ම ලාභ පාඩු ලබන බලන ආයතන බවට පත් වෙලා ලාභ පාඩු ගණන් හදන්නේ ව්‍යාපාරික ආයතන. එතකොට දැන් මේ ජනමාධ්‍ය ව්‍යාපාර. ජනමාධ්‍ය ව්‍යාපාර වුණාට පස්සේ නොලෙජ් කැල්ලයි ඉන් මේ මොටිවේෂන් කැල්ලයි හැලෙන්න පුළුවන්. එතකොට එන්ටර්ටේන්මන්ට් කොටස වැඩි වෙලා තියෙනවා. ඒ කොටස වැඩි වීම තුල තමයි අර අර දැන් කතා කරපු මහත්තයා වගේ ගුවන් විදුලි මාධ්‍යයට ප්‍රේම කරපු සහය මාධ්‍යයෙන් යමක් ලබා ගත්ත ආසන්නන්ගේ හිත රිදිලා තියෙනවා. එතකොට මේ කාරණය සමතුලනය කරගන්න පුළුවන්. ඉතින් මා දන්නවා ලක්ඛණ්ඩ වගේ ආයතන වලට ඒක කරමින් තිබුණා. වර්තමානයේ මම දන්නේ ඒක කොහොමද වෙන්නේ කියලා. ඉස්සරහම වුණා. එතකොට විනෝදාස්වාදය, අභිප්‍රේරණය සහ දැනුම කියන කාරණා ටික එකට එකතු කරගන්න ඒක වෙලාවල් බෙදාගන්න. දැන් අපි අර ඉතිහාසය කතා කරාම 50 ගණන් වල උනේ ඕකනේ. එතකොට එම්ජේ පෙරේරා මහත්තයා පළමුවෙනි ලාංකික අධ්‍යක්ෂ ජනරාල්වරයා හැටියට සංගීත රසාස්වාදී පැත්තෙන් බැලුවා. මානවසිංහ, මඩවලේස් රත්නායක, මහගමසේකර වගේ අය ගෙනල්ලා ගී පද රචනා. එතකොට ග්‍රැමෆෝන් ගීතයට වෙන මාර්ථයක්, අර්ථාන්විත ගීතයක්. නාදය පමණක් නොවන. එතකොට ගායනයේ හැඩය අමරදේව මහත්තයල වගේ මදුවන්ති වගේ වැඩසටහන් හැදෙන්න ගත්තා. ඊළඟට අර විශ්වවිද්‍යාල කතන්දරේ ඉන්නේ මහාචාර්ය සරච්චන්ද්‍ර වගේ අය රැට මේ ඉදිරිපත් කරපු බුද්ධිමන්ද. එතකොට පී වැලි කළ පස්සේ කාලෙක සුගත පාලසිල්වා ඒගොල්ලෝ රේඩියෝ නාට්‍ය ඇතුලේ ලොකු පරිසරයක් වපසරියක් මිනිසුන්ට හැදුව මනස්චිත්‍රව. තව විනෝදාස්වාදයට හොඳම දෙන්නේ විජේදාස මහත්තයාවිල විහිළු තාලු පටන් ගන්න. දැන් සුනිල් ශාන්ත මහත්තයා ගැන කතා කරා. එතුමාගේ විශේෂත්වය තමයි ලංකාවේම සංගීත මූලාශ්‍ර හොයාගෙන නිර්මාණ කරපු එක. දැන් අපි ඉන්දියානුකරණය වෙලා පොඩ්ඩක් ඉන්දියාවට ගැති වුණා තමයි ඒක නෑ කියන්න බෑ. ඒක ලොකු වැරද්දකුත් වුණා. හැබැයි සුනිල් ශාන්ත මහත්තයා මා දන්නා තරමින් දේශපාලනිකව නෙමෙයි, එතුමාම රතන ජංකර් පරිශ්‍රණයට විරෝධය පළ කරලා අයින් වුණා. පස්සේ කාලෙක නැවත ආවා. හැබැයි ඉතින් එනකොට ඒ ශක්තිය සහ ජාවය ටිකක් අඩු වෙලා. කොමාරි මේ විදිහේ වැඩසටහන ආකෘති තමයි අදටත් කතා කරන්න තලුමරන්න ඉතුරු වෙලා තියෙන්නේ. කනගාටුවට කාරණේ වර්තමානයේ ඒ විදිහේ ආකෘති පිළිබඳව මිනිස්සුන් තුල අසන්නන් තුල සංවාදයක් ඇති වෙන අඩුයි. ඒක අඩුවීම මාධ්‍ය ප්‍රගමණයටත් නර්ග විදිහට බලපාලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ වහු පැටියා එළ දෙනගෙන් කිරි බොනකොට වහු පැටියෙක් කනිනකොට අර බුරුල්ලට කිරි එන්නේ. එතකොට අසන්නන් මාධ්‍ය ආයතන වලට මේ වගේ බලපෑම් කර කර යම් යම් දේවල් ඉල්ලන්න ගත්තොත් මාධ්‍ය ආයතන වලට සිද්ධ වෙනවා තමන් දුවන මේ විනෝදාස්වාදයේ පමනක් හොයාගෙන යන ගමනින් ආපස්සට එන්න. ඉතින් බොහෝ වෙලාවට මම දකින්නේ අසන්නොත් ආ ඒක එහෙමනේ කියලා මීටරේ කරකවල නිකන් ඉන්නේ. එහෙම නැත්නම් වහලා දාලා නිකන් ඉන්නේ. අන්න එතනත් මම හිතන්නේ අසන්නන්ගේ පැත්තෙනුත් බලපෑම් කණ්ඩායමක් බවට පත් වෙනවනම් මාධ්‍ය ප්‍රගමණයට ඒක හොඳයි කියලා මම හිතනවා.
0: අසන්නාගේ කාර්යභාරය මේක අවුස්සලා අවුස්සලා තමන්ට ඕනේ දේ ලබා ගැනීම. හැබැයි එහෙම නොවෙන තැන් තියෙනවා. සමහර වෙලාවට චන්දනසා කිව්වා වගේ හිත හදාගෙන ඔන්න ඔය ඇහෙන ඕන එකක් අහගෙන ඉන්න. එහෙම නැත්නම් දින දෙකක් ගන්න රේඩියෝ අහන තැනට අපිපත් වෙලා තියෙනවා. ඇහුවොත් සල්ලි ටිකක් දීලා හරි ග්‍රාහකයා තමන්ගේ අනසකට නතු කරගන්න සිද්ධ වෙලා තියෙනවා. මේක ව්‍යාපාරික අරමුණකින් දැන් සිද්ධ වෙන්නේ. මේ කියන කාරණා ශ්‍රාවකයා සහ පරිපාලනය හැමදෙනාම අවබෝධ කරගත යුතු වෙනවා. ඒ නිසා තවදුරටත් අර කියව අධ්‍යාපනය, අභිප්‍රේරණය, රසවින්දනය ඇතුළු මේ පැකේජ් එකම රේඩියෝ ඇතුලේ හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ ඇතුලේ ව්‍යාපාරික අරමුණක් තියෙන නිසා. හැබැයි එදා අහපව් අපි ඉතිහාසයේ දිහාවට යනකොට ආචාර්ය ධම්මික සානායක මිතුමනි, එදා මේ ගීත පෙළ ගැස්මීම නැත්තම් වැඩසටහන වල ආකෘති වල තිබිච්ච සුවිශේෂී ලක්ෂණ මොනවද ඔබට මේ පරේක්ෂණය තුළේ හොයාගන්න පුළුවන් වෙච්ච? විශේෂයෙන් ගීත ගැන කතා කරද්දී චන්දන සත් එක වෙලාවක් කියනවා මේ ඉන්දියානු ආභාෂය ටිකක් වැඩිපුර අපිට ලැබුණා ආරම්භක ගුවන් විදුලියට කියලා. එතනින් ගීත පෙළ ගැස්ම නිර්මාණය කර ගැනීම, වැඩසටහන ආකෘති නිර්මාණය කර ගැනීම, ඒ වටා තියෙන කතා බහ කොහොමද අපි ඉස්සරහට අරගෙන යන්නේ?
3: ඒ කාරණයට එන්න කලින් මේ චන්දන තිලකරත්න මහත්මයා පැහැදිලිවම අර යම්කිසි කාල පරිච්ඡේදයක් හැඳින්නවා. 50.57 ඉඳලා 77 වගේ කාලේ, ඒ කාලේ ඒ වැඩසටහන් ආකෘති සහ මේ ඔබ කතා කරපු මේ ගීත සහ මේ සියලු වැඩසටහන් වල විශාල උද්දීපනයක් ඇතිවෙන්න පසුබිමේ තිබිච්ච තවකාරණ තමයි කාලේ හිටපු නිවේදක නිවේදිකාවන් වැඩසටහන් නිෂ්පාදකවරුගේ දායකත්වය වගේම ගුවන්විදුලි පරිපාලකයෝ අපි අමතක කරන්න බැරි කොටසක් ඇතරම ඒ ගැන සඳහනක් කිරීම යුතුයි කියලා මං හිතනවා. දැන් මුලින්ම ගුවන්විදුලි සංස්ථාවන රෙඩි සුලෝන් කියන එක ආරම්භයේ පළවෙනි ඩීජී වෙන්නේ ලැම්සන් මහත්මයානේ. එතනින් පස්සේ අපේ පළවෙනි සිංහල අධ්‍යක්ෂ ජෙනරාල් වෙන්නේ මෙතුමා මතක් කරා වගේම එම් ජේ පෙරේරා. ඉතින් එතන ඉඳලා ගත්තොත් ඔය කියන යුගයේ රීජේ තිලකරත් මහත්තයා වෙනකන් පරිපාලකයෝ 14 දෙනෙක් ඉන්නවා. නිකම් අතර මැදින් නම් කිව්වොත් තිලක් ගුණරත්න, එස් බී සේනානායක, නිශාංක විජේරත්න, ඩී ආර් අල්විහාරි, නෙවිල් ජයවීර, රීජේ තිලකරත්න වගේ තව පිරිසක් ඉන්නවා. මම විශේෂයෙන් මෙන්නම් කිව්වේ මේ 14 දෙනාම මම අය පිළිබඳ සුවිශේෂ සොයා බැලීමකුත් කරා. පරිපාලන නිලධාරීන්, ඒ කියන්නේ සිලෝන් සිවිල් සර්විස් එකේ ඉඳලා බස්සේ නැත්තම් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඉතාම මේ කියන්නේ විධිමත් ආකාරයට ඒ තනතුරු වලට පත් වෙච්ච පරිපාලකයෝ විතරක් නෙමෙයි, ඔවුන් ඉතාම හොඳ මේ විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තිබ්බ උගතුන්. දැන් හොඳම උදාහරණය අපිට මෑත කාලේ අපිටත් ඒ එතුමන්ලාගේ කාලේ යම් යම් දේවල් ඇසුරු කරන්න ලැබුණා. රිජ්ජේ තිලකරත්න මහත්තයාගේ කෙනෙක් ගත්තොත් විශාල වශයෙන් මේ ජන සංගීතය, එතකොට සරල ගීතය, අපි මේ නිතර කතා කරන මේ ස්වභාවිත ගීතය කියන කාරණේදී විශාල දායකත්වයක් එතුමන්ගේ පරිපාලන කාලේ ඇති කරා ගුවන්විදුලිය 70 දශකයේ. එතකොට පොඩ්ඩක් අතීතයට ගියොත් අර ඉන්දියානු ආභාෂය කියන කාරණේදී ඇත්තටම අපි ටිකක් ඒ පැත්තට යොමු වෙලා එනකොට තමයි, මොකද ඒකේ එක කඩයිමක් තමයි ඔය පණ්ඩිත රතන්ජංකගේ වර්ගීකරණය, අපේ ශිල්පීන් වර්ගීකරණය සම්බන්ධව තමයි සුනිල් ශාන්ත මහත්මයා මේගේ පළවෙනි විරෝධය ඇති කරේ. ඇත්ත වශයෙන්ම ඒක සමහරු මං හිතන්නේ දන්නේ නැහැ, මේක නිකන් ලොකු ගැටුමක් විදිහට සමහරු අර්ථකථනය කරනවා. මේ දෙන්න ඇත්තටම මේ කියන්නේ ඉතාම හොඳින් දැන අඳුනගෙන හිටපු දෙන්නේ. පණ්ඩිත රතන්ජංක කියන සහ සුනිල් ශාන්ත කියන්නේ ගුරුවරයා සහ ගෝලයා. මේ බත්කන්දේ මේ විශ්වවිද්‍යාලයේදී සුනිල් ශාන්ත මහත්තයාගේ කාලයක් ගුරුවරයා හැටියට කටයුතු කරපු කෙනෙක්. එහෙම පොත්ගලි ගාරවල තිබුණේ නැහැ. සුනිල් ශාන්ත මහත්තයාගේ ස්ථාවරයේ වුණේ මේ දේශීය උරුව, නැත්තම් අපි දේශීය අපේ ජන ආර ජන සංගීතය කොහොමද මතු කරලා ගන්නේ ඉන්දියානු රාගධාරී සංගීතයට යට නොවි කියන කාරණේ ඇතුලේ තමයි ඔහුගේ තර්කය තිබුණේ. ඒකට විරෝධය පාල තමයි එතුමා මේ පරීක්ෂණයට ඉදිරිපත් නොවි මේ ඉතින් එළියට බහලා ගියේ. ඉතින් ඒක හරි කඩයිම් අවස්ථාවක්. හැබැයි ඒක අපිට වෙනස් කරගන්න බැරි වුණා. හැබැයි පසු කාලීනව මහගමසේකර, උතකට ඩෝල්ටන් අල්විස්, විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ ගීත නාටක පිළිබඳ චන්දන මහත්මයා, මේ පණ්ඩිත විමල් අපේ සුන්දර වගේ විද්වතුන්ගේ ගුවන්විදුලි ආගමනයත් එක්ක විශාල වශයෙන් මේ වැඩසටහන් වල ආකෘතිය සහ මේ රසඥතාවය දැනුම කියන කාරණා ඉහළට එන්න පටන් ගත්තා.
4: ඒ කාරණයක් එක්කම අපිට ඔහොම පැහැදිලි කරන්න කෝවා මේ ආචාර්යතුමනි, දැන් ඔබතුමා කතා කරපු ඔය කියපු නම් ටික, ඒ කියපු නම් ටික අද වෙනකොට අපි කතා කරන්නේ පුරාවෘත්ති විදිහට. කියන්නේ ලෙජන්ඩ් විදිහට තමයි ගුවන්විදුලි හිටපු ලෙජන්ඩ් විදිහට තමයි ඒ උන් ගැන කතා කරන්නේ, සහ ලංකාවේ ස්වතන්ත්‍ර නිර්මාණ එහෙම නැත්නම් සාහිත්‍යයට පුනරුදයක් ඇති කරපු නම් තමයි ඔබතුමා ඔය හැම ශේෂ්ත්‍රයකම දිසානායකයන් වෙන්න පුළුවන්, ඊට පස්සේ අපි කියන සුගතපාල සිල්වා මහත්තයා වෙන්න පුළුවන්. ඒ හැමෝම දැන් නාට්‍යකරණයේ සලකුණන්නේ සුගතපාල සිල්වා කියන්නේ. හරි, එතකොට ඒගොල්ලෝ හැමෝම ආభాෂය ලැබලා තියෙන්නේ ගුවන්විදුලි ඇතුලින්. ඒ කියන්නේ ප්‍රේමකීර්ති අල්විස් මහත්තයා ගත්තත් අපි නිවේදකයෝ විදිහට ගුරු කොට සලකනවා. ඒ කියන්නේ ආකෘතිය බිඳගෙන හරි අවුට් ඔෆ් බොක්ස් හරි ඒ යම් යම් තැන්වලදී ඔවුන් සලකුණු තබලා තිනවා. ඔවුන් විසින් නිර්මාණය කරපු ඔය කියන වැඩසටහන් ආකෘති, චන්දන මහත්තයා හරි ලස්සන කතාවක් කිව්වා ඒ දෙනක. එහෙනම් මේ වැඩසටහන් ආකෘති කියන එක ජනතාව ඉල්ලන්නේ තියෙන ද අපි දෙන්නේ නැහැ නෙවෙයි, ජනතාවට අපි හුරු කරන්න ලේසියට අපි වෙළඳ සන්නාම පස්සේ යන්න අරගෙන ගීත ටිකක් විතරක් ගහලා හායි ගාලා කතා කරන්න පුරුදුලා දෙනවා. හැබැයි මේ වැඩසටහන් ආකෘතියද තිබා විවිධත්වයක්, ළමයින්ට ගීත වලට ආසයට වෙනම, එහෙම නැත්නම් සංවාද මණ්ඩප වෙනම, වෙළඳ ආයතන වලටත් අවශ්‍ය දේවල් ඔවුන්ට ඕනම 100% නෙවෙයි අපි හදපු ආකෘති ටිකක් තිබ්බා. හරි ලස්සනට පැහැදිලි කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ගේ මේ තිබ්බ ආකෘති ගැන. ඔබතුමාට දැනුණු දේවල් ටිකක් අපිට කියන්නකෝ.
3: ඔව්, ඒක ඇත්තටම නිර්මාණය වෙන්න පසුබිම් වුණා මේ ශ්‍රවණ පරේෂණ, නැත්තම් කියන්නේ වැඩසටහන් සම්බන්ධව කරපු ඒ කාලේ තිබුණා මේ පරේෂණ ඒකකයක් පවා නේද,
2: ශ්‍රවණ පරේෂණ අංශයක්
3: තිබුණා. එතකොට ඒක නිරන්තරයෙන්ම අසන්නාගේ රසවින්දනය සම්බන්ධව ඒගොල්ලෝ අවදියෙන් හිටියා. ඒගොල්ලෝ ඒ තොරතුරු ග්‍රහණය කරගෙන මේ වැඩසටහන් නිෂ්පාදකවරුන්ට පරිපාලකයින්ට ඒක මේ යාවත්කාලීන කරා. ඒ හරහා තමයි ඒ දැනුවත් වීම උනේ. ඒ වැඩසටහන් සම්බන්ධව කතා කරොත් ඇත්තටම දැන් ඔය මදුවන්ති වගේ වැඩසටහනක් ගත්තොත් එතකොට ගීත නාටක කියන එක වෙනම ක්ෂේත්‍රයක්. එතකොට ඒ දෙකේ පණ්ඩිත විමල් අබේසුන්දරයි මහගමසේකර මහත්මයාගෙන් වෙච්ච දායකත්වයේ ඉතාම විශිෂ්ට දායකත්වයක් නංගසෙන් කියන කෙනෙක් ගොඩක් මේවා තියෙනවා. එතකොට ඒ ආකෘති හැබැයි 70 දශකයේ අවසාන වෙනකොට ඒ වැඩසටහන් ආකෘති සහ ඒ වැඩසටහන් පෙළම අපිට ක්‍රමයෙන් වියකී යන ගතියක් තමයි දැක්කේ.
4: වර්තමාන රූපවාහිනිය වටේ හරි ෆිල්ම් එකක් බලන්න හරි අපේ ජන සංස්කෘතිය ඒ කාලේ ඉඳලා පුරුදුනේ يعني අපි දන්න කාරණේ මම වැරදිලා නිවැරදි කරන් චන්ද මහත්තයා මේ මුවන් පැලස්ස වටේ මිනිස්සු එකතු වුණු සංස්කෘතිය තමයි අද වෙනකොට ටීවී එක හැමදැන්නම කියන්නේ අපේ අතීතේ ඉඳලා ආපු දැන් මුවන් පැලස්ස කියන්නේ රේඩියෝයේ සලකුණක්නේ නාටකනේ සලකුණා. يعني ඒ අත්දැකීම පොඩ්ඩක් ඔබතුමන් විස්තර කරන්න. ඒකත් එක්ක මේ අද දක්වා ආපු ගමන. يعني පස්සේ يعني අහන්න තිබෙ මුවන් පැලස විතරක් ඉඳ මුවන් පැලස වටේ එකතු වුණාද? එහෙමත් නැත්නම් ඒ රේඩියෝ නාට්‍ය එහෙමත් නැත්නම් ඒ විශේෂාංග මොන විදිහටද ජනතාවට සමීප වුනේ?
2: මුවන් පැලස පටන් ගත්තේ ඕකේ පොඩි මතවාදයක් තියෙනවා. අපි හිතමු 1963 කියලා. එතකොට ලංකාවට රූපවාහිනී මාධ්‍ය එන්නේ 79 වෙනකොට. එතකොට ඔය කියන 60 සිට 79 දක්වා කාලය තුල මිනිස්සුන්ට තිබුණු එකම මාධ්‍ය තමයි රේඩියෝ එක සුලභ ලෙස ග්‍රහණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් චිත්‍රපටයක් බලන්න යන්න ඕනේ. ඒ චිත්‍රපටයක් නැරඹීම කියන එක අපේ රටේ ජනගහනයත් එක්ක බැලුවොත් ඒක හැම දිනටම ලැබෙන අවස්ථාවක් නෙමෙයි. එතකොට රේඩියෝ එක හරහා මිනිස්සු විශාල චිත්‍ර මවා ගන්න පටන් ගත්තා. මේක හරියට අර චිත්‍රකතාවක් බලනවා වගේ මුවන් පැලස්ස අහලා කාදිරාව දකින්නවා, ඒ කැලෑව දකින්නවා, වේදමාමාව දකින්නවා, අර මුලින්ම හිටපු බිනරමලීව ඒ රූප මවා ගන්නවා. එහෙම ලොකු ආස්වාදනීය මේ මනස් සිතුවම් මාලාවක තමයි ඒ කොටුනේ. එතකොට ඒගොල්ලන්ගේ දැන් අම්මලා තාත්තලා ළමයි වෙනකම් පරම්පරා ගණනාවක් වෙනකම් මේ නාට්‍යවලට ඇබ්බැහි වුණා. මේක බිනෙන්න හේතු දෙකක් බලපෑවා කියලා මට හිතෙනවා. එකක් අපිට රූප මවන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. රූප මාධ්‍ය විසින් රූප මවලා දෙන්න පටන් ගත්තා. දෙවෙනි කාරණේ යම් යම් දේවල් වල නිර්මාණවලත් අඩුපාඩු තිබුණා කියලා මට හිතෙනවා. මොකද නිර්මාණයේ සාර්ථක නම් දැන් මේකට හොඳම දේ තමයි ප්‍රේමකීර්ති දල්ලිස් මහත්තයාව පැත්තක දාලා තියුණු කාලයක් තිබුණා. එහෙම කාලෙක සැරිසර කියලා වැඩසටහනක් පටන් ගත්තා. මම හිතන්නේ මේක මතක ඇති බොහෝ ආයත ඒ කාලේ. එතකොට ප්‍රේමකීර්ති දල්ලිස් මහත්තයා පුද්ගලිකව මාත් එක්ක කියපු එකක් තමයි. සැරිසර වැඩසටහන දුන්නේ රෑ 9:00 ප්‍රවෘත්ති ඉවර වෙලා, ප්‍රවෘත්ති පසුබිම ඉවර වෙලා, අවමගුල් දැන්වීම ඉවර වෙලා කවුරුත් අහන්නේ නැහැ කියලා අතෑරිච්ච වෙලාවක. ප්‍රේමකීර්ති දල්ලිස් මහත්තයා දවස මාත් එක්ක මල්ලි ඕන වෙලාවක් පීක් කරන්න පුළුවන් කියලා. පීක් කියන එකෙන් අදහස් කරන්නේ වැඩිපුර අසන්න ශ්‍රවණය කරන වේලාව කියන එක. එතකොට දැන් ඔය මිනිස්සුන්ට යමක් අතහැරුණා නම් අතහැරෙන්න සමාජ වාතාවරණයේ යම් යම් දේවල් ටෙලිවිෂන් නෙවෙයි බලපෑමකුත් තියෙනවා. ඒ සියල්ලම අභිබවා යන්නේ ඒ වැඩසටහනේ හෝ ඒ පුද්ගලයාගේ තියෙන දුර්වලතාවය. කවර ප්‍රශ්න අභිමුව වුණත් තමාට පුළුවන් වෙන්න ඕනේ තමාගේ වැඩසටහන සාර්ථක කරගන්න. ඇයි අපි මිනිස්සු කෑ ගහන තැනක කතා කරන්න පටන් ගත්තාම සභාවෙන් අවසරයි වගේ දෙයක් කියන්නේ? ඒ මට යොමු කරගන්න. මට යොමු කරගත්තට පස්සේ මාත් එක්ක ඒගොල්ලෝ තියාගන්න බැරි නම් ඒ මොකද්ද හේතුව? ඒක මගේ අඩුපාඩුවක්. එතකොට එහෙට මෙහෙට ඇඟිල්ල දික් කරනවට වඩා අපි අපිටම ඇඟිල්ල දික් කරගත්තොත් රේඩියෝ යම් අභියෝගයකට මුහුණ දීලා තියෙනවා නම් ඒ අභියෝගයට ප්‍රධාන හේතුවක් රේඩියෝ කරණයේ නියලී සිටින අපේ මාඩුපාඩු.
0: චන්දන තිලකරත්න මහත්මයා පැහැදිලි කරන කාරණාවට මම එකඟ වෙන තැනක් කියන්න ආචාර්යතුමනි. දැන් උදේ පාන්දර මලගයක් ආරංචිනවා කියන්නේ හරි මූසලයිනේ. අපි ආසයකක් නෙවෙයි. හැබැයි ගුවන්විදුලියේ මරණ දැන්වීම් ටික අහන්න මිනිස්සු බලන් හිටියා. ඒක තමයි ඒ සංනිවේදකීන්ගේ, ඒ නිෂ්පාදකවරුන්ගේ, නිර්මාණකරුවන්ගේ තිබිච්ච හැකියාව. සාමාන්‍යයෙන් උදේ පාන්දර නෙවෙයි, අපි ගෙදරක වතපිටාවේ බල්ලෙ කුඩුබුරුණුව ඇහුනත් අපි බල්ල වෙලවල දානවා. ඒ තරම් ඒක හරි අසුබ නිමිත්තක් විදිහට දකින්න. හැබැයි ඒක හරි හෝ වැරදි චන්දනස උදේට කවුද මිය ගිහිල්ලා තියෙන්නේ, කාගේද මරණයක් සිද්ධ වෙලා තියෙන්නේ කියන එක අහන්න මිනිස්සු රේඩියෝ අහගෙන හිටියා. ප්‍රවෘත්ති හලිවර වෙලා මේක අහන්න පුරුදු වෙලා හිටියා. ඒක තමයි අර ග්‍රාහකයා තමාවටේ තියාගන්න මොකක්ද හේතුව කියන එක දන්නේ නැහැ. මොන නිමිත්ත වුණත් ඒක මිනිසුන්ට දැනෙන විදිහට ඉදිරිපත් කරන්න, හරි රසවත් විදිහට ඉදිරිපත් කරන්න පෙර පරම්පරාවේ ගුවන් විදුලි භාරකරුවන්ට හැකියාව ලැබුණා කියන කාරණේට හොඳ උදාහරණයක්. අපි තවදුරටත් කතා කරන්න ඕනේ රණේ. ලේ අතරතුරේ අපි ලොතරැයි ප්‍රතිඵල බලන්නත් ඕනේ. අපි මේ කතා කරමින් ඉන්නේ රේඩියෝ සියවස පුනරාවලෝකනය පිළිබඳව.
4: අපේ හික්මන මතක් කරමු ඒ දවසේ දින මතක ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ජයග්‍රහී අංකටික සුබ දවසක් ලොතරැයි අපි පටන් ගන්නෙ අගෝස්තු මාසේ පළවෙනි සෙනසුරාදා දින මතක ලොතරැයි වල අංකයි අපි ඔබට කියන්නේ. සුබ දවසක් ලොතරැයි උෂ්චික ලග්නය වාසනාවන්ත අංක 14 29 සහ 34 උෂ්චික ලග්නය 14 29 සහ 34 විශේෂ අංකය 8589 NLB ජය ලොතරැයි N ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 6.3 N ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 6.3 අද සම්පති අංක රටාව 6-6-4-6-6-3-4-6-6-6-6 නැවත කියන්නම් 6-6-4-6-6-3-4-6-6-6. අඳහන ලොතරැයි ධනු ලග්නය වාසනාවන්ත අංක 19-31-48-55 අඳහන ලොතරැයි ධනු ලග්නය වාසනාවන්ත අංක 19-31-48-55 ධන නිධානය ලොතරැය සී ඉංග්‍රීසි අක්ෂරය වසනවන්ත අංක 21-45-58-60 සී 21-45-58-60 මෙගාපව ලොතරැය එන් ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාදාංකය අංක 20 වසනවන්ත අංක 12-20-54-76 එන් 20 ප්‍රසාදාංකය 12-20-54-76 ගොවිසෙත ලොතරැය කේ ඉංග්‍රීසි අක්ෂරය වසනවන්ත අංක 5-22-70-75 කේ 5-22-70-75 මහජන සම්පත ලොතරැය අංක ආර් ඉංග්‍රීසි අක්ෂරයේ වසනවන්ත අංක පිළිවෙලින් 0-5-3-4-6-6 ආර් 0-5-3-4-6-6 මේ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. උදේ 9:34 වෙලාව.

0: හඳහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලාගන්න.
1: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිත අහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
2: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 එන්එල්බී ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමහ ව්‍යාරය විතුන්ගේ අපි තහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රී වීකටම යන්ත්‍රක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකැකයි හතයි පයිසි හත්තනමයයි පන්සේ හැතනමය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එලකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: උදේ 9:42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
1: ඉවරයි.
3: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට පැදී දුවනනම් මේක තමයි
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: ලංකාවේ ගුවන්විදුලියට අවුරුදු 100ක් සපිරන වෙලාවේ ඒ පිළිබඳව කෙරෙන පුනරාවලෝකනයක් අද සිදු කරන්නේ ආචාර්ය ධම්මික දසානායක මෙතුමන්, ඒ වගේම ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන තිලකරත්න මෙතුමන් සමග අපි කතා කරමින් ඉන්නේ. චන්දන සර්, දැන් වර්තමානයේ වෙනකොට අපි හරි ලොකුවට කතා කරන රේඩියෝ වෙනස් තැනකට ඇවිල්ලා තියෙන, අපි මේ ප්ලාට්ෆෝම්ස් වෙනස් වෙලා තියෙන්නේ. ඉස්සර නම් රේඩියෝ කියන යන්ත්‍රයක් ගෙදරට ගෙනාවා. අපිට මතකයි රේඩියෝ ලයිසන් එකකුත් අරගෙන රේඩියෝ හපු ඉතිහාසයක් තියෙනවා. හැබැයි දැන් ස්මාර්ට් ෆෝන් එක ඇතුලේ මේ ඔක්කොම තියෙනවා. දැන් ගෙවල් වලට අනවශ්‍ය බහන්ඩ විදියට තමයි රේඩියෝ යන්ත්‍ර කියන්නේ. ඒවා කවුරුත් සල්ලි දීලා මිලදී ගන්න ඒවා නෙවෙයි. ඒවා අමතර ඔප්ෂන්ස් විදියට මේ මොකක් හරි ඩිවයිස් එකක් මිලදී ගන්න කෙනාට හැම වෙලාවෙම ස්මාර්ට් ෆෝන් එකක් ගන්නකොට දැන් රේඩියෝව එහෙම නැත්නම් ඩිජිටල් රේඩියෝ අහන්න පුළුවන් ක්‍රමවේදයක්. එහෙමත් නැත්නම් අපි අන්තර්ජාලය ඇතුලේ තියෙන මොකක් හරි channel එකක් අහන්න තැනට ඇවිල්ලා. එහෙමත් නැත්නම් වර්තමාන වෙනකොට ගොඩාක් වෙලාවට අපි පොඩ්කාස්ට් ගැන කතා කරනවා. පොඩ්කාස්ට් එකක් කියලා කියපම දැන් මේ අපි ස්ටුඩියෝ එකේ පාවිච්චි කරන මයික් එකක් එක්ක ඉඳගෙන කතා කරනවා නම් වීඩියෝ එකක, ඒක පොඩ්කාස්ට් විදිහට තමයි වර්තමානයේ අර්ථ දක්වන්නේ. හැබැයි ලංකාවේ පොඩ්කාස්ට් ගැන කතා කරන්න අයිතිය තියෙන චරිතය චන්දන දිලකරත්න කියලා කියන්නේ මේ මුලින්ම ලංකාවේ පොඩ්කාස්ට් එකක් පටන් ගත්තේ ඔබතුමා. ඒ නිසා මට කියන්නකො දැන් ඔය පොඩ්කාස්ට් එකක් එහෙම නැත්නම් මේ ඩිජිටල් වෙන රේඩියෝ, විෂුවල් රේඩියෝ මේ කතන්දරත් එක්ක රේඩියෝ කියන එකට බලපෑමක් ඇති වෙයිද?
5: ඒක ලොකු ප්‍රශ්නයක්. මම ඉස්සෙල් පොඩ්කාස්ට් එකෙන් පටන් ගන්න. දැන් පොඩ්කාස්ට් කියන ක්‍රමය මේක මේ ඩිජිටල් රේඩියෝ ගැන කතා කරන්න ඉස්සෙල් තිබුණ එකක්. නමුත් මේ ඒක රසවත්, මේ පොඩ්කාස්ට් කියන වචනය මේ මුලින්ම සමාජගත වෙන්නේ 2004. මම හරියටම කියන්නම් මේ කවුද මේක ලිව්වේ කියලා. මේ එක්තරා ලේඛකෙක් ද ගාඩියන් පුවත්පතට ලියනවා. මම හිතන මේලා නමම කිව්වා නම් හොඳයි කියලා මම හිතනවා. මේ ලිපියක්. ඒ ලිපියේ තමයි පොඩ්කාස්ට් කියන වචනේ මුල් වතාවට පාවිච්චි
6: කරන්නේ. වර්තා කරන්නේ.
5: එයාගේ නම බෙන් බෙන් හැන්ස්ලි වගේ නමක් අපි ඒක හරියටම කියමු. ඒතර 2004 ඔහු මේක ලියවට පස්සේ දැන් එයා මේ වචනේ හදාගත්ත විදිහ ඒකත් හරි රසවත්. Apple දුරකථනයේ තියෙනවනේ මේ iPod
6: කියලා.
5: එතකොට දැන් මේකේ iPod කියලා පස්සේ එනවා. දැන් මේ iPod කියන උපාංගය සම්බන්ධ කරලා එතනින් ගන්නවා pod, broadcasting වලින් ගන්නවා casting. එතකොට podcasting. එතකොට මේක තියෙන්නේ මේ ශ්‍රව්‍ය කට්ටලයක්. නැත්තම් ශ්‍රව්‍ය clip එකක් කියලා අපි කියමු. මේක කොයි හරි තැම්පත් කරලා තියෙනවා අපිට ඕන වෙලාවක අහන්න. එතකොට මේ කතන්දරේ පොඩ්කාස්ට් කියන වචනේ 2004 ඔහු ලිව්වට පස්සේ ගාඩියන් පුවත්පතට 2005 ඔක්ස්ෆර්ඩ් ඇමරිකා ඩික්ෂනරිය මේ වචනේ ගන්නවා වර්ඩ් ඔෆ් ද ඉයර් කියලා. ඊට පස්සේ තමයි පොඩ්කාස්ට් කියන එක ජනප්‍රිය වෙන්නේ. හැබැයි දැන් අපි මේකට ටිකක් බය වෙලා ඉන්නවා. දැන් මේකට බය වෙන්න හේතුව තමයි AI ආවට පස්සේ 2023 ඇල්ගෝරිදමික් AI රේඩියෝ කියන එක ආවහම ඒකයි පොඩ්කාස්ට් එක එකතු වුණාම දැන් අපිට හුස්ම ගන්න බැරි වෙයි. අපේ රේඩියෝ එක නැති වෙයි කියන. හැබැයි මට පේන විදිහට ඒක එච්චර ගැටලුවක් නෙවෙයි. මොකද ලෝකයේ මේකට මූණ දීලා තියෙනවා. අපි තමයි මේ පරක් වෙලා තියෙන්නේ. දැන් 1981 තමයි ඩිජිටල් රේඩියෝ පිළිබඳ අත්හදා බැලීම් කරන්නේ ජර්මනිය. මොකද හේතුව දැන් අපි කිව්වේ ඉස්සෙල්ලාම ලොง වේව් වලින් තියෙන කරදරවලට මීඩියම් වේව් හදාගත්තා, ෂෝට් වේව් හදාගත්තා, ඒ වගේ තියෙන ওই නොයිස් කපා ගන්න ඕනේ ඉඳ FM හදාගත්තා. දැන් FM වලිනුත් සිද්ධ වෙන යම් යම් මේ ශබ්ද හානි වළක්වා ගැනීම තමයි මේ ඩිජිටල් ක්‍රමයට ආවේ. එතකොට 1.2 වලට කඩලා ඕන දෙයක් විකාශනය කරන්න පුළුවන්. එතකොට 1995 වෙනකොට ඩිජිටල් විකාශනය පටන් ගන්නවා නෝවේ රටේ. 2017 නෝවේ රට සම්පූර්ණයෙන්ම ඇනලොග් ට්‍රාන්ස්මිටර්ස් අයින් කළා. සම්පූර්ණයෙන්ම ඩිජිටල් බවට පත් වෙනවා. දැන් මේ වෙනකොට ලෝකයේ රටවල් 30ක් සම්පූර්ණයෙන් ඩිජිටල්. 55ක් සමස්තය ගත්තොත් 55 යට 30 අරුණාම අනිත් කට්ටිය පරිවර්ෂණ මට්ටමේ ඩිජිටල් කරගෙන යනවා. ඉන්දියාව ඉන්දියාවට අනන්නේ විදිහකට, චීනය චීනයට අනන්නේ විදිහකට. දැන් අපි මේ අඩන්න පටන් අරගෙන තියෙනවා. නමුත් මේක ඊතරම් බය විය යුතු එකක් නෙවෙයි. FM ආව වගේම තමයි මේ ඩිජිටල් ක්‍රමය එනකොට. එතකොට දැන් මම හිතන්නේ දැනට අපි ට්‍රාන්ස්මිෂන් වලට කරන අධික වියදම සම්පූර්ණයෙන්ම මේකෙන් අඩු කරගන්න පුළුවන්. එතකොට එක ඩිජිටල් විකාශන කුළුණකින් නාලිකා 20ක් 25ක් 30ක් සමහරවිට විකාශනය කරන්න පුළුවන්. එතකොට අඩු පිරිවැයක්. හැබැයි ඒක ප්‍රශ්නයක් තියෙන්නේ කුළුණ අයිතිකාරයාට මේ තේරුම් පාලනය කරන්න පුළුවන්. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නවලදී මේ ඔක්කොම රේඩියෝ ටික නවත්තලා එක නිවේදනයක් යවන්න පුළුවන්. ඒක වෙනම කතන්දරයක්. හැබැයි අපි ඉක්මනටම ඩිජිටල් වෙනවා නම් ඒක ජාතික වශයෙන් විශාල ඉතිරියක්. අනිත් කාරණේ තමයි අර ඉතිරි වෙන ෆ්‍රීකවන්සි ටික තියෙනවා. දැන් අපි ලක්කන 93.5 93.7 ඕවා ටික ඔක්කොම ඉතුරු වෙනවා. ඒවයින් පුළුවන් අපිට දුරකථන දිනු කරනවා හරි මොකක් හරි එහෙම දෙයකට යන්න. එතකොට මේ ඇල්ගොරිදමික් AI බ්‍රෝඩ්කාස්ටිං වලට තමයි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ. බ්‍රෝඩ්කාස්ටිං ගැටලුවක් නෑ. AI වෙන එක වඩා පහසුයි. එතකොට මේ හොඳම දේ තමයි තවත් ගුණාත්මක භාවය. කියන්නේ සාමාන්‍ය මේක හඳුන්වන්නේ CD ක්වොලිටි එක. CD එකකට දාපු ක්වොලිටි එකෙන් මේ මම කතා කරන කටහඬ සහ එහෙම නැත්නම් ඕනෙම එකක් අහන්න පුළුවන් ගුණාත්මක භාවය හෙල යනවා. එතකොට දැන් AI රේඩියෝ එක එනකොට ඒක AI රේඩියෝ එකට ඇල්ගොරිතම් එකක් එක්කුණාම 2023න් පස්සේ දැන් එහෙම ඒවා තියෙනවා. එතකොට ඒ ඒ අසන්නාගේ රුචි අරුචි අනුව සකස් වෙන වැඩසටහන් තියෙනවා. දැන් මම එකක් දවසක් ඇහුවා. ඉතින් කිව්වා ඔබ කැමති පරණ ගීතවලට කියලා. කියන දැන් ඔබ කියන වචන නෙමෙයි කෙලිම මගේ නම කියලා කතා කරා. ඔබ කැමති පරණ ගීතවලට මම ඔබට දෙනවා පරණ ගීතයක්. ඊළඟට ඒ ගීතයට ගැලපෙන තව ගීතයක්. ওই විදිහට රේඩියෝ එක මට ඕන විදිහට හැඩගැහෙන ක්‍රමයක් කියලා. ඉතින් ඕක තමයි අභියෝගය. ඕකට මූණ දෙන එක වර්තමාන රේඩියෝ කරුවාගේ අභියෝගය. මම හිතන්නේ ඒක හරියට මේ විෂය අධ්‍යයනය කරන හරියට රිසර්ච් මත, ඒ කියන්නේ සමීක්ෂණ මත වැඩ කරන මිනිස්සු ගැන හොයා බලන අර කොළඹගේ මහත්තයා කවිය කිව්වාගේ පොළොවේ පය ගහව මනසෙකට ওই අභියෝගය ජය ගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අද වෙනකොටම ජෙන් 100කට පල්ලෙහා තියෙන ජෙන් මොකද ඒ කට්ටිය ඔය AI බේස් වැඩ ප්‍රතික්ෂේප කරමින් යන්නේ. ඒක කෘත්‍රිමයි කියලා.
6: හරි හරි.
5: මේ බව ඒ කියන්නේ මම මට තේ එකක් හදාගන්න පුළුවන්. හැබැයි මං හැම වෙලේම කැමති කවුරු හරි මට තේ එක හදලා දෙනවා. මොකද ඒකේ තියෙන රසය වෙනස්. එහෙනම් නැවත ඔය මොන ක්‍රමයකට ප්ලේලිස්ට් හදලා දුන්නත් කවුරු හරි නිවේදකෙක් කවුරු හරි නිවේදිකාවක් හරියට ප්ලේලිස්ට් එක හදලා ඒක හරියට ප්‍රසන්ට් කළොත් AI පරද්දන්න පුළුවන්.
6: චන්දන මාතේ කිව්වේ ඒ හරිම කතාව මේ ඔය ජෙන්සිගේ පහළ પરම්පරාව මේ AI වලින් කරන නිර්මාණවල කෘත්‍රිමභාවය ප්‍රතික්ෂේප කරමින් යන එක තමයි ලෝකේ ට්‍රෙන්ඩ් එක. සමහර අයට බයක් තිබ්බා අපේ වොයිස් කැලලක් රෙකෝඩ් කරලා අපි විදිහට AI ටූල් එකක් නිර්මාණය කරලා අපේ වොයිස් එක මැරෙයි කියලා. හැබැයි ඒක හියුමන් කියන පාට් එක නෑ බලනකොට. ඒ කියන්නේ මිනිස්සයා කතා කරන හෘදයාංගම බව සහ එවලේට කතා කරන මේ මිනිස්සට හදවතට ආමන්ත්‍රණය කරන ගතිය ඒ AI වොයිස් එක ඇතුලේ නෑ. ඒ කියන්නේ තවදුරටත් හියුමන් කියන එක, කියන්නේ මානවත්වය කියන එක තමයි ඉස්සරහට යන්නේ කියන එක. අපි අවසාන විනාඩි 10 ඉන්න නිසා ආචාර්යතුමනි මම ඔබ තුමා දිහාවට හැරෙන ආචාර්ය ධම්මික දිසානායකයන් හදපු මේ එහෙම නැත්නම් සෙන්චරි ඔෆ් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටිං කෘතිය පාදක කරගෙන තමයි මේ සංවාදයේ ගොඩනැගෙන්නේ. මේ වැඩසටහන් ටික නිර්මාණය වෙන්නේ. ඒත් එකම රේඩියෝ සේවස පුනරාවලෝකනය අගෝස්තු මාසේ 6 වෙනි බ්‍රහස්පතින්දා හවස 3ට අපේ නෙට්වර්ක් එකේ එහෙම නැත්නම් අපේ ස්වාද රූපවාහිනී මාධ්‍ය ජාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන්නේ. දැන් හොඳම වෙලාව. ඒ කියන්නේ මේක ලංකාවේ මාධ්‍ය විෂයයට මාධ්‍ය ශාස්ත්‍රයට එන්න ඉන්න බලන් ඉන්න අයට මාධ්‍ය විෂයක් විදිහට හදාරන ඕ ලෙවල් ඒ ලෙවල් විශ්වවිද්‍යාල දරුවන්ට මේක ඉතාම වටින කෘතියක්. එතකොට කෙනෙක් අපෙන් අහපු ප්‍රශ්නයක් තමයි මේක කොහොමද ගන්නෙ? අපිට මේක කොහොම හරි අපේ අධ්‍යන කටයුතු වලට හරි මේ කෘතිය කොහොමද ගන්නෙ? කොයි විදිහටද ගන්නෙ? අපිට යම් ඩිස්කවුන්ට් එකක් නැද්ද? ඒ අහන ප්‍රශ්න ටික මේ සරල කාරණා. ඒ ටිකත් කියාගෙනම මේ වැඩසටහන ගැන
7: අපි ඊට කලින් ගම පොඩ්ඩක්
5: හොයාගන්න. ගම කියන්න ඕන මොකද ඒක? මේක 2004 පෙබරවාරි 12 වෙනිදා බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදියෙක් ද ගාඩියන් පුවත්පතට තමයි පොඩ්කාස්ටිං වචන ඉස්සලම් ලිව්වේ. ඔහුගේ නම බෙන් හැමර්ස්ලි.
7: බෙන් හැමර්ස්ලි
5: අන්තර්ජාලයේ හොයාගන්න පුළුවන්.
7: හරි, අපි ඔබතුමා මාධ්‍යවට යමු ආචාර්යතුමනි.
8: දැන් මේ කෘතිය ගැන කිව්වොත් දැන් මේක පරිශීලනය කරන්න අවශ්‍ය කවුරු හරි ඉන්නවා නම් මම ඇත්තටම යෝජනා කරනවා මේ අපේ විද්‍යාර්ථීන්ට විශේෂයෙන් මේකේ ඉලක්කය මගේ එක ලොකු ප්‍රතිශතයක් තිබුණේ අනාගතයේ මේ විෂය අධ්‍යයනය කරන අය වෙනුවෙන් මේ ඉතිහාසය නිවැරදිව හේතු සාධක සහිතව සටහන් කරලා තියෙන එක. එතකොට ඒ නිසා ඒ අයටත් පොදු පාඨකයින්ටත් මේක මිලදී ගන්න පුළුවන්. දැන් විශේෂයෙන් අපේ 6 වෙනිදා තියෙන මේ ITN පරිශ්‍රයේ අපේ තියෙන ඔඩිටෝරියම් එකේ තියෙන උත්සවයට එන අයට මේ පොත මිලදී ගන්න පුළුවන්. 150ක වට්ටමක් එදාට ලබා දෙනවා පොතේ මිලෙන්. ඒක විශේෂයි. අනිත් එක සංස්කෘතික දෙපාර්තමේන්තුවේ පොත්හලෙනුත් මේ පොත ලබා ගන්න පුළුවන්. ඒ දෙය ස්ථාන දෙක තමයි දැනට මට මේ වෙලාව කියන්න පුළුවන්. ඒ වගේම මේ මෙන්න මෙහෙම කරුණක් එක්ක මේ කාරණේ අවසන් කරන්න කැමතියි. ඒ කියන්නේ ගුවන්විදුලි කියන්නේ ඒ කියන්නේ හුදෙක් තාක්ෂණික සොයා ගැනීමක් පමණක් නෙවෙයි. මම මේ කාරණේ කියන්නේ මම මේ පරේක්ෂණය කරන්න මුලින්ම මගෙන් අහපු ප්‍රශ්නේට දෙන්න තියෙන අවසන් උත්තරේ හැටියට. මේක මේ තාක්ෂණික සොයා ගැනීමක් පමණක්ම නෙවෙයි. ඒක ජාතියක හඬයි. සමාජයක මතකය. සංස්කෘතියක ප්‍රතිරාවය සහ ඉතිහාසයක ශ්‍රව්‍ය ලේඛනාගාරයක් හැටියට තමයි මම මේක දකින්නේ. ඒ නිසා එම ශ්‍රව්‍ය උරුමය අනාගත පරපුර සඳහා ලේඛනගත කරලා තැබීම කියන අරමුණෙන් තමයි මේ කටයුත්ත කරේ. විශාල පරිශ්‍රමයක් දරලා තියෙනවා. ඇත්තටම මේක මේ මම ස්තුතිවන්ත වෙන්න ඕන. මට මුලින් ඒක අමතක වුණා. මේක සම්බන්ධයෙන් මේ ප්‍රකාශන වගකීම බාර අරගෙන එහි බරපැන දරපු සංස්කෘතික දෙපාර්තමේන්තුව. එතකොට මේ වොලියුම් හතරම නැත්නම් මේ වෙලුම් හතරෙම මේ ඒ වගකීම දරන්නේ සංස්කෘතික දෙපාර්තමේන්තුව. ඒ නිසා මේක මේ සම්බන්ධව දරපු ඒ වියදම පිළිබඳවත් අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. එහෙම නොවෙන්න මේක ඇත්තටම පෞද්ගලිකව කරන්න ගියා නම් සමහර විට ඒක සීනියක් බවට පත් වෙන්න තිබුණා. ඉතින් ඒ නිසා මේ කරුණු මේ කියපු කරුණු කාරණා සියල්ල සමාජගත කිරීම කියන එක අනාගත පරපුර වෙනුවෙන් මේ යමක් ඉතුරු කරන්න ඕන කියන කාරණේ තමයි මෙතන තියෙන මූලික අභිප්‍රාය.
9: මම හිතන්නේ මේ ගුවන්විදුලි ඉතිහාසය පිළිබඳව සම්පූර්ණ අංග සම්පූර්ණ ක්‍රමානුකූල ලේඛනයක් නැහැ. ඒ කොළඹගේ මහත්තයාගේ පොතේවත් ආචාර්ය නන්දන කරුණායක ලියපුවා හරි සීඑල්පී ගුණවර්ධන මහත්තයාගේ හරි අංග සම්පූර්ණ නැහැ. දැන් ගුණවර්ධන මහත්තයාගේ පොත 48 ඉවරයි. ඉතින් මේ අංග සම්පූර්ණ පොත් පෙළ තමුන්ගේ පොත් රාක්කේ තියෙනවා දකින්න කැමති නම්

0: 52ක් මේ ඉතිහාස කාලය කියන්නේ 1864 ඉඳලා 940 දක්වා ඉතිහාසයේ ඇතුළත මේ සිදුවීම් නියෝජනය වෙනවා ඡායාරූප 352කින්. ඒකත් විශේෂයි.
1: ඒ හැම විශේෂත්වයක්ම විඳගන්න නම් ඔබට සිද්ධ වෙනවා අගෝස්තු මාසේ 6 වෙනිදා බ්‍රහස්පතින්දා හවස 3 වෙනකොට වික්‍රමසිංහපුර බතරමුල්ල අපේ ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයට එන්න. මේ කතිකාව රේඩියෝ සියවසක පුනරාවලෝකනය පිළිබඳවයි කතා කරන්නේ. ඒ වෙනුවෙන් මේ කටයුත්තට සම්බන්ධ වෙන පිරිසත් අපි මතක් කරන්න ඕනේ. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු කරන මාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මැතිතුමන්, ඒ වගේම ප්‍රධාන දේශන සදාචාරාංග කලන්සෝරිය, ජ්‍යෙෂ්ඨ සංවේදක නාලක ගුණවර්ධන, ආචාර්ය ධම්මික දිසානායක මේ දේශන අවසානයේ විවෘත සංවාදයක් ගොඩනගෙන ඒ වෙනුවෙන් ලංකාවේ සියලු මාධ්‍ය ආයතනවල අධ්‍යක්ෂීම් සහිත ජ්‍යෙෂ්ඨ මාධ්‍ය කරුවන් සහ අපේ ශ්‍රාවක හිතවතුන් මේ සියලු දෙනාට අපි අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඒ නිසා එමතුමක් ලබා දීලා ඔබේ ආසනය වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා කියන කාරණාවත් මතක් කරන්න ඕනේ. අවසාන තප්පරය අපි මේ ගෙවමින් ඉන්නේ මං ඉතාම බලාපොරොත්තු සහගතව රේඩියෝවේ අධ්‍යක්ෂීම් තියෙන චන්දන තිලකරත්න මෙත්තමාගෙන් අහනවා. අපි තවදුරටත් බිය විය යුතු නෑ නේද සර් කියලා.
2: කිසිසේත්ම බිය වෙන්න ඕනේ නෑ. මොකද දැන් මගේ ජීවිතය ගත්තොත් ඒක එක්තරා විදිහකින් අපි අර පටන් ගන්නකොට ජංගම දුරකථනය කියන එක 1984 ඒක හීනෙකවත් නෑ. ඊට පස්සේ අපේ කාලය ඇතුළෙම ජංගම දුරකථනය කියලා කියන එක ඉතාම ක්‍රියාකාරී සාධකයක් බවට පත් වුණා. දැන් ලක්කඩ පටන් ගත්තාම ඇතැම් අය බාහිර අය කියන්න ගත්තා අපිටත් මොබයිල් ෆෝන් හතරක් දෙනවා නම් ඔය වගේ රේඩියෝ එකක් කරන්න
3: පුළුවන්.
2: මොකද ලක්කනේ ගාමක බලවේගය උනේ ජංගම දුරකථනය. මොකද ඒක අපි ජංගම ප්‍රවෘත්ති මැදිරියක් විදිහට පාවිච්චි කළා. එතකොට දැන් අපේ කාලෙම තමයි පටිය තැටිය CD එක වෙලා ඒක ඩැට් එක වෙලා ඒක ඊට පස්සේ ඩිජිටල් ක්‍රමයට ඇවිල්ලා එක තේවල් වලට මාරු වෙවි යාවේ. මේ සියලු මාරු වීම අතරේ අපි කිසි ප්‍රශ්නයක් නැතුව සර්වයිව් වුණානේ. ඒක නිසා මම හිතනවා මේ ඩිජිටල් අභියෝගයේදීත් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි මගේ ප්‍රාර්ථනේ තමයි දැන් මේ ජීවිත කාලේ ටිකක් ඉතුරු වෙලා තියෙන්නේ අර සියලු වෙනස්කම් දැක්කා වගේ ලංකාව ඩිජිටල් කරණය වෙනවා දකින්නත් මම කැමතියි මගේ ජීවිත කාලය තුල. මොකද යුරෝපා සංගමයේ 2020 දී ඒගොල්ලන්ගේ නිෂ්පාදනය කරපු සියලුම මෝටර රථවලට ඩිජිටල් රේඩියෝ තමයි දැන් මේ DAB රේඩියෝ. එතකොට දැන් අපි DAB ලෝකෙකට යමින් ඉන්නේ. එහෙනම් ඉක්මනටම අපිත් මේ සාමාන්‍ය ඇනලොග් විකාශනය අතහැරලා ඩිජිටල් විකාශනයකට යන්න ඕනේ. ඒක ජීවිත කාලේ දකින්න ආසයි.
1: අපි සෙනසුරාදා උදේ වරුවේ කතා කරනවා ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගැන, ජනාධිපතිතුමාගේ ඩිජිටල් ප්‍රතිපත්ති, ඩිජිටල් ආර්ථිකය. මේ සියල්ල අතරතුරේ අපිට දවසක කතා කරන්න බලුවන් වෙයි රනිල්. මේ ඩිජිටල් රේඩියෝ කර්මය සහ ඩිජිටල් TV කර්මය සම්බන්ධයෙන් අපි බොහොම මෑත බලාපොරොත්තුවක ඉන්නවා. අපේ රටේ ඩිජිටල් රේඩියෝවක් දකින්න ලැබේවා කියන ප්‍රාර්ථනාව ආචාර්ය ධම්මික දිසානායක මෙතන අවසාන වශයෙන් ඔබතුමන්ට යමක් කියන්න ඇති.
0: අවසාන වශයෙන් ඇත්තටම මම කැමතියි මේ අවස්ථාව අපිට ලබා දුන්න, අපිට ආරාධනා කරපු ITN මාධ්‍ය ජාලයේ සභාපතිතුමා ප්‍රියන්ත විදමුල්ල මහත්මයාටත්, ඒ වගේම සරත් කුමාර පෙරේරා මහත්මයා, තිලකසිරි
3: කපිල
0: තිලකසිරි මහත්මයා, ඉන්ද්‍රසිරි සුරවීර මහත්මයා වගේ අපේ මේ හිතවතුන් මේ සියලු දෙනාම අපේ සහෘදයින්. ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් සහ මේ කටයුත්තේ නිරත වුණු ඔබ දෙපළටත්, මේ ලක්හඬ ගුවන්විදුලි ආයතනයටත් අපේ ස්තුතිය මේ වෙලාවේ පිරිනමන්නේ කැමැති.
3: හරි, අපේ හද දවසේ වැඩසටහන සමගන අපි ප්‍රශ්නයක් ඇහුවා. රුහුණු පිහිටි මායා කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ශාමෙන් කබොර්ලස්කම මුලින්ම නිවැරදි පිළිතුර ලබා දීලා තිබ්බා. හැමෝටම ස්තුතිවන්ත වෙන ගමන්, වැදගත් වැඩසටහනක් වෙනුවෙන් කාලය කැප කරපු හැමෝටම ස්තුතිවන්ත වෙන ගමන්, විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන තිලකරත්න මැතිතුමන්ට සහ ආචාර්ය ධම්මික දිසානායක මැතිතුමන්ට ස්තුතිවන්ත වෙමින් අපි අදට සර්ච් ලයිට් මේ විදිහට අවසන් කරනවා. හැමෝටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා.

0: FM 93.5 97.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Dahai Vinadi Kai
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්ෂණ ප්‍රවෘත්ති සමගින් මම ගයන් දුෂ්යන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: මහර බන්දනාගාරයේ හටගත් නොසන්සුන්තාව සම්බන්ධයෙන් අමාත්‍ය හර්ෂණ නානායකාර මහතා අප කළ විමසීමකදී අදහස් දක්වා සිටියා. මහර සිද්ධිය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ද යන්න පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. බදනාගාරී තත්ත්වයේද සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.
6: දැනට ඒක සමනයට පත් වෙලා තියෙනවා. සමනයට පත් වෙලා සියලු දෙනාම නැවත සෙල්වල ඉන්නේ. නමුත් දැනටත් තවම SKF එකක් අපතාව තියවට ඉන්නවා. මගේ දැනෙන් යම් කණ්ඩායමක් ඒක තුලත් ඉන්නවා. මොකද ඒ කැඩිච්ච ගේට් රිමාන්ඩ් ලොක්ස් එම කඩලා තියෙව එක අපි හමුදාවෙන් දාලා හදනවා පොඩ්ඩක් ආරක්ෂාව තහවුරු කරගන්න. නමුත් දැන් තත්ත්වය සමනයකට පත් වෙලා තමයි තියෙන්නේ. මේ වන විට මම අද දවස් ඇතුළත සම්පූර්ණ වාර්තාවක් වන්නේ කියලා බන්ධනාගාර කොමසාරි ජෙනරාල් දරුන් දුන්නා. දැනට තවුන් නිවසානේ කටයුතු කරමින් යනවා. ඒ වගේම මේ කැඩී බිදී ගියව හදන්න අදම ආරම්භ කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. දැනට තත්ත්වය සමනය වෙලා තිබෙනවා. දැන් මේක සිදුනේ කොහොමද කියන එක තමයි මේක මී ගමුවට වඩා වෙනස් තත්ත්වයක් තියෙන්නේ. ඇමතුමනි
7: මේකේ බරපතල හානි සිද්ධ වෙලා තියෙනවද ගොඩනැගිලි වලට බඩු වලට?
6: ඔව් ගොඩනැගිලි කීපයක් ගිනි තියලා තියෙනවා. විශේෂයෙන්ම අර ඔෆිස් වලට එහෙම ඒවට හානි වෙලා තිබෙනවා. ඒ හානියේ ප්‍රමාණය ගණනය කරන්නට ඕන. ඊටත් වඩා වැදගත් වෙන්නේ මේ ඔෆිස් නැවත ඉක්මනටම ආරම්භ කිරීම. ඒ නිසා තමයි උපදෙස් දීලා තියෙනවා ඉතා ඉක්මනින් මේ කටයුතු ටික ආරම්භ කරන්න කියලා. ඒකට අදහස් වෙනකොට මේක පාලනය කරන්න පුළුවන් තත්ත්වයක ඉන්නේ. ඇඩ්මිනිස්ට්‍රේෂන් එකක් දුවන්න පුළුවන් තත්ත්වයක ගේන්න ඕනේ. ඒක අපිට හමුදාවෙත් සහාය මේ වෙලාවේ හම්බ වෙනවා. ඒ කටයුතු දැන් කෙරීගෙන යනවා.
0: මේ අතර රාගම පොලිස් බල ප්‍රදේශ තුනකට පැන වූ පොලිස් ඇඳිරි නීතිය තවත් පැය කිහිපයකින් ඉවත් කිරීමට පියවර ගන්නා බව පොලිසිය පවසනවා. ඒ ප්‍රදේශයේ ආරක්ෂාව මෙවට විට සම්පූර්ණයෙන්ම තහවුරු කර තිබීම හේතුවෙන් මහර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැලිසර අධිකරණයටද කරුණු වාර්තා කළා.
5: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
0: පේරු රාජ්‍යයේ ගුවන් යානයක් අඩාවැටි 13 දෙනෙකු මියගොස් තිබෙනවා. එරට ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සලකන නාස්කා ලයින්ස් පුරා විද්‍යාත්මක භූමිය නැරඹීමට සංචාරකයන් පිරිසක් රැගෙන ගිය කුඩා ගුවන් යානයක් මෙසේ කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මියගිය පිරිස අතර විදේශීය සංචාරකයන් 11 දෙනෙකු සහ යානයේ නියමුවන් සිටි බවයි සඳහන් වන්නේ. සංචාරකයන් පිරිස අතර ඉතාලි, ජර්මන් සහ ස්පාඤ්ඤ ජාතිකයන් සිටින බව පේරු බලධාරීන් පවසනවා. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වෙයි නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පේරු ගුවන් සේවා බලධාරීන් සහ පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවර 11ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
8: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: ලංකාවේ හිට්ම සිංදු එක්ක
2: Music Garage with Rock.
1: Good morning. රවින්දත්තක Music Garage ආගෙනන වෙලාව උදේ 10යි විනාඩි 7යි.

ලංකාවේ හිත්ම සිින්දුුත් එක්ක Good morning. ඔද 10යි විනාඩි 13යි වෙලාව. ඉතින් කොහොමද? මං හිතන හොඳින් ඇති කියලා. සතියකට පස්සේ අපි දෙන මේ හම්බෙන්නේ නේද? ඒකත් අලුත් මාසෙක අද අගෝස්තු මාසෙ දෙවෙනිදා. ඒ කියන්නේ අගෝස්තු මාසෙ පළවෙනි දවස ඉවර වෙලා ඉවරයි. අද දවසත් ඒ හැරලා මේ හැර දිවරනවා කියලා මං දන්නවා. මොකද? අද ඉරිදානේ. හෙට වැඩට යන්න තියෙන නිසා අද දවස් ඉක්මනින් ඉවර වෙනවා. So sad. හරි කමක් නෑ. ඉතින් අද දවස පුරාවට නෙවෙයි පැය දෙකක් පුරාවට ඔයා කැමතිම සින්දු එක දිගට අහන්න නම් ඔයාට සිද්ධ වෙනවා සද්දෙටම රවින්ද්‍යාව අහගෙන ඉන්න. මියුසික් ගලා ජහගෙන ඉන්න නේද? ලංකාවේ හිට්ම සින්දු ටික අහන ගමන් තමයි අපි මේ ඉන්නේ. ඉතින් ඔයාගේ කැමති සින්දු තියෙනවා නම් මැසේජ් එකක් දාන්න, රික්වෙස්ට් කරන්න, මම ට්‍රයි එකක් දෙන්නම්. ඔයා ඉල්ලන සින්දුවත් කොහොම හරි ඔයාට දෙන්න. මම ආසයිනි මා වහගෙන ඉන්න ඔයා සතුටින් ඉන්නව නම්. ඔයා සතුටින් ඉන්න නම් මම ඔයාට අහන්න දෙන්න ඕනේ ඔයා කැමතිම සින්දු. ඕකේ. හරියනම් ඉතින් මම පැත්තට එන්න කියලා මතක් කරනවා ලස්සන සින්දුවක් ඔයාගෙම කරගන්න. 0703 93 5 93 7. 0703 93 5 93 7 නම්බර් එක විවෘතයි. ඉක්මනින්ම මැසේජ් එකක් දාන්න. ආදරය කරන කට්ටියවත් එකතු කරගෙන ලස්සනම සින්දුවක් ඔයාගෙ කරගන්න ඔයාට chance එකක් තියෙනවා. හැබැයි ඉතින් දවල් 12 වෙන්න කලින් මම පැත්තට එන්න ඕනේ. හරිද? ඕකේ. එහෙනම් මම පැත්තට එන්න කියලා ගොඩාක් ආදරේ මතක් කරන ගමන් අපේ ළඟ සින්දුව අහන්නයි යන්නේ. මම රෙඩි කරගත්තා අහන්නගේ සින්දුව. මේක අහලා අපි තව චුට්ටක් කතා කරමු. 10යි වෙනවා.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහකාරියද හරියද
4: වසත ගුණට උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලි
6: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: හිත්හාබේ හිත් සිින්දුුත් එක්ක
1: Music Garage with Rock.
0: උද 10යි විනාඩි 26යි වෙලාව මියුසික් ගරාජ් අහගෙන රවින්දයත් එක්ක ලස්සන සින්දු ගොඩක් තියෙනවා තව අහන්න දෙන්න. දැන් ඉතින් ඒට කලින් කට්ටිය වාදරයෙන් එකතු කරගන්න ඕනේ මම සද්දටම අහගෙන ආයප. ගිෂෝ ඉන්න සද්දටම අහගෙන යා කියනවා අම්මයි තාත්තයි අයියයි අක්කයි ඉවෝනයි අක්කයි ඉවෝන බබයි සංජු අයියයි වගේම අම්මයි තාත්තයි ලොකු අම්මයි එකතු කරගන්න කියලා කියන සංජුයගේ තමයි අම්මයි තාත්තයි කියලා කියවනේ. ඕකේ ඔන්න කට්ටිය ඔක්කොම මම ගොඩාක් ආදරෙන් මතක් කරනවා ඊළඟ සින්දුවට. ඒත් එක්කම අක්කේ අනේ මට අවාරේ සොංග එක අහන්න පුළුවන්ද? මම ට්‍රයි එකක් දෙන්නම්. මට මැසේජ් එක දාලා තියෙන කෑගල් ඇපල තුටුවෙන් හිරුණි නවෝද්‍ය එයාගේ අම්මයි තාත්තයි පවුල හැමෝමයි යටියන් තුටට එක එක ඉන්නේ යාළුවෝ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ඕකේ මම ඔන්න ඔයාලව ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඒත් එක්කම ගුඩ් මෝර්නින් ලක්කඩ අපිත් අහනවා ලස්සන සින්දුවක් දෙන්න ට්‍රින්කෝ පහේ කණුවෙන් පුංචි පණ්ඩා සහ පවුල හැමෝම. ඔන්න මං ඔයාලවත් මතක් කරනවා ගුඩ් මෝර්නින් රවින්ද්‍ය මාවත් සින්දුවකට එකතු කරගන්න මං ආසයි බාතිය සන්තුෂ්ගේ ඕනම සින්දුවකට කියලා කියනවා. අද ෂාට් එකේ නම් නෑ මං ට්‍රයි එකක් දෙන්නම් කොමාරි නැහැද වත් එකමින් ශාමත මම මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඒත් එක්ක මොන නිර්මලව මතක් කරන්න ඕනේ නිර්මලත් එක්ක උතුරින් ඉන්නවා ගයිෂ්වී වගේම අපේ තියොන් චූටි පැටියා ඔය කට්ටියවත් මං ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඒත් එක්ක මම පුස්සල්ලාව පැත්තට යනකොට ඊජී අනුරාපිය වහගෙන ඉන්න සද්දටම සුබෝ දැසනක් අපිටත් සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඔය කට්ටියවත් මම මතක් කරනවා. එතකම රංශා මදුෂානිය මතක් කරන්න ඕනි හිරාෂ මතක් කරන්න ඕනි එතකොට අරුණ මිහිරංග ඔයවත් මම මතක් කරන ගොඩාක් ආදරෙන් ඉලඟ සින්දුවට. එතකම තව කවුද ඉන්නේ කියලා බලමු. මාෂිව මතක් කරනවා ඒ වගේම මං හිතන්නේ තව මැසේජ් ටිකක් තියෙනවා මට මිස් වෙනවා ඉක්මනින් මැසේජ් එකක් දාන්න මිස් වෙන මැසේජස් තුත් මං හිමීට බලන්නම්. හැබැයි මේ වෙලාවේ පොඩ්ඩක් බලාගන්න අපහසුයි හරිද? හරි අපි ෂාට් එක ඉලඟ සින්දුව අහන්න යන්න හදන්නේ. රෂෙන් සෞභාගයා කියනවා රෂෙන් එයාගේ නම මම දන්නවා. එයාගේ වයිෆයි පවුලේ අය වය එකතු කරගන්න කියලා තමයි සින්දුවකට අනිවාර්යයෙන්ම මං ගොඩාක් ආදරෙන් ඔයාගේ ෆැමිලි එක හැමෝමවත් මෙන්න මේ සින්දුවට එකතු කරගන්නවා. සංගකේ අපි අය හමු නොවෙන සින්දුව තමයි සංගකේ ආදිත්‍යගේ සොන් එක තමයි අපි දැන් අහන්න හදන්නේ. මේ කහලා තව චුට්ටකින් අපි කතා කරමු. මේ පැත්තට මැසේජ් එකක් දාන්න 0703 93 5 93 7ට.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ඒනවා කියන්නේ කොතේ ගැලපෙනා කියන එකනේ.
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
1: කොහොම මේ වෙරිවිලා
3: විතර නෙමෙයි මේ ඇලිලා.
1: තුමයි මේ කඩල බලන්නකො.
4: Live, beat, it's a mix winner.

0: ඇහේ දෝර ගඟේ තල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබුණ කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස් කවුද ඩොක්ටර් යාද සුන්නද
3: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපයි වෙඩ කරන්නේ අය මට
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
1: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 veddi tune karala tiyaganna
5: evening drive with chamit and charu
1: sama anugrahaya
6: mama nan dem marama relax
7: අනම් මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
8: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: රවින්දත්ක මියුසික් ගරාජ් ආගනින වෙලාව උදේ 10යි විනාඩි 40යි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
9: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
8: ඉවරයි TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලංකාවේ හිට්ම සිංදු එක්ක
2: Music Garage with Rock
1: උදේ 10 විනාඩි 41යි වෙලාව මියුසික් ගරාජ් ආගමින්නේ රවින්දයත් එක්ක ඉතින් මා බහගිනින කට්ටියව ගොඩාක් ආදරෙන් මතක් කරන තමයි මේ ලෑස්ති වෙන්නේ මල්කම මැසේජ් එකක් දාලා තියෙන ඔයා කියන ඔයාගේ හස්බන්ඩ් දුව පුතා පුතාගේ වයිෆ් ඒ වගේම බබා එවාම එයාගේ අක්කවත් එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනි කියලා ඔන්න මම මතක් කරනවා ඒත් එක්කම චරිත් ලක්ෂාන ඔයාවත් මම මතක් කරන ගොඩාක් ආදරෙන් ඊළඟ සින්දුවට ඒත් එක්කම රෂෙන් සෞභාග්‍ය එතකොට ලක්ෂි ජයසූරිය ඒ වගේම ගීෂුව මම මතක් කරා ඉන්දික ප්‍රසන්න එතකොට මනුවන් මදු ඒ වගේම රණසිංහ ඔන්න ඔය කට්ටියව තමයි අහිරාෂ් හිරාෂ්වත් මම මතක් කරාද මන්දා ඔය කට්ටිය ටික තමයි ගොඩාක් ආදරෙන් එකතු කරන්න තියෙන්නේ ඒත් එක්කම ෂට්ටික පැත්තට යන්න ඕනි ෂාන් ආවට ගුඩ් මෝර්නින් කියන ආවත් මම මතක් කරනවා ගොඩාක් ආදරෙන් ඒත් එක්කම හයි රවින්දා wish you well today අද අපි අහගෙන ඉන්න කල මැසේජ් එකක් දාලා තියෙනවා බ්‍රිස්බේන් ඉඳන් සුනිල් තේනබන්දු ඉතින් මම මතක් කරනවා ගොඩාක් ආදරෙන් බොහොම ස්තුතියි ආදරණීය මැසේජ් එකක් දැම්මට අපිට ඒත් එක්කම සුබෝදාසනක් වේවා අපිත් සින්දුවකට එකතු කරගන්න රිදි සීනු වගේ ඇහෙන ඔය හඬ අහන්න නැතු ඉන්නේ කොහොමද කියලා අහනවා තැන්ක් යු කොටා පැත්ත බේකර් එකකින් තමයි අපි වහගෙන ඉන්නේ ලොකු බොසුපුල් පඩි බොස් වරුණ එතකොට මදුසංක ඒ වගේම දිස්නා ඒ වගේම ලක්ෂි එක්කම ජය මම තමයි ඔබට මැසේජ් එක දාලා තියෙන්නේ ඔන්නේ කට්ටිය ඔක්කොම මම ගොඩාක් ආදරෙන් එකතු කරගන්න අපේ ළඟ සින්දුවට ඒත් එක්කම සින්දුවක් අහන්න ඕනේ කියලා කියනවා මාපල ගමින් පියල්ජේ ඔන්න ආවත් මතක් කරනවා ඒ විතරක් නෙවෙයි මහරකම පැත්තට යනකොට අපි අහගෙන ඉන්නවා කියලා කියනවා ඩිලංක නදේශාන් එත් එක්කම රසික ගයාන් සිරිවංශ ගාමිණී ලසිත චුට්ටි අනුර කුමාරි ශාන්ති ආය වගේම නිරෝෂා හර්ෂණි සුභා දිනූෂා කමණි චන්ද්‍රාණි ඉරේෂ නයනි දෙල්ප චිත්‍ර මෙන්න මේ කට්ටිය තමයි එකතු කරන් සින්දුවක් ගහන්න ඕනි කියලා කියන්නේ ඔන්නේ කට්ටිය ඔක්කොම මම මතක් කරනවා එත් එක්කම ගුඩ් මෝර්නින් රවින්දයා මං ඇහලේ ගඩින් මොවින්දු මියුසික් ගරාජ් සද්දටම අහගෙන ඉන්න කියලා කියන බොහොම ස්තුතියි එයා කියනවා තද වැස්සකට පුළුවන් පොළොව මඩ කරන්න ඒත් ඒ මඩ අස්සෙම තමයි ලස්සන නෙළුම් පිපිල අහස බබලන්නේ අහස බලන්නේ ජීවිතේට කොච්චර ප්‍රශ්නාවත් ඔයාගේ හිතේ තියෙන ලස්සන කවදාවත් නැති කරගන්න එපා කියලා කියනවා මා වහගෙන ඉන්න ඔයාලටත් කියන්න තියෙන ඒ දෙයම තමයි ජීවිතේ කොච්චර ප්‍රශ්නාවත් ඔයාගේ හිනාව නම් නැති කරගන්න එපා හරිද ජීවිතේ වගේ අමාරු මොහොතක ඔයාගේ හිතට ලොකුම සැනසීම දුන්න සින්දු මොකක්ද කියලා කැමති නම් විතරක් කියන්න කියලා කියනවා. මම කැමති සින්දු ගැන කියනවා නම් මම කැමති සින්දු කාලෙන් කාලෙට වෙනස් වෙනවා. හරිද? අපේ මූඩ් එක වෙන්න පුළුවන්. එතකොට අපි ඉන්න සිටුේෂන් එක වෙන්න පුළුවන්. මෙන්න මේ හේතු නිසා අපේ කැමති සින්දු කාලෙන් කාලෙට වෙනස් වෙනවා. හැබැයි කියනවනේ මේ දවස්වල මම වැඩිපුරම අපේ චාට් එකේ තියෙන සින්දුවක් සතිරගේ song එක. මොකද්ද මේ දෙගිනේ තියෙන සින්දු නම මම තමයි සිතා කුමටද? සිතා කුමට සින්දු තමයි මේ දවස්වල වැඩිපුර මහන්නේ මොකද මං හිතනවා මේ අපේ ජීවිතයේ දේවල් අහිමි වුණාට අපිට අහිමි වෙන්නේ ඊටත් වැඩිය හොඳ දෙයක් ලැබෙන්න කියලා. ඒ නිසා මේ දවස්වල මං වැඩිපුර මහන්න සින්දුව තමයි මොවින්දු සිතා කුමටද කියලා කියන්නේ. කලින් කාලේට සින්දුව වෙනස් වෙනවා. ඉතින් මේ දවස්වල වැඩිපුර මහන්නේ ඒක. බලන්න ඔයාලත් මැසේජ් එකක් දාන්න බලන්න මේ දවස්වල ඔයාලා වැඩිපුර මහන්න සින්දුව මොකද්ද කියලා. ඒක ෂාට් එකේ තියෙනවා නම් ඉතින් මට තවත් සතුටුයි. දැන් අපි අහන්නේ දිනේෂ්ගේ එළිය මුදානාගතේ song එක. මේක අහලා අපි තව ටිකක් කතා කරමු. හරිද?

0: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: අධ්‍යක්ෂණය ධනංජේ සිරිවර්ධන. තාපින් පැන්නා.
2: දැන් මිනිස්සු මරන්නේ දිනෝදා කිදිරේම පාන්දරවල වෙඩි තියලා.
3: මේ දැන් බැංකු කඩන්නේ මහා දවල්.
2: No, come on. මොනවද මේ බෑග් එකේ?
4: මේ බෑග් එකේ මොකද ඇඳුම් තියෙන්නේ?
2: දාන මෙතන. තියන බෑග් එක මෙතන.
3: දාන්න දාන්න.
4: මරන්න හදනෝනේ අප්පා. තාපින් පැන්නා. කොයි තරම් දකුණට නේද?
5: මන්දිකේ කියලාටද?
4: නෑ අපේ බෝඩිමුට
2: අපි මොනාහරි කාලයන්
5: ගෙදර කියල්ල
4: මට කන්න ඔන්නේ මං කාලෙඉන්න අපි ගෙදරයම්
6: අපි ගෙදර ගිහිල්ල පාන් කෑල්ලක් කාලයම්
4: පාන්
6: ඔව් දැන් පරිපු කාලනේ
1: සති අක රාත්‍රී 8:30 ITN බලන්න.

රණසිංහ යකෙනා එතලි වල ඉන්නේ කියලා එයාගේ පුතා මහිරුවේ වගේම චතුරිකා වයිෆ් අම්මා ලීලාවති තාත්තා ඇල්බර්ට් රණසිංහ මෙන්න මේ කට්ටිය තමයි එකතු කරගන්න ඕනේ කියලා කියන්නේ. ඕකේ චරිත් ලක්ෂාන් ඔයාවත් මතක් කරනවා යකෙනා යාගේ දර්ශන යාළුවා වගේම යාගේ වයිෆ් අනෝමා පුතා නිලක්ෂවත් එකතු කරගන්න කියලා චමින් කියනවා යාගේ වයිෆ් වගේම දුවල දෙන්නව රත්නපුරෙන් එකතු කරගන්න කියලා. ඔන්න ඔය කට්ටිය ඉන්නවා. ඒත් එකම දුලිපාවත් මම මතක් කරනවා ගොඩක් ආදරෙන් ඊළඟ සොන් එකට ඒව මං හොඳින් ඉන්නවා මං හිතනවාත් හොඳින් ඇති කියලා. මම රවින්දිනේ හැබැයි මම රවින්ද හරිද ඔයාවත් මතක් කරනවා ගොඩක් ආදරෙන් අපේ ඊළඟ සොන් එකට. ඒත් එක්කම තිලින මදු සංගම මතක් කරන්න ඕනි, සදානව මතක් කරන්න ඕනි. අනේ ගීෂිකේන යාකවල එයාලගේ අම්මා කිව්වලු මාවත් ආදරෙන් එකතු කරගන්න කියලා. තැන්ක් යූ. මාත් ඔටෝ එකතු වෙනවාගේ නම නැත නිසා මට කියන්න විදිහක් නෑ. ෂෙහාන් මං ඔයාවත් මතක් කරනවා ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට. ඓකේ අපි මේ සින්දුව අහන ගමන් අපි අලුත් පැයකට යන්නයි හදන්නේ. ආයිත් අපි දෙන හම්බෙන්න අලුත් පැයකදී මට මිස් වෙච්ච මැසේජස් ඔක්කොම මං ඊළඟ පැයදී කොහොම හරි කියනවා කියලා මම ප්‍රොමිස් වෙනවා. ඊළඟ පැයදී ආදරෙන් එකතු වෙන්න ඕන නම් මැසේජ් එකක් දාන්න 0.7 0.3 93.5 93.7 ට.

0: 89.5 අනුත්තුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලාංකය හඬ
1: වෙලාව පෙරවර කොළහයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී තන නිධානය නොතුරයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.

0: ලකන ප්‍රවෘත්ති සමගින් මොමු ගෑන් දුෂ්‍යන්ත ප්‍රවෘත්ති සංස්කරණය මනෝෂ් ගොඩ විතරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලින අධික වර්ෂාවත් සමග කාසල්රී සහ මෞස්සකැලේ ජලාශවල ජලමට්ටම පිටාර මට්ටමට අසන්න වෙමින් පවතිනවා ජලාශය බහර ඉංජිනේරුවරුන් පවසන්නේ ගත වූ පැය 24 දී ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැළුණු වැසි හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි. යනු කාසල්රී ජලාශය ජලමට්ටම පිටාර මට්ටමට අඩි 16යි අඟල් 2ක සීමාවේ මෙවන විට පවතිනවා. මෞස්සකැලේ ජලාශයද පිටාර මට්ටමට ඇත්තේ තවත් අඩි 31ක පමණ සීමාවක් බවයි සඳහන් වන්නේ. ජනප්‍රිය ඇමරිකානු රංගන ශිල්පියෙකු වන වින්සන් පැස්ටෝර් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලොව පුරා ජනප්‍රියත්වයට පත් වූ ඇමරිකාවේ රූපවාහිනී නාට්‍යමාලාවක්ද වන ද සොප්‍රනෝස් නාට්‍යයෙන් සැල්වටෝ බෙන්ෆෙන්සියරෝ චරිතයට විශිෂ්ට රංගන දායකත්වයක් සැපීම හේතුවෙන් වින්සන් පැස්ටෝ අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටියා. මියන විට ඔහුගේ වයස අවුරුදු 80ක්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිව්යෝකී පිහිටි ඔහුගේ නිවසේදී වින්සන්ට් මෙසේ මියගොස් ඇති බවයි. ඔහු හොලිවුඩ් සිනමාවට සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පිවිස තිබෙන්නේ 1990 දශකයේදී. වින්සන්ට් ෆැස්ටෝගේ අභාවය වෙනුවෙන් හොලිවුඩ් ප්‍රවීණයන් සහ රසිකයන් රැස්සක් ශෝකය පළ කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලකන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ ලකඩ රේඩියෝ RTN
1: රවින්දත්තක මියුසික් ගරාජ් ආගමන වේලාව 11:04.

0: Robbie, hit what single tekka?
1: Music Garage with Robbie.
2: එකලහයි විනාඩි 8යි වෙලාව කියලා කියන්නේ අපි දෙන්නගේ අවසාන පැය තමයි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා මේ පැයේ දික්මනිම මැසේජ් එකක් දාන්න ලස්සන සින්දුවක් ඔයාගෙම කරගන්න ඔයාට අවස්ථාව තියෙනවා මැසේජ් එකක් දැම්මොත් ඕකේ. 07.03.93.5.93.7 නම්බර් එක විවෘතයි. අන්න එහෙම මැසේජ් කරපු කට්ටිය මතක් කරන තමයි මම මේ ලෑස්ති වෙන්නේ. Hi Ravindya, good morning. Ko kavi kelano kavi thing den ait eida danne na. Avoth ap mage program ekata man saadarin piligannawa. Kavi wahagena nan inne enna ait math ekak program ekak karana harida. Dinesh Senapuren thawa message ekak dala thiyena. Onna Dinesh man oyawa matak karana. Eth ekama kawuda me andana moonak kiyala thiyene. Ah ne daraniya galin api wahagena inna kala message ekak dala thiyena. Ude indan ra wenekan api ahanne lakkanda kilat kiyana bohoma stuti. Metana kattiyage nam tikak thawala thibuna nan නියමයි දරණීගලෙන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි. ඒත් එක්කම සුබ දවසක් රවී නංගී. අනේ ඇත්තමයි ওই කටහඬ ඇහෙද්දි හිතට පුදුම සතුටක් දැනෙන්නේ. හිතම නිවෙනවා කියලා කියන බොහොම ස්තුතියි. දෙන ඕනම සින්දුවක් අපි අහනවා කියලා කියන පුතා සංසිත එක්ක මේ වෙලාවේ ලක්නාන හැමෝම එකතු කරගන්න කියලා කියන ලක්මාලි බණ්ඩාල උඩත් අපට කුරුණෑගලෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මට මතකයි ඉස්සර මම හවස ප්‍රෝග්‍රෑම් එකේ කරද්දිත් මට අනිවාර්යෙන් මැසේජ් කරන කෙනෙක් ලක්මාලි. බොහොම ස්තුතියි. ගොඩාක් ආදරෙන් මම ඔයාවත් මතක් කරනවා ඊළඟ සින්දුවට. ඒත් එක්කම රවින්ද්‍යා ඔන්න මම නම් මේ දවස්වල අහන්නේ උවින්දුගේ සොංග්ස් තමයි කියලා කියන. ඒ අතරින් වැඩිපුරම අහන්නේ මේ හිත සනසා අද අපේ ෂාට් එකේ තිබුණා උවින්දුගේ සොංග් එකක්. ඉතින් හිතට ලස්සන සනසීමක් දෙන සින්දුවක් කියලා තමයි මට මොවිදුරු මගෙන් අහලා තිබුණ ප්‍රශ්නේ දෙයා කියන එයා අහන්නේ උවිදුගේ සොංග්ස් කියලා. ඕකේ හයි ගුඩ් මෝර්නින් කියලා මැසේජ් එකක් තියෙනවා. මං හිතන්නේ මේ යසස්වි රජීත් සංදීප මං හිතන්නේ මේ ඔයා වෙන්න ඕන මැසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ පුතා නේද නම. ඉතින් මැසේජ් එක දාන කෙනා සඳු සඳමාලි වෙන්න ඕනේ. ඔයාවත් මම මතක් කරනවා. ඒත් එක්කම තව කට්ටිය ගොඩක් ඉනව මතක් කරන්න නෝමල් මැසේජ් පැත්තට යන්න ඕනේ. නුවර පැත්තට යනකොට හැමදාම වගේ නුවරින් සංජීව අපි ආදරෙන් අහගෙන ඔන්න සංජීව මම ඔයාවත් මතක් කරනවා. හයි රවි මාත් ඉන්නවා අහගෙන ආව. අපි ආයේ හමු වෙලා සින්දුව මේ හිත සනසා සොංග් දෙන්නකො දෙකම දීලා ඉවරයි මේ වෙනකොට. ආගෙන ඉන්නේ නැති කියලා හිතනවා. අම්මා තාත්තායි නංගි රසාංජලි රශ්මිකා අයියා ඒ වගේම එකතු කරන් මේ කට්ටිය එකතු කරන් සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි අනු මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඒත් එක්කම කොට්ටාව සිරිමල් වත්තින් මින්රුක් එයා කියනවා ජයතිපාල මහත්මයාගේ සින්දුවක් දෙන්න කියලා. මම ට්‍රයි එකක් දෙන්නම් දෙන්න. බොහොම ස්තුතියි ආදරණීය මැසේජ් එකට. ඒත් එක්කම රවිදෝ මතක් කරන්න ඕනේ, කෙවින්ව මතක් කරන්න ඕනේ, චමින්ව මම මතක් කරා. ඒත් එක්කම තව කවුද ඉන්නේ කියලා බලමු. මදුව මතක් කරන්න ඕනේ. මදු මට කරදර කරන සින්දුවක් ඉල්ලිල්ල කරදර කරනවා මට. ඒ වගේම ඉමානෝ යාවත් එකතු කරගෙන අපි ඊළඟ සින්දුව අහන්නයි ලෑස්ති වෙන්නේ. මං ඊළඟට රෙඩි කරගත්තේ අසන්ත පීරිස්ගේ ඔබමයි මගේ ආදරය කියන සොංග් එක. මේ සින්දුවත් අහලා අපි තව ටිකක් කතා කරමු හරිද? 11:00 විනාඩි 11:00 රවින්දත් එක්ක මියුසික් කරා ශාග්නින වෙලාව. මේක විශ්.

මහ වැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374 ලොවක් සනසන ඔහු

0: හට ආරජෝති ඉරිදා රාත්‍රී හතට හිමාලික්ක ජෝතිරාත්‍රිය
1: සම්බරය
2: උඹුරු වැඩත් එක්ක මට වෙලාවක් හදාගන්න අමාරුයි. හෙට අපේ ආයට වතුර හරවනවලු. හෙටවත් කුඹුරු වැඩ පටන් ගන්න ඕනේ. ඔයාට පුළුවන්නේ මං ත්‍රීවිල්ලා කතා කරලා දෙන්න.
3: අනේ මේ මට නම් ඔව තේරෙන්නේ නැහැ. ඉතින් ඔය පුතෙක් ඉන්නේ ගිහින් කියන්නකෝ.
2: කියන්න ඉතින් ඌ ගෙදර ඉන්න ඉපැ.
3: දැන් මම මේ හැමතිස්සෙම ගෙදර ඉන්න හින්දානේ හැමදේම මට පවරන්නේ. මාත් යනවා යන්න බෝඩිමක් හොයාගෙන.
1: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
4: මේ මිනිස්සුත් එක්ක නම් විසුමක් වෙන්නේ නැහැ සාලි. අනේ මන්දා. මට තේරෙන්නේ නැහැ අපි අපේ ළමයට වැරද්දක් කරන්න කියලා.
5: නංගේ! මදු නංගේ!
6: මොකෝ?
5: නන්දන ගෙදර නැහැ නේද?
6: නැහැයි.
5: මේ මුළු ගම පොලිසිය මට කරලා. දන්නේ නැද්ද ඉතින්? මම යන්නම්. හදිස්සියේවත් තාවච්චියට ගෙදර ඉන්න එපා කියලා.
1: සති අග රාත්‍රී 9:00 ITN බලන්න. සම්මරය.

0: Lakhanda Radio ITN.
1: Kolumbian Katana Radio Salon.
2: Kolumbu Guan Vidhuli Prachaarayai.
3: Lanka Guan Vidhuli Prachaarayai.
2: Sri Lanka Guan Vidhuli Sangsthavai.
0: Radio Siyavasaka. Pumin Rava Lokaneya.
4: Aacharya Dhammika Disanayakage. A century of radio broadcasting parishana pratiya paadaka karagat
0: Sri Lankaya radio karmaante anagathaya koibatada
4: vidvat deshada samaka vivrutha sanvadaya
0: Vijayanand Chaiveera Acharya Ranga Kalansuriya Nalaka Gunawardhana athulu maadhya pramanikayinge sahabhagitwen
4: agosto 6 wenada brahaspatinda පසරතුලට
0: ස්වාධීන රූපවාහිනි ශ්‍රවණාගාරයේදී
4: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
0: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය
5: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න
6: Music Garage with Rock.
7: එකලහයි විනාඩි 26යි මියුසික් ගරාජ් රවින්දත් එක්ක අහගෙන ඉන්න වෙලාව. මම ඉක්මනින් chat එක පැත්තට යනවනේ. chat එකේ messages ගොඩාක් තියෙනවා. අපි බලමු කවුද ඉන්නේ කියලා. හොරණ පැත්තට යනකොට හොරණෙන් ලලිත් කුමාර් ඉන්නවා. එයාත් එක්ක ටියුඩර් සහ ගුණසේකර මේ කට්ටිය එකතු කරගන්න ඕනේ කියලා කියන මේ වෙලාව වෙලා කනාන හැමෝමත් එකතු කරගන්න කියලා කියන බොමු සූති. ඒත් එක්කම රවි මියුසික් ගරාජ් ලස්සන සින්දුවකට ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි බොය ගණින් සුමන මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔන්නවත් මම මතක් කරනවා. ඒත් එක්කම කළු පහන ආදානන්දයගේ කඩේ ඉඳන් සද්දෙම ලක්කඳ අහනවා කියලා සිසිර කන්නංගර ඒ වගේම දානන්ද අයියා චන්දමීස් එතකොට කවීෂ සයුරි අජිත් මාමා වගේම එයාගේ අම්මවත් එකතු කරන් සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඕකේ. ඒ වගේම පොරමඩුල්ලෙන් රන්තරෝ ෂොප්පිකින් පියල් ඩිලක්ෂී පුතාලා සංදීප් සඳලු බවින්දු සහ දුවසෙනදී ඔන්න ඔය කට්ටියවත් එකතු කරගන්න කියලා කියන අපි අහන්නේ ලක්කඳ විතරමයි කියලාත් කියන බොහොම සූදී ආදරෙන් හැමදාම ලක්කඳ අහනවට මගේ සුදු කියලා රවි ගුඩ් මෝර්නින් කියලා කියනවා. කවුද මේ රත්නපුර රත්නෙන් තමලා කුමාරි? ඔන්න මං ආවත් මතක් කරනවා. ගුඩ් මෝර්නින් තුෂාරි මා වහගෙන ඉන්නවා කියලා දාලා තිනවා. කොහෙන්ද? දමුණු පොලින්. ඔන්න තුෂාරි මං ආවත් මතක් කරනවා. ඒත් එක්කම අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මං අලව ගුණ සිරි කෝල් ස්පොට් එකෙන් උපාලි සින්දුහාන එකතු කරගන්න කියලා කියන අධිපති තුමිය පද්මිනි එවගේම අධිපති තුමා උදේ කුමාර වසන්ත සමන් නතුල සමිතා එවගේම නිලන්ති ඇතුළු ලක්කඳහන හැමෝම අකි මාතා සුවිඳුගේ සොංගස් වලට ප්‍රෝග්‍රෑම් එකට එයාව ගේන්නකෝ කියලා කියන. ඕකේ මම ට්‍රයි කරන්නම්. හම්බකඩුවේ හම්බගමෙන් සේපාලිකා ලක්කඳට ආදරේ කියලා කියන. ඉතින් ආවත් මම මතක් කරනවා මටත් සොංග එකක් දෙන්න කියලා වසන්ත කුමාරි ගම්පොලින් තම මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔන්න මං ආවත් කරන ඊළඟ සින්දුවට ගොඩාක් ආදරෙන්. දැන් අපි හන්නේ කංචනගේ අලුත්ම සොංග එක කිරිකෝඩු. මේක අහලා අපි තව ටිකක් කතා කරමු.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ලක්කඩ මියුසික් ගරාජ් ආග්නින වෙලාව 11:00 විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: Bobby hit with Sindhu Tekka.
1: Music Garage with Bobby.
2: එකලහයි විනාඩි 45යි වෙලාව. දැන් මා වහගෙන ඉන්න කට්ටියව මතක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හයි රවින්ද, ගුඩ් මෝර්නින්. ආටි කොහොමද කියලා අහනවා මං හොඳින්. මියුසික් ගරාජ් සද්දට මාගෙන ඉන්න කියලා කියන ලස්සන සින්දුවක් ඕනේ. සින්දුවකට මාවත් එකතු කරගන්න අනුරාධපුර එයාපෝර්ට් රෝඩ් එකෙන් සංජීව දිසානායක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. Thank you so much. ඒත් එක්කම මහා කඩවැව ලක්ෂාණී, දිනක්ෂි, අම්මා දමයන්ති, ඒ වගේම අප්පච්චි, ඒ වගේම මොහුලංගමුවෙන් කට්ටියවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන අපි හැමදාම ලක්කඩ ඉන්න කියලා තියෙනවා. Thank you so much. EG අනුර පුසලාව BF ජනපදින්දන් අපිව හගනින්න ඕනේ. මං ඔයාවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඊළඟ සෝන් එකට එත් එක්කම කුමා මං ඔයාව මතක් කරනවා. එත් එක්කම කෙවිනු මතක් කරා, සේනාධීරව මතක් කරා. ඔන්න ඔය කට්ටියවත් ආම්නේෂන් නිසංසලක මුදුනියු මතක් කරන්න ඕනි. අපිව සහ හැමදාම අහන කෙනෙක් මැලේසියාවල ඉඳලා. ඔයාවත් එකතු කරගෙනම අපි මෙන්න මේ සින්දුව බාජි ගැලු සෝන් එක අහන්නයි ලෑස්ති වෙන්නේ. එකොළහයි විනාඩි 45යි. රවින්

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: Robbie, hit with Sindhu Tekka.
1: Music Garage with Robbie.
0: 11 විනාඩි 51යි වෙලාව. ඔය කියලා කියන්නේ රවින්දයාට යන්න වෙලාව ඇවිල්ලා අද දවසට විතරයි. හරිද? යන්න කලින් දෙදෙනෙක් ඉන්නලා මතක් කරන්න ඕනි. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අලව කොල්ලෙන් ජයකාලින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සින්දු අහන්න එකතු කරගන්න කියලා කියන උපාලි චිත්‍රවාණී මාධව කසුන් ඇතුළු ලකනහන හැමෝම ඔකේ. සුබ දවසක් මාවත් සින්දුවකට එකතු කරගන්න කෑගල්ල මීදිනේ ගමෙන් උපනන්ද මැසේජ් එකක් දාලා තියෙනවා. බොහොම ස්තුතියි. ඒත් එක්කම මාතාව වහගෙන ඉන්නවා 18 සියඹලා ගස් තැන්න සැලොන් එකකින් තමයි මැසේජ් එක දාලා තියෙන කෙනාගේ නම ආනන්ද. ආනන්ද මං ඔන්නාවත් මතක් කරනවා. අවසාන වතාවට මට මැසේජස් දෙකක්වත් මිස් කරේ නෑ. මං ගොම්මාරි හැම එකක්ම කිව්වා. පැතු මාමන් ඔයාවත් එකතු කරගන්නවා. අරුණ ඔයාවත් මම මතක් කරනවා ගොඩාක් ආදරෙන් මගේ අවසාන සොන්ග් එකට. එහෙනම් ඉතින් රවින්දයා යන්නයි හදන්නේ. ආයිත් අපි එනවා ලබන සති අපි නෙමෙයි මම ලබන සති එනවා මියුසික් ගරාජ් අරගෙන ලංකාවේ හිටම සින්දු අහන්න. නම් දෙයිනේ බර්ත්ඩේ විෂ එකක් තියෙනවා. තව පොඩ්ඩක් මිස් වෙනවා. කො බලන්න බර්ත්ඩේ විෂ එක මල්ලිගේ බර්ත්ඩේ එක කියලා තමයි තිබුණේ. මට මැසේජ් එක හොයාගන්න පුළුවන්. ඒත් දන්නේ නැහැ නිම්මි නිම්මිගේ ආදරණීය මල්ලිගේ උපන්දිනය කියලා තිබුණා. ඉතින් චන්දුල ලකිත් එයාට වයස 24යි කියලා කියනවා. ඉතින් එයාට සුබ උපන්දිනයක් වෙන්න කියලා ලකන්න අපි හැමෝම ගොඩාක් ආදරෙන් විෂ් කරනවා. එහෙනම් රවින්දයා යන්නයි හදන්නේ. වෙන ඕන දෙයක් වෙච්චාවේ කියලා මං ගියා. එහෙනම් පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න, හෙනා වෙලා ඉන්න. මං රවින්දයා, ගොඩාක් ආදරේ.

0: වේලාව 10:12.
1: වේලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබිනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගය.

0: මහර බන්ධනාගාර ගැටුම සම්පූර්ණයෙන්ම පාලනය කෙරේ. මහර ගැටුමට මුල බාහිර කුමන්ත්‍රණයක්, පරීක්ෂණවලින් හෙළිවේ. මහර බන්ධනාගාරයේ ලිපිලේඛන සහ ගොඩනැගිලි රැසක් විනාශ වේ. මුහුද රළුවන ලකුණු දිවරින්ට අනතුරු ඇඟවීම්. කෝටි දෙකකට වැඩි ගංජා තොගයක් STF බහරේට. ඉරානයට එරෙහි ප්‍රහාර අවලංගු කළා, ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගෑන් දුෂන්ත. ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩවිතාරණ. මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව බාහිර පාර්ශ්වයක් සිදු කරන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවට තොරතුරු හෙළි වී ඇති බව අමාත්‍ය හර්ෂණ නානායකර් මහතා පවසනවා. එම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අංශ ගණනාවක් ඔස්සේ මේ වන විටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
1: දැනට ඒක සමනයට පත් වෙලා තියෙනවා. සමනයට පත් වෙලා සියලු දෙනාම නැවත සෙල්වල ඉන්නේ. නමුත් දැනටත් තවම STF එකක් තවදාවත් එයාවට ඉන්නවා. මගේ දැනෙන් යම් කණ්ඩායමක් ඒක තුලත් ඉන්නවා. මොකද ඒ කැඩිච්ච ගේට් රිමාන්ඩ් ලොක්ස් එහෙම කඩලා තියෙන එක අපි හමුදාවෙන් දාලා හදනවා පොඩ්ඩක් ආරක්ෂාව තහවුරු කරගන්න. නමුත් දැන් තත්ත්වය සමනයකට පත් වෙලා තමයි තියෙන්නේ. මේ වන විට මම අදවස ඇතුළත සම්පූර්ණ වාර්තාවක් වන්නේ කියලා බන්ධනාගාර කොමසාරි ජෙනරාල්ට දැනුම් දුන්නා. දැනට තවුන් නිවසානේ කටයුතු කරමින් යනවා. ඒ වගේම මේ කැඩී බිදී ගියව හදන්න අදම ආරම්භ කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. දැනට තත්ත්වය සමනය වෙලා තිබෙනවා. දැන් මේක සිදුනේ කොහොමද කියන එක තමයි. මේක මී ගමුවට වඩා වෙනස් තත්ත්වයක් තියෙන්නේ. ගොඩනැගිලි කීපයක් ගිනි තියලා තියෙනවා, විශේෂයෙන්ම අර ඔෆිස් වලට. එහෙම ඒවට හානි වෙලා තිබෙනවා. ඒ හානියේ ප්‍රමාණය ගණනය කරන්නට ඕන. ඊටත් වඩා වැදගත් වෙන්නේ මේ ඔෆිස් නැවත ඉක්මනටම ආරම්භ කිරීම. ඒ නිසා තමයි උපදෙස් දීලා තියෙනවා ඉතා ඉක්මනින් මේ කටයුතු ටික ආරම්භ කරන්න කියලා. ඒක අදහස් වෙනකොට මේක පාලනය කරන්න පුළුවන් තත්ත්වෙ කෙරේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකක් දුවන්න පුළුවන් තත්ත්වෙට ගේන්න ඕනේ. ඒක අපිට හමුදාවෙත් සහාය මේ වෙලාවේ හම්බ වෙනවා. ඒ කටයුතු දැන් කෙරීගෙන යනවා.
0: මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය ඇති වූයේ ඊයේ පස්වරුවේදී. ඒ අද උදෑසන වෙට සම්පූර්ණයෙන්ම පාලනය කෙරුණා. විශේෂකාර්ය බලකාය බන්ධනාගාරය තුළට පිවිස රැඳවුවන් අදාළ ස්ථානවලට යොමු කිරීමටයි පියවර ගත්තේ. තත්ත්වය පාලනය කිරීම සඳහා යුද හමුදාව මෙන්ම ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාද යොදා ගැනීමට සිදු වුණා. ඊ රාත්‍රිය වෙට බන්ධනාගාරයේ අවටු ප්‍රදේශය ආවරණය වන පරිදි යුද හමුදාව යොදවමින් ආරක්ෂාව තර කිරීමටයි කටයුතු කෙරුණේ. එම අවස්ථාවේදී බන්ධනාගාර රැඳවුවන්ගේ ඥාතීන් එම ස්ථානයට රැස්ව කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂකංශවලට දැඩි අසිරුතාවන්ට මුහුණ දීමට සිදු වුණා. එසේ පැමිණි ඇතැම් පිරිස් පොලිසියට ගල්මුල් ප්‍රහාරද එල්ල කර තිබෙනවා. එම තත්ත්වය හමුවේ රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් තුනකට පොලිස් ඇඳිරි නීතිය පැනවීමටයි පියවර ගත්තේ. අද උදෑසන වැඩි විට බන්ධනාගාරයේ තත්ත්වය මුළුමනින්ම පාලනය කිරීමට ආරක්ෂකංශ සමත් වූ අතර නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මහර බන්ධනාගාරයේ තුල තිබූ අත්‍යවශ්‍ය ලේඛන ගොඩනැගිලි මෙන්ම දීපල රැසකට දැඩි හානි සිදුව තිබෙනවා. නොසන්සුන්කාරී ලෙස හැසිරුණු රැඳවියන් බන්ධනාගාරය තුල ගිනි තැබීම් කිහිපයක් සිදු කර ඇති බවයි නිරීක්ෂණය වන්නේ. පරිපාලන ගොඩනැගිල්ලට ගිනි තැබීම හේතුවෙන් එහි තිබූ සියලු ලිපි ලේඛන විනාශ වී තිබෙනවා. බන්ධනාගාර මුළු තැන්ගෙය පුනරුත්ථාපන ගොඩනැගිල්ල, පුනරුත්ථාපන කාර්යාලය සහ ප්‍රධාන ජේලර් කාර්යාලය මෙන්ම බන්ධනාගාර රෝහලද විනාශ වී ඇති බවයි සඳහන් වන්නේ. ඇති වූ කලහකාරී සිදුවීමෙන් බන්ධනාගාර රැඳවුවකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙතර බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ පොලිස්පති සජීව මැදවත්ත මහතා අද පෙරවරුවේ මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කළා.
2: මොමයි දැනට ඇතුළේ තත්වන්සුන් අතර මේ ඊයේ ඇතුළු සිද්ධියත් එක්ක දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. මේ බන්ධනාගාර රෙමාන් සහ කන්විටඩ් රැඳවියන් 4100 වැඩි ප්‍රමාණයක් හිටියා. ඊ ඇතුළු නොසන්සුන්තාවයත් එක්ක සාමාන්‍යයෙන් හවස 4:00 ඉඳන් ඉඳ පටන් ගත්තේ. මේක අද උදේ දක්වාම අද පාන්දර 5 එනකම් මේ නොසන්සුන්තාවය තිබ්බා. මේකලෝ ගොඩාක් ප්‍රිසනර්ස්ලා දෙවියන් ජෙෂෙම්ම ප්‍රිසන් එකත් පොලිසියත් විශේෂ කර බලකායත් හමුදාව ගොන් හමුදාව නායකයන් තමයි සියලුම එකතු වෙලා අපි මේ තත්ත්වය මෙන්න පවත්වලා දැනට නැවතත් සියලුම රැඳවියන් ආරක්ෂිතව ඔවුන්ගේ වාර්ඩ්වලට යොමු කරලා තියෙනවා. මේ වෙනුවට ඔවුන්ට අවශ්‍ය ආහාර ජලය ඇතුළු මූලික පහසුකම් ලබා දෙනවා. දැනට තත්ත්වය සංසුන් අපේ ඉදිරියේදී තුළ තවදුරටත් ආරක්ෂාව තහවුරු කරලා බන්ධනාගාරය කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න කටයුතු කරනවා.
3: දැන් බස් ආහිර පළාතේ ඔබතුමාට තවත් කිසිම කීපයක්ම තියෙනවා. මේවල දැන් මේ දිගටම මේවා බෝ වෙන්නත් තත්ත්වයක් තියෙන මේකට යම් කැඩපිලක්.
2: අපි මේ වෙනකොට විශේෂයෙන්ම වැලිකඩ මැගසින් CRP ඒ වගේම කළුතර හිටවන්තර ආපෝ නිගම්බු මේ බන්ධනාගාරවලත් ආරක්ෂාව සම්බන්ධ අපි අවධානයෙන් ඉන්නේ අවශ්‍යයි.
0: බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක මහතාද අදහස් දැක්වුවා.
4: බන්ධනාගාරයේ අලුතෙන් ඉදිකරන ලද ඉදිකිරීමට යෝජිත කාර්යාල පරිසර තහඩු ආවරණයකින් තාප්ප කොටසක් වෙන් කරගෙන තිනවා. ඒ කොටසට රැඳවියන් පැමිණ එයින් පිටතට පැමිණීමට හා ඒ තහඩු ආවරණයට පහර දීමට කටයුතු කළා. ඊට අමතරව ප්‍රධාන ගේට්ටුවට පහර දීමට කටයුතු කළා. ඒ නොසන්සුන්කාරී තත්ත්වය අද උදේ වෙනකතුරු රැඳවියන් විසින් ඇති කර තිබුණා. බන්ධනාගාර නිලධාරී, පොලිස් නිලධාරී, විශේෂ කාර්ය බලකාය නිලධාරී, ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව සහයෝගයෙන් මේ වන විට එම රැඳවියන්ව සාමකාමී තත්ත්වයට පත් කළා තියෙනවා. මුළු තැංගේ සම්පූර්ණ විනාශ කළා තියෙනවා. බොයිලේදුව, උයන, අපේ කුකර් ඔක්කොම සම්පූර්ණ විනාශ කළා, ගිනි තියලා තියෙනවා. ඊළාට පුනරුත්ථාපන ගොඩනැගිල්ල තියෙන සියලුම උපාංග ගොඩනැගිල්ල සමග විනාශ කළා තියෙනවා. ප්‍රධාන ජන කාර්යාලය සම්පූර්ණ විනාශ කළා තියෙනවා. බන්ධනාගාර රෝහල විනාශ කළා. ඊට අමතරව රැඳවියන් පුනරුත්ථාපනය සඳහා විවිධ වැඩසටහන් කරනවා. මැහුම් වැඩසටහන්, ඊළඟට වඩු වැඩ, ඊළඟට වීවින් අංශේ ඒ සියලු ගොඩනැගිලි භාණ්ඩ ඇතුළු සියලු දේ විනාශ කළා.
0: වියලි ගංජා කිලෝග්‍රෑම් 282 ග්‍රෑම් 240ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලද්ද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ බුත්තල කඳවුරේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී කොස්ලන්ද පොලිස් වසමේ උණකන්ද ග්‍රාම සේවා වසමේ පිහිටි උණකන්ද රක්ෂිත භූමි ප්‍රදේශයේ වැටලීම සිදු කෙරුණා. එහිදී වියලි ගංජාතුගේ සමග අතරංගුට කෙන ඇත්තේ ගල්වාඩිය ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක පුද්ගලයෙක්. කොස්ලන්ද පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරන්නේ. එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගයේ එකතු විය යුතු යන මතයේ සිටියත් ඉදිරි ජනාධිපතිවරණයකදී සමගි ජනබලවේගයේ අපේක්ෂකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව එම පක්ෂයේ මහජන නියෝජිතයින් පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ සමගි ජනබලවේගයේ දිස්ත්‍රික් මට්ටමේ ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවිත අදහස් දක්වමින්. අනිකුත් විපක්ෂයේ සිළු කණ්ඩායම්ද සජිත් සමග එක්ව ඇති බවයි එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංජිත් සංජය පෙරේරා මහතා ප්‍රකාශ කළේ.
5: අපි රැස් වෙලා තින්න අපේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධව සාකච්ඡා කරන්න. අනිවාර්යයෙන්ම දැන් ඉතින් එකතු වෙන්න දෙයක් නැහැ. අපි එකතු වෙලා ඉන්නේ. අපි
6: රනිල් මහත්තයා එයිද මෙහෙට මේ ඔබතුමා මෙහෙට.
5: ඉතින් රනිල් මහත්තයා ඉතින් ආවනේ දැන් විපක්ෂ නායකතුමා කතා කරපු රැස්වීමට ආරාධනා කෙරුවා. ආරාධනා කෙරුවාම රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ආවා. අනික පක්ෂ නායකයෙක්ත් ආවා. ඉතින් එතෙන්දී අපිට පේනවනේ ඉතින් දැන් සැබෑ නායකත්වය හැටියට ඉතින් හඳුනගෙන තියෙන අපේ සජිත් ප්‍රේමදාස මහත්තයා අනිකුත් පක්ෂ ටිකත් අපිට ඒක රාශිලා ඉන්නවා. ඉතින් ඒක තමයි විය යුත්තේ.
6: බලන්න දැන් 29 දැන් පොඩි ජනාධිපතිතුමා නාමල් මහත්තයා සජිත් මහත්තයා.
5: ඉතින් ඒක ඉතින් ජනතාවතේ තියෙන්නේ. ඉතින් ඡන්දයක් තිබ්බම බලා ගන්න පුළුවන්. ඉතින් අපේ අපේක්ෂකයේ හැටියට අපි නම් ඉදිරිපත් කරන සජිත් ප්‍රේමදාස මහත්තයා.
0: ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාද අදහස් දැක්වුවා.
7: රනිල් මහත්තයා කියන පුජ්‍යලයක නෙමෙයි එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි එකතු විය යුතුයි කියන මතය අපි
6: ඉන්නවා.
0: දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක තෙන්නකෝ නිලවේ මහතා ප්‍රකාශ කළේ ඊළඟ ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බවයි.
7: සාම්ප්‍රදායික මට්ටමින් නෙමෙයි වැඩගත් තරුණයන් ඒකරාශි කරගෙන අපි කටයුතු කරනවා.
6: නෑ රනිල් මහත්තයත් එකතු වෙන්නේ නැද්ද?
7: රනිල් මහත්තයා එකතු වෙලා නැන්නේ නැති.
6: සජිත් මහත්තයා කැමති නැද්ද ඉච්චරව?
7: නෑ නෑ අනිවාර්යයෙන්ම කැමති. 2029 ජනාධිපති සජිත් ප්‍රේමදාස.
6: නාම රාජපක්ෂ කියලා කියන්නේ.
7: නෑ නෑ නාම රාජපක්ෂ තියෙනවා. එතුමාත් ඉන්නවා.
0: අද ප්‍රදේශ රැසක මිලිමීටර 100ක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එනෝ බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්තුලත් මහනුවර නෝරෙලිය ගාල්ල මෙන්ම මතර දිස්ත්‍රික්වලත් වැසි ඇතිවන බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඌව පළාතේ අම්පාර සහ මඩකලපු යන දිස්ත්‍රික්වලද පසුරු දෙකින් පමණ පසු වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මෙතර පුතලම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරතවීමේදී දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවද කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර 55 65 අතර දක්වා ඉහළ යා හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රී සහ මෞසා කෙළේ ජලාශවල ජලමට්ටම පිටර මට්ටමට ආසන්න වෙමින් පවතිනවා. ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසන්නේ ගත වූ පැය 24 ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු වැසි හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි. යනුව කාසල්රී ජලාශයේ ජලමට්ටම පිටර මට්ටමට අඩි 16 අඟල් 2 සීමාවේ මෙවන විට පවතිනවා. මෞසා කෙළේ ජලාශයේද පිටාර මට්ටමට ආසන්න වී ඇති බවයි සඳහන් වන්නේ. ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කිරීමට තිබූ ප්‍රහාර අවලංගු කරන බව ඇමරිකා ජනාධිපතිවරයා පවසනවා. ඉරානය හා ඇමරිකාව අතර ඉක්මන් ගිවිසුමකට එළඹීමට ජටත්ව තීරණයට එළඹි බවයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ. ඒ අනුව හෝමු සමුද්‍ර සන්ධිය වහාම විවෘත කිරීම හා ඉරානයේ න්‍යෂ්ටික තර්ජන අවසන් කිරීම යන කරුණු අදාළ ගිවිසුමට ඇතුළත් කිරීමට නියමිතයි. ඉස්රායිල් සමග එක්ව මෙම තීරණයට එළඹි බවද ඇමරිකා ජනාධිපතිවරයා පවසනවා. මෙතර ඉරානය ඇමරිකාවට චෝදනාවක් එල්ල කර තිබෙනවා. ටෙහරානය සමග සහයෝගයෙන් කටයුතු කරන කලාපී රටවල්ද යුද්ධයට ඇඳා ගැනීමට ඇමරිකාව උත්සාහ දරන බවටයි ඉරානය පවසන්නේ. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කලම්බු කැප්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය ලකුණු 13කින් ජය ගැනීමට ගෝල් ගැලන්ස් කණ්ඩායම සමත් වුණා. තරගයේ ඊයේ පැවතුනේ පල්ලෙ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ගෝල් ගැලන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 201ක් රැස් කළා. එහිදී චරිත් අසලංක පන්දු 37කදී ලකුණු 58ක් රැස් කළේ 4 පහර 7ක් සහ 6 පහර 2ක්ද සමගින්. පිළිතුරු නිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි කලම්බු කැප්ස් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4කදී සීලු ක්‍රීඩකයන් දැවි රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 188ක් පමණයි. ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල. මහර බන්ධනාගාර ගැටුම සම්පූර්ණයෙන්ම පාලනය කෙරේ. මහර ගැටුමට මුල බාහිර කුමන්ත්‍රණයක්, පරීක්ෂණවලින් හෙළිවේ. මහර බන්ධනාගාරයේ ලිපිලේඛන සහ ගොඩනැගිලි රසක් විනාශයි. මුහුදු රළුවන ලකුණු දිවරින්ට අනතුරු ඇඟවීම්. කෝටි 2කට වැඩි ගංජා තොගයක් STF බහරයට. ඉරානයට එරෙහි ප්‍රහාර අවලංගු කළා ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පසු 1ට බලාපොරොත්තු වන්න. 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති. දැන් ස්පෝට් ෆ්ලෑෂ් විශේෂාංගය.
8: ජයග්‍රහණි රිද්මේ සොයා යන ක්‍රීඩා පිළගැස්ම.
9: අයිගුවන් පිය ක්‍රඩාලොල හිතවතුනි ක්‍රඩාපිටිය උණුසුම රැගෙන ස්පෝට්ස් ෆ්ලෑෂ් තුලින් ඔබ හමුවට එන්නේ. අද අපේ ආරම්භය ලබා ගන්නේ ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පිළිබඳව. ශ්‍රී ලංකීය ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ඉහළ නන්වමින් රුමේස් තරංග හෙල්ල විසි කිරීමේ තරගයෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා. ඉතින් වසර ගණනාවකට පසුව රන් පදක්කමක සිහිනය අපිට ලබා ගැනීමට හැකියාව ලැබුණේ රුමේස් තරංගගේ විශේෂ දක්ෂතාවය නිසාවෙන්. ඔහු ඒ දක්ෂතාවය ලබා ගන්නට දැඩි කැපවීම කළ බව තමයි සඳහන් කළේ. කොමනත් ඔහුට දෙවැනි උනේ ඉන්දියා ක්‍රීඩකයා නිරාජ් චොප්‍රා, ඒ වගේම ලෝකඩ පදක්කම හිමි කරගත්තේ ඉන්දියා ක්‍රීඩකයෙක් යාශ්වීර් සින්. ඒ තමයි පුදුරාජ්‍ය මණ්ඩලයේ රන් පදක්කමක් දෝතර ගන්නට ශ්‍රී ලංකාවට හැකි වූ අවස්ථාව පිළිබඳව අපි ඔබට තොරතුරු වාර්තා කළේ. ඊළඟට පුදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ පිරිමි පැරා කවපෙත්ත විසි කිරීමේ සෞඛ්‍ය රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලාංකීය ක්‍රීඩක පාලිත බණ්ඩාර සමත්ව තිබෙනවා. ඉතින් එයත් අපිට විශේෂයි. රිදී පදක්කම ඔහු ලබා ගැනීම ශ්‍රී ලාංකීය නම පදක්කම් ගොඩේ සනිටුවන් කරන්නට අපේ ක්‍රීඩකයන්ට හැකියාව ලැබී තිබෙනවා. තව තරම් ගණනාවකට අපේ ක්‍රීඩකයන් මුහුණ දෙමින් සිටින්නේ. අපි ප්‍රාර්ථනා කරමු මේ ජයග්‍රහණ වගේම තවත් ජයග්‍රහණ රැසකින් ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලින්ගේ බලාපොරොත්තු ඉහළ දමන්නට අපේ ක්‍රීඩකයන්ට හැකියාව ලැබෙන්න කියලා. ඊළඟට අපි යනවා චීනයේ පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ ආසියානු මල්ල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝක පදක්කම අත්දිනා ගැනීමට ජෝන් මල්ල ක්‍රීඩිකා ජීත්මා විජේතුංග සමත් වී තිබෙනවා. මීටර 400 ධාවන ඉසව්වට එක්වමින් තමයි ඇය මෙම ජයග්‍රහණය වාර්තා කර ගැනීමට සමත් වුණේ. ඊළඟට LPL තරගාවලිය පිළිබඳව කතාබහ කරන්නට ඕනේ. අද පැවැත්වෙනවා දඹුල්ල සික්සර්ස් සහ ජැප්නා කිංග්ස් අතර තරගය. දැන් මේ මොහොතේට ජැප්නා කිංග්ස් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් බවට පත් වී තිබෙනවා. ඒ වගේම ගෝල් ගැලන්ස්, ඒ වගේම කැන්ඩි රොයල්, ඒ වගේම කලම්බෝ කැප්ස් මෙයාදී කණ්ඩායම් අතර ලොකු තරගයක් තිබෙනවා. මේ කණ්ඩායම් හතර මොකද පළවෙනි සහ දෙවෙනි කණ්ඩායම් අතර තරගය තියෙන්න ඕනේ. ඊළඟට 3-4 කණ්ඩායම් අතර තරගේ ඒකෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා පළමු තරගයේදී පරාජිතයෙකුුණත් ඔවුන්ටත් අවස්ථාවක් තිබෙනවා ඉදිරියට යාම සඳහා. ඒ නිසා මේ ඉදිරියට පැවැත්වෙන සියලු තරග තීරණාත්මක බවට පත් වී තිබෙනවා. අද පැවැත්වෙන තරගයෙන් පස්සේ සියලු තරග පැවැත්වෙන්නේ ආයමත් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණේ. ඒ නිසා ආර් ප්‍රේමදාස පිටියට අවසන් මහා තරගයේ අර්ධ අවසන් තරග සියල්ල ආර් ප්‍රේමදාස පිටියේ පැවැත්වීමටයි සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙන්නේ. ඊළඟට ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දිය සංචිතය නම් කර තිබෙනවා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා. අගෝස්තු මාසයේ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට ඉන්දිය සංචිතය නම් කරනවා. අගෝස්තු 15 සිට 19, ඒ වගේම අගෝස්තු 23 සිට 27 වෙනිදා දක්වා කොළඹදී මේ තරග පැවැත්වෙන්නේ. ශුභ්මන් ගිල් නායකයා, ඒ වගේම KL රාහුල්, යශස්වී ජයිස්වාල්, රිෂාඩ් පාන්, සායි සුදර්ශන් වැනි දක්ෂ ක්‍රීඩකයන් රැසක් ලංකාවට පැමිණීමට නියමිතයි මේ තරගාවලියට මුහුණ දීම සඳහා. ඊළඟට අපේ අවධානය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන T20 තරගාවලිය කාන්තා ක්‍රිකට් තරගාවලිය. පළමු තරගයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවන් සමත් වුණා. ඉතින් චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතුව ඉනෝකා දුලානි ශතකයක් වාර්තා කර ගැනීමට සමත් වුණා. ඉතින් අද තරගයත් අපි බලමු කුමන ආකාරයටද විසඳෙන්නේ කියලා. ඒ වගේම ඊළඟට අපි මතක් කරන්නේ ඔබට ජාතික යෞවන ක්‍රීඩා උළෙල පාපන්දු රන් පදක්කම ත්‍රිකුණාමලයට යන්නේ. ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ක්‍රියාත්මක ලද 36 වෙනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ පිරිමි පාපන්දු රන් පදක්කම දිනා ගැනීමට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය සමත් වුණා. ඒ තොරතුරත් එක්ක අපි සමගන්න සූදානම් යලි ලබන සතියේ හමුවීමේ බලාපොරොත්තුවෙන්. එතෙක් ඔබට සුවදායි සතියන්තයක්. මම සමීර කාරියවසම්.
8: ජයග්‍රහණී රිද්මේ සොයා යන ක්‍රීඩා පිළගැස්ම ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
10: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: ලක්කඩහගෙන වෙලාව දවල් 12:20යි.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: ලකඩාගෙන වෙලාව දවල් 12:30.

එන්න මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රටපුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් ග්‍රිප් X5 සහ සුමිත් 5.
1: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
2: සේමා සහිත ස්වාධීන රූපවාහිනි සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය, 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන් ලොරි රථය, 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය, 2012 වසරේ නිෂ්පාදිත නිසාන් තියානා කාර් රථය, බක්තර මුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනි ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 011-2-774-594, 011-2-775-493 අමතන්න.

0: රේඩියෝ ITN
1: දවල් 12 විනාඩි 41යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: ලංකා ගුවන් විදුලි ප්‍රසාරය.
1: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
2: රේඩියෝ සියවසක පුනරාව ලෝකණය.
3: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
2: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
3: විද්වත් දේශන සමක විවෘත සංවාදය.
2: විජයනන්ද චෛවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
3: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
2: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
3: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
2: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඩ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඩ.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
2: දෙක්යා සුරකින් මගතොට අසන්දිමිත
3: ශරීල්. What is the meaning of this? මොකක්ද හැබැයි මේ විඳින දුකේ තේරුම?
4: තේරෙනම්. දරුවා නිසා හින්දා මම මේක වහලා කරට ආවට අන්තිමට මේ වලින් වෙන මල් ලෙඩ වෙන එක. අන්තිමට මම විතරයි දරුවත් එක්ක කලින් විදිහට ඉන්නේ.
3: You are a young person still. You are capable of starting a new life.
0: ශාන් ජයරත්න නිර්මාණයක්. අසන්දිමිත.
5: ඉන්නකෝ. මං හෙට වෙනට තාත්තට කෝල් එකක් කරන්න දෙන්න.
6: ඇත්තමයිද?
5: ඇත්තමයි.
6: Promise.
5: දැන් මොකද වුණ කර කර හිටියේ?
6: Mia rabbit cute. Mia තමයි rabbit.
5: Rabbit?
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: ධර්ම තිලක නිර්මාණයක්.
1: යුවාම කියවෙන්නේ ඇත්ත.
2: මුළු කම්මම බලන්න ඕනත් මම බලන්න යනවා. ආයෙත් නැත්නම් ඊට කමක් නැහැ. බලන්න මම ආදරේකට මට අයිති කරගන්න ඕනේ.
1: උඹෙත් එන බොරු බයි ලබන් තියෙන්නේ. හැබැයි ඔබ වචන වලින් ගහන්න නම් එන දක්ෂය.
2: මොකද්ද මං කියු බයිලා කියපන් බං.
0: මගේ ඉපැරණි පින්වතී.
1: මේ පාර වෙන්නේ ගිය පාර වෙච්ච දේම. හරිද? ඒකී රටේ ඉඳලා එන. ආවිල ඔබෙන් අහනවා මේ කෝ තාම මාළි තියෙනවද කියලා. එතකොට උඹ කියනවා නූල නම් මාරු කළා, මාළි නම් තියෙනවා තාම එහෙමමයි කියලා. ඊට පස්සේ ආපහු ඉතින් නළලට කිස් එකක් දීලා මිස් යු බබා කියලා ආපහු ෆ්ලයිට් එකේ නැගලා යනවා.
0: මගේ ඉපැරණි පෙම්වතී සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
3: ධනංජය සිරිවර්ධන අධ්‍යක්ෂණයක් තාපෙන් පැනලා.
4: ඇත්තට මොකද්ද මේ තාපෙන් පැනලා නටන හදපු නාටකම?
5: මට ඇත්තට මේක මතක් වෙද්දිත් හරිම බයයි.
4: ඇයි බයට තාපෙන් පැන්නේ? ඊයේ මුළු රෑම මෙතනද හිටියේ?
5: අනේ නෑ, මම මේ දැන් පැන්නේ.
6: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10:00ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: 105.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව පසු එකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම ගෑන් දුෂන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කුඩවිතාරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා.
0: අපරාධ වැඩලීමේ දීප ව්‍යාප්ත මෙහෙම යටතේ යෙදිනේදී පුද්ගලයන් 25,848 දෙනෙකු පරීක්ෂා කර තිබෙනවා. ඊදී අත්අඩංගුවටගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 475ක්. පොලිසිය සඳහන් කළේ අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයන් 11ක් සහ වරින්තුකරුවන් 174ක් මෙන්ම විවෘත වරින්තුකරුවන් 93 දෙනෙකුද අත්අඩංගුවටගත් බවයි. රථවාහන සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් 4019 දෙනෙකු

0: අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊට අමතරව බීමත්‍රය දුරන් 55 දෙනෙකු සහ අපරීක්ෂාකාරී රියපදවීම් සම්බන්ධයෙන් 108 දෙනෙකුද අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර ඊයේ දිනේදී මත්ද්‍රව්‍ය වැටලීම් 707ක් සිදු කර ඇති අතර එහිදී පුද්ගලයින් 704 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ 4 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගත් බවයි. මෙම වැටලීම් වලදී හෙරොයින් ග්‍රෑම් 307ක්, අයිස් ග්‍රෑම් 407ක් ඇතුළු කුෂ්, හෂීෂ් මෙන්ම මත්පෙතිද අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. රුසියාවේ මොස්කව නුවර අවන්හලක බෝම්බයක් පුපුරා යාමෙන් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මොස්කව අගනුවර පිහිටා ඇති ඉතාලි අවන්හලක් අසලයි බෝම්බය පුපුරා ගොස් ඇත්තේ. ඉන් පුද්ගලයින් 21 දෙනෙකු තුවල් ලබා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ගෘහස්තව නිෂ්පාදනය කළ පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් පිපිරීම සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බවයි මොස්කව පොලිසිය පවසන්නේ. කාන්තාවක් අදාළ පුපුරණ ද්‍රව්‍ය රැගෙන අවන්හලට ඇතුළු වීමට උත්සාහ කර ඇති අතර ආරක්ෂක නිලධාරීන් ඇය පරීක්ෂාවට ලක් කර තිබෙනවා. පිපිරීම සිදුව ඇත්තේ එම අවස්ථාවේදී. මියගිය පිරිස අතරට පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ කාන්තාව සහ ඇය පරීක්ෂා කළ ආරක්ෂක නිලධාරියා මෙන්ම අවන්හලට පැමිණි පුද්ගලයෙකුද වන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පසුරු දෙකට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: ෆ්ලෑෂ්බැක්
2: ෆීඩ්බැක්
1: සන්ෆ්ලවර්
2: ඕල් රයිට්
1: සීතුව සකුරා
2: සහරා ෆ්ලෑෂ්
1: වායෝ
2: සානිදාපා එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජ කළ පෙරලිකාරයෝ දවල් 12යි තියට ගී රශ්මී

0: අයිවන් අයිවන් හැමෝටම සුබම සුබ මධ්‍යහන ප්‍රාර්ථනා කරන ඔන්න ලංකාවේ හැමෝම බලාගෙන ඉන්න ලංකාවේ ප්‍රසංග වේදිකාවේ අවුරුදු 19ක බ්‍රෑන්ඩ් එක ලක්හඬ ගී රශ්මි අපි පටන් ගන්න හදන ප්‍රසංග වේදිකාව වෙනුවෙන් ලංකාවේ අවුරුදු 19ක් එක දිගට ආපු එකම ප්‍රෝග්‍රෑම් එක තමයි ලක්හඬ ගී රශ්මි කියන්නේ. ඒකෙදින් ඔයාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ, ප්‍රසංග වේදිකාවට ආදරය කරන හැමෝම සතියන්තයට ඇවිල්ලා සතියන්තේ දිහා අහගෙන බලාගෙන ඉන්නේ කවුද අද සෙෂන් කරන්නේ, කවුද මොන බෑන්ඩ් එකද අද ඉන්නේ, මොන මොන සින්දුද අද කියන්නේ කියලා හැමෝම බලාගෙන ඉන්නේ කියලා අපි දන්නවා. අනිත් එක තමයි ලංකාවේ ප්‍රසංග වේදිකාවට ආදරය කරන ප්‍රසංග වේදිකාවේ ගායන පෞරුෂයන්ට ආදරය කරන ගොඩක් අයගේ ප්‍රෝග්‍රෑම් එක ලක්හඬ ගී රශ්මි. ඉතින් සතියක ලක්හඬ ගී රශ්මි අරගෙන එන අපේ ආදරණීය සහෘදයා මේ හැම එකක්ම ප්‍රසංග ටික එකතු කරගෙන දවල් රෑ බලන්නේ නැතුව ප්‍රසංග ටික රෙකෝඩ් කරලා හැම එකක්ම එඩිට් කරලා ඔගොල්ලෝ ගාවට අරගෙන එන WB රෝහණ අපේ නිෂ්පාදකතුමාවත් මතක් කරන්න ඕනේ. ඉතින් අපි ලෑස්ති ලස්සන ප්‍රසංග ටිකක් ලස්සන සෙෂන් ටිකක් ඔයාට තිලින්න කරන්න. ඔයාට ඔයාගේ ආදරේ ලක්හඬ ගී රශ්මියට පෙන්වන්න තියෙන එකම විදිය ඔයා දන්නවා. අපිට මැසේජ් එකක් තියන්න 0703 93 93 7 රයිට්. එහෙමනම් අපි වැඩි කතා නැතුව සෙෂන් එකට යන් ඒ අතරේ ඔයාගේ මැසේජ් එක තියන්න අපි ඉන්නවා හවස 4 වෙනකන් මේ ලක්හඬ ගී රශ්මි.
1: නිල් නුවන් සඳල්ලේ නාලක තලමුල්ල

0: ලවලම එකයි විනාඩි 24යි.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමස් වැන්ට්‍රී වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
4: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
5: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර් යාද සුන්නද
4: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තටපේ වෙඩ කරන්නේ අයියා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
6: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න
0: Evening Drive with Chamit and Charu.

0: එල්බී හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය එල්බී හඳහන ඔබත් අදම එල්බී හඳහඩ බලාගන්න
1: රීතා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

රයිට් යාළුවනේ හවස එකයි විනාඩි 33යි ලකන ගිරෂ්මි අහගෙන ඉන්න යාළුවෝ ටික ලස්සනට එකතු කරගන්න හදන්නේ ලංකා වටේම රට වටේම ඉන්න නේද රට වටේම ඉන්න ලෝකෙ වටේම ඉන්න ලකන ආදරය කරන අපේ යාළුවෝ එකතු කරගන්න හදන්නේ මුලින්ම කියන හදන්නේ උපන්දින සුබ පැතුමක් කැගල්ලේ සොනාලි අහගෙන නේද ඉන්නේ කැගල්ලේ සොනාලි එයාගේ තාත්තගේ උපන්දිනය වෙනුවෙන් විශ් කරන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා සමන් චන්දන තාත්තගේ නම එයා තාත්තට ගොඩාක් ආදරෙයි කියන්නේ කියලා තියෙනවා ඉතින් තාත්තගේ උපන්දිනයේ සමරන සොනාලි වගේම අද උපන්දිනයේ දින හැමෝටම ඔන්න උපන්දින සුබ පැතුම අපි එකතු කරන්න හදන. ඉතින් දිගටම ලක්කඳ අහගෙන ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. රයිට් ඒ වගේම මාෂි දෙනියායන් අපිට මැසේජ් එකක් දාලා තිබ්බා. අයියේ ගෙදර කට්ටියයි හැමෝමයි එකතු කරගන්න කියලා. ඒ වගේම තව අපිට 07.03.93.5.97.7 මැසේජ් කරපු යාළුවා අතරේ ලස්සන සෙෂන් එකක් ඕනේ කියලා ප්‍රියංකා පලිපාන නුවර ඉඳලා අපිට මැසේජ් කරලා තියෙනවා. ඒ වගේම තව කවුද ඉන්නේ? සුබ දවසක් රනිල් පුතා ලක්කන ගිරෂ්මි සද්දට අහගෙන ඉන්නේ. ඒගොල්ලන්ගේ බේකරි කොටාවේ කටිම් ඉන්නවා ලොකු බස් සුකුල් පොඩි බස් වරුණ ලක්ෂ්මි මිස් දිස්නා මිස් මදුශංක ජගත් කටිම් ඉන්නවා කියලා ජයමාමමට මෙසේජ් එකක් දාලා තියෙනවා. රයිට් ඒ වගේම grateful beyond words. ඊට පස්සේ කවුද මෙහෙම කියන්නේ? ඩේවිස් ගේවන් ඩේවිස් එතකොට සුරංග චිංගල් එතකොට රුක්මල් ඩේමියන් හයි නුවන් නිරෝ ක්ලෙමන්ට් රවි සුරු ප්‍රියනාතු දෙකුමාර කටියම ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒ කටියත් එකතු කරගන්න කියලා. ඒ වගේම සුන්දර සැන්දෑවක් ආදරණීය ඔබට මේ වෙලාවේ ඔබත් සමග එකතු වෙන මාතලේ රම්මුතුගම VH කොටුවේ ගෙදර ලස්සන ගීතයකට මමත් එකතු කරගන්න කියලා රම්මුතුගම මිතුරු කෙල්ලත් සම්බන්ධ කරගන්න කියලා තමයි එයා මැසේජ් එක දාලා තියෙන්නේ. හරි අපි ගොඩක් ආදරේ ඉලක්කඳට කියලා තියෙනවා. මේ කවුද එහෙම කියන්නේ නන් ස්ටොප් මියුසික් එකක් දෙන්න කියලා තියෙනවා. සුබ දහවලක් වේවා. මම සිතිජ ෆ්‍රොම් ඉතාලි. සිතිජ ගුණසේකර අපේ සිතිජ යාළුවා නේද? හරි සිතිජ ඔන්න ගෙදර කට්ටියත් එක්කම එකතු කරගන්නම්. රයිට් ඊට පස්සේ සුබ දහවලක් මාවත් සින්දුකට එකතු කරගන්න. බරොදල් පොල එල්.එස්. ප්‍රනාන්දු අපි වහගෙන ඉන්නවා. එල්.එස්. ප්‍රනාන්දු එයාවත් එකතු කරගන්න. රයිට් තව කාරණයක් තියෙනවා මේ ඊජි අනුර පුස්සල්ලාව බීඑෆ් ජනපදයේ අනුරවත් එකතු කරගන්න. අනිත් එක තමයි ඔයා මැසේජ් එකක් දානකොට ඔයාගේ ෂොප් එකේ නමින් නෙවෙයි ඔයාගේ නමින් දාන ඔයා ඉන්න තැන ඉඳන් දාන. එතකොට අපිට ඔයාව කියන ලේසි ඔයාව ආදරය කරන 100ක්ගේ නම් කිව්වත් අපි ආව එකතු කරගන්නවා. ඒ නිසා ඔයා ඉන්න තැනත් එක්ක ඔයාගේ නම දැම්මනම් ඔයාගේ රික්වෙස්ට් එක එහෙම නැත්නම් ඔයාගේ ඉල්ලීම අපි ඉක්මනටම ලබා දෙනවා. රයිට් යාළුවනේ එහෙමනම් ඉතින් ඉක්මනටම යන්න හදන්නේ ඊළඟ සෙෂන් එක අහන්න. ඒ අතරේ ඔයාට පුළුවන් ඔයා ඉන්න තැනක ඉඳලා මට මැසේජ් එකක් තියන්න. 07.03.93.5.93.4 ලංකාවේ ප්‍රසංග වේදිකාවේ ඔය ආදරය කරන රිද්මය ඔය ආදරය කරන බෑන්ඩ් එක ඔය ආදරය කරන කටහඬ ඒ හැම එකකම සජීවී ප්‍රසංග අපි ළඟ තියෙනවා. අවුරුදු ගානක සජීවී ප්‍රසංග අපි ළඟ තියෙනවා. ඒ නිසා ඔය ආස සෙෂන් එක මෙන්න මේ ගායකයාගේ වෙන්න පුළුවන් මෙන්න මේ සංගීත කණ්ඩායමේ වෙන්න පුළුවන් අන්න එහෙම ආස සෙෂන් තියෙනවා නම් අපින් ඇහුන් නැති සෙෂන්ස් තියෙනවා නම් ඔයාට පුළුවන් මැසේජ් එකක් දාලා අනේ මට මේ බෑන්ඩ් එකේ මේ සෙෂන් එක දෙන්නකෝ මේ බෑන්ඩ් එකත් එක්ක මේ බෑන්ඩ් එක බැක් කරන මෙන්න මේ ආඩිස්ක සෙෂන් එක දෙන්න කියලා ඔයාට පුළුවන් අපිට රික්වෙස්ට් එකක් එවන්න. ඔයා ප්‍රසංග වේදිකාවට පිස්සුවෙන් වගේ ආදරය කරන කෙනෙක් නම් ඔයාට අපි මේ සෙෂන් ඉස්සරහා ගීරශ්මි ප්‍රසංගවලදී අනිවාර්යෙන්ම ලබා දෙන්න සූදානම්. මේ නම් මතකයිනේ 07.03.93.5.93.4 අපි ඉන්න හවස 4 වෙනකන් මෙන්න අපි යන්න හදන්නේ සද්දෙටම ඊළඟ සෙෂන් එක අහන්න.

0: ලබලමු එකයි විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා.
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: යශ මහනගම වෙලාබල්ලිම 1:52යි.
1: දශක ඝාතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන්
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
3: දහවලේ ඇහෙන ලංකාවම අහන හිට්ම පැය දෙක ලක්කොනේ ජීවශ්‍රී.

0: ලකන්ඩ ප්‍රවෘති සමගින් මම ගෑන් දුෂ්‍යන්ත ප්‍රවෘති සංස්කරණය මනෝජ් ගොඩවිතාරණ
1: දැයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
3: මුහුතෙන්වත් කුමනින්වත් කුඩුගේන්න එපා කොහොමගෙනවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැන්දීමයි ඉබක්වෙන්
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: පාසල් දරුවන් සහ තරුණයන් යතුරුපැදියේ ප්‍රවාහන මාධ්‍යකට වඩා ප්‍රදර්ශනාත්මක ක්‍රියාකාරකම් වෙනුවෙන් යෙදවීම හේතුවෙන් අනතුරු රැසක් සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ සමගාමී මාර්ගෝපදේශන හා උපදේශන ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කසුන් ගුණරත්න මහතා පවසනවා. ඒ ස්වාධීන රූපවාහිනී වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට ප්‍රකාශයක් ලබා දෙමින්
5: යතුරුපැදියේ ගමන් කරන තරුණ දරුවෝ ඒ යතුරුපැදියේ ප්‍රවාහන අවශ්‍යතාවයක් විදිහට විතරක් නෙමෙයි පරිහරණය කරන්නේ. ඒක විනෝදාස්වාදයේ සඳහා වන මෙවලමක් හැටියටයි පාවිච්චි කරන්නේ. ඇත්තටම අපි පාවිච්චි කරන උපකරණවල යන්ත්‍ර සූත්‍රවල අරමුණ තේරුම් ගන්න ඕනේ. යතුරුපැදියක් කියලා කියන්නේ අඟල් 8ක් උඩ ගමනක්. හරි, ඒක සමබරව ඉතාම සමබරව නොගියොත් සහ ඒ බොහොම ඉතාම කෙටි කාලයකින් අනතුරටපත් වෙන්න පුළුවන් ප්‍රවාහන මාර්ගයක් තමයි යතුරුපැදිය. ඉතින් ඒකින්ද මේක අතිරේක වශයෙන් අතිරේක කටයුතු වලට උදා ගැනීම. තාම අනතුරුදායකයි. අපි දකිනවා තරුණ ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වෙන යතුරුපැදි අවභාවිත කරමින් ගමනාගමනෙහිදී වෙන නිසා. ඒ වගේම අනෙක් වාහන වුණත් මේ තත්ත්වය පොදුයි. අපි කරන කියන කටයුතු

0: විනය යනු ඒ අපේ යහ පැවැත්වීම කොටසක් බව අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ ආදී පුළුල් අරමුණු රාශියක් පෙරදැරිවයි ටේක්කයා සුරකුම් මැගතොට වැඩසටහන සඳහා මේ ආයතන රාශියක් එක්වල ජාතික මෙහෙවරකට උර
1: දෙන්නේ. ලැව්ගිනි වැඩ පැවැත්වීම සඳහා ඔස්ට්‍රේලියාව විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. නවීන තාක්ෂණය සහ දේශීය දැනුම ඒකාබද්ධ කරගත් වැඩපිළිවෙලක් එවිඩ්වෙන් ක්‍රියාත්මක බවයි එරට බලධාරීන් පවසන්නේ. ස්පාඤ්ඤ ජාතික ලැව්ගිනි සම්බන්ධ විශේෂඥවරයෙක් වන මහාචාර්ය මටා ජේබ්‍රාගේ සහයද ඊට හිමිව තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි පරීක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙසයි ඇය කටයුතු කරමින් සිටින්නේ. යනෝ චන්ද්‍රිකා ඩ්‍රෝනයානා සහ AI තාක්ෂණය භාවිත කරමින් ලැව්ගිනි පාලනය කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් පරීක්ෂණ කටයුතු සිදුවන බවයි ඔස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කළේ. මිලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වර තුනට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ සත්තම
1: උලෙබා ලංකඩ ජී රශ්මි ආයු රෙඩී

0: පසුරු දෙකයි විනාඩි පහයි වෙලා බලකන ගීරශ්මී දවල් වෙනකම් අහගෙන ඉන්න ලංකාවේ හැමතැනම ඉන්න ලෝකෙ හැමතැනම ඉන්න අපේ යාළුවෝ එකතු කරගන්න හදන. ඒ අතරේ ඔන්න ඉන්නවා මාපලගම පියල් ජේ. වගේ නමින් සින්දුවක් අහන්න ඕන කියලා පියල් ජේ කියනවා. රයිට් ඔන්න පියල් අපි ආව එකතු කරගත්තා. ඒ වගේම නිෂු මැලේෂියාවෙන් මාව අහගෙන ඉන්නවා. නිෂු ඔන්න ආවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ අතරේ සුබ දහවලක් ලක්හන ගීරශ්මී අපි තහනවා ලස්සන සින්දු සෙට් එකක් දෙන්න. ට්‍රිකෝ පහේ කණුවේ පුංචි බණ්ඩායන් ෆැමිලි එකයි මට මැසේජ් කරලා තියෙන්නේ. Right, ඊට පස්සේ මම යන්නේ අයිබෝන් ලක්හඬ. අපි ආසයි දීපල් සිල්වා, එතකොට ජොලිසියා, සුනිල් එදිරිසිංහ අනෑගේ සිංදුවලට. කොහොමත් ගීරශ්මී අපි කොයි වෙලෙත් අහනවා, ලක්හඬ අහගෙන ඉන්නේ. ආනන්ද රත්නායක මහියංගනේ හතේ කණුවෙන් තමයි මැසේජ් කරලා තියෙන. අපි කිව්වනේ ආස සෙෂන්ස්, ආස ආටිස්ලා ගැන කියන්න කියලා. ඔන්න ආනන්ද රත්නායක කියලා දිනවා එයා ආස ආටිස්ලා, එයා ආස සෙෂන්ස් ගැන. Right, ඊට පස්සේ අපි යන්න හදන්නේ අපිට මැසේජ් කරපු කට්ටිය එකතු කරගන්න. රයි, දරණීකලින් තරුෂි බස්නායක එකතු කරගන්නවා. එයත් අපි වහගෙන ඉන්නේ තරුෂි. මොනව එවත් එකතු කරගත්ත. ඒ වගේම අයිබෝන් ලක්හඬ අපි මේ වෙලාවේ ඒවා වහගෙන ඉන්න. අපේ ලස්සන සින්දුකට එකතු කරගන්න. ලස්සන නාන් ස්ටොප් එකක් දෙන්න බැයිද කියලා තියෙනවා වරක ගොඩින් රේණුකා. රයිට්, රේණුකා අපි අනිවාර්යෙන් ආගේ රික්වෙස්ට් එක බලන්න. කැමති සින්දු, කැමති සෙෂන් අපි දෙන්න බලාගෙන ඉන්නවා. ඒ වගේම ලක්හඬ ගීරශ්මී සින්දුවක් දෙන්න අලව සනත් ට්‍රේලර්ස් එකෙන් අහගෙන ඉන්නවා කියලා අපිට මැසේජ් එකක් දාලා දිනවා. ඒ වගේම මාවත් සින්දුවකට එකතු කරගන්න කෑගල්ල මීදෙනිය ගමේ උපනන්ද, ඔන්න ඔයාගේ මැසේජ් එකත් උපනන්ද මං කියෙව්වා. ගම්පොල වසන්තා කුමාරි සුබ වේවා, ජය වේවා කියලා තියෙනවා. ඒ අතරේ අයියේ වැඩේ නම් සුපිරි, ලක්හඬ ජය වේවා කියලා නුවර සංජීව අපිට මැසේජ් එකක් දාලා දිනවා. ඒ වගේම හායි අයියේ කොහොමද, මං ඇමිලි පිටියේ දිල්හානි ඉෂාරා, හස්බන්ඩ් කුමාර්, පවුලේ හැමෝම, වැඩිකන්දෙන් අයිරාංගනී නැන්ද ඇතුළු පවුලේ හැමෝම මාවත් එකතු කරගන්න කියලා කියලා තිනවා. අපි ඔන්න පවුලේ හැමෝමයි ඔයාවයි එකතු කරගන්නවා ඊළඟ සෙෂන් එකට. රයිට්, ඔයත් බලන් ඉන්නපා. ඔයා ඉන්න තැනක ඉඳලා, ඉන්න රටක ඉඳලා, ඉන්න දේශක ඉඳලා, ඉන්න තැනක ඉඳලා මැසේජ් එකක් කියන වැඩ කරන ගමන් ඉර දවසෙත් වැඩ කරනවා කියන්නේ විශේෂයිනේ. එහෙම වැඩ කරන්නේ විශේෂයෙන් මැසේජ් එකක් දාන අපිත් ඔයා වහගෙන වැඩ කරන ගමන් ඉන්නේ කියලා. ඉරිදා විවේක පාඩුවේ නේද, නිවාඩු පාඩුවේ අපි වහගෙන ඉන්නව නම් අනිවාර්යෙන් එයත් මැසේජ් එකක් දාන්න. හරි, අපි අනිවාර්යෙන් ඕගොල්ලන්ව එකතු කරගන්නවා. මෙන්න මේ මහරගම ප්‍රධාන ගබඩා මෙහෙම කල්පනාකර බණ්ඩාර නිල්මි, හර්ෂා, සුනිල්, උපේන්ද්‍ර, වැලිවත්ත, කොෂිලා, ජයතිලක, සමන්, අරුණ, සඳමිනි, දුලංජිත්, සමන්ත, එස්ඕ කියලා කට්ටියම ඉන්නවා කියලා. ඒගොල්ලන්ගේ ෆැෂන් සෙන්ට් එකේ ගබඩාවේ කට්ටිය තමයි එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඒ වගේම මම අකුරැස්සේ යහල් මුල්ලෙන් සංජීව, ලක්හඬ ගීරශ්මී අහන ගමන් මම මහනවා ලක්හඬට ජය වේවා කියලා. මේ සංජීව නෙමෙයි, අනේ සුජීවා යහමුල්ලේ නකුරැස්සේ. ඔන්න සුජීව ඔයාවත් එකතු කරගන්න කොට කාදරින් ටිකටම ටිකටම අහගෙන ඉන්න. ඒ වගේ ඔයත් තාම මැසේජ් එකක් දැම්මේ නැත්නම් ඉක්මනටම අපිට මැසේජ් එකක් තියන්න 0703 93 5 93 7. ඒ අතරේ ඔයා අහන්න කැමති ආටිස්ට්, අහන්න කැමති බෑන්ඩ් එක ගැනත් මෙන්ෂන් කරන්න අමතක කරන්න එපා.
1: ලංකාවේ නාමකම නැවුම් ගී රස මේ

0: ඔක්කොම ස්තුතියි.
1: මෙන්න අහමු තවත් විචිත්‍රවත් දසුනක් ගන්න ඔක්කොම ඔබේ දුරකථනය ස්මාර්ට්ෆෝන් එක මේවා සදාතනික මතක සරන් සමග රඳවා ගන්න. සුභම සුමදක් අරගෙන මේ රොෂාන් ෆෙනාන්ඩෝ එනවා කාන්චනා සමග ගයන්න.

0: ප්‍රසාද ප්‍රණාම ස්තුතිය. ගොඩක් ස්තුතියි මචං.
1: මේ ගීතය ඔයගොල්ලෝ ගොඩක් ආදරෙන් වැළඳගත්ත. ඔයාලගේ ආදරේ දැන්

0: දෙකයි විනාඩි 24යි වෙලාව.
1: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
2: දුරකථන අංක 0768 478 478.

0: රයිට එමනං ලංකාවේ කොහේ හිටියත් ලෝකේ කොහේ හිටියත් ඔය ආදරය කරන ප්‍රසංග වේදිකාවේ රිද්මය ලඛන කි රශ්මිය අරගෙන උන්න අපි අවිල්ල ඉනෝ. දැන් ඉතින් සෙෂන් ගොඩක් ඇහුවා, තව සෙෂන් ගොඩක් අහන්නත් තියෙනවා. ඉතින් ඒ අතරේ ඔයා ඉන්න තැනක ඉඳලා ඔයාගේ මෙසේජ් ගෙවනකම් මම බලාගෙන ඉන්නවා කියලා ඔයා දන්නවනේ. ඉක්මනටම මෙසේජ් එකක් තියන්න 0743935934. එහෙම මෙසේජ් එකක් කියවපු මැනිකේ දොඩම්ගස් ලන්දෙන් එයා කියනවා ලස්සන සිංදුකට එකතු කරගන්නවල දුව මෙත්නදී මහත්තයා හේමන්තද සිල්වා අයියා නිමල් තිලකසිරි සුදුවක්ක අනෝමක්ක ප්‍රභානංගි මම මැනිකේ දොඩම්ගස් ලන්දෙන් කියලා තමයි එයා මෙසේජ් කරලා තියෙන්නේ. රයිට් මමත් ඉන්නවා ලකන ගිරශ්මි මේ වෙලාවේ නම් වැස්ස කොහෙටද ඒ වහින්නේ වත්තේගමට වත්තේගමින් ශාම තමයි ඔන්න කියන්නේ ඒ පැත්තට වහිනවා කියලා. රයිට් ශාම අපි ඔයවතුන එකතු කරගන්නවා. ශාම එහෙම කියනකොට මානෙල් කැලණිය ඉඳලා මැසේජ් එකක් දාලා තිනවා. මමත් ලකන ගිරශ්මි අහගෙන ඉන්නේ කියලා අනිවාර්යෙන් අපි ඔයවත් එකතු කරගන්නවා. ඒ වගේම අපිට මැසේජ් එකක් දාලා තිනවා අලව්වෙන්. ඒගොල්ලන්ගේ කූල් හවුස් එක ගැන කියන්නේ අලව්වේ තියෙන කූල් හවුස් එකේ ඉන්න උපාලි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඒක ඉන්නවා ඒගොල්ලන්ගේ අධිපති තුමිය පද්මිනී, අධිපතිතුමා උදේ කුමාර්, වසන්ත, සමන්, අතුල, සමිතා, නිලන්ති ඇතුළු ලක්ෂණාන සීලුමය එකතු කරගන්නවා කියලා. සමහර යාළුවෝ ඉන්නවා හැමදාම කම්මැලිකමට එකම මෙසේජ් එක එකම විදිහට ටයිප් කරලා දානවානේ. එහෙම දානවා. එහෙම කරන්න එපා නේද? ලක්ෂණ හැමදාම අලුත් වෙනවා. හැම ගුවන් කාලයක්ම අලුත් වෙනවා. අපි ඔයගලන්ට අලුත් දේ අරගෙන ඉනවා. හැමදාම වෙනස් මෙසේජ් එකක් අලුතෙන් ටයිප් කරලා දාන්න පුරුදු වෙන්න. කම්මැලි වෙන්න එපා. රයිට්. රයිට් ඉසුරු උදේ කුමාර ශාලික මේ කට්ටියත් ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා දෙනවා. අයිය අපිත් ඉන්නවා. අපිවත් ලස්සන සෙෂන් එකකට එකතු කරගන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. අයි සුබදාවලක් වේවා. ඉටලි වලින් එකතු කරගන්නවා වෙනවා ප්‍රභා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. මගේ ලංකාවේ ගෙදර අම්මා, තාත්තා, අයියා, අක්කා, තව කවුද, චමෝද්‍යා නේද, ලොකු දුව චමෝද්‍යා, පොඩි දුව ප්‍රමෝද්‍යා සහ මගේ දුව සවිද්‍යා පුතා සිතිජ ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා. සිතිජ අපිට මැසේජ් එකක් දාලා තිබ්බනේ කලින්නේ. හරි, සිතිජගේ ෆැමිලි එකේ කට්ටිය තමයි මැසේජ් එකක් දාලා තින්නේ. රයිට්, ගොඩක් ස්තුතියි මැසේජ් කරාට නේද. කොච්චර දුර හිටියත් අපිත් එක්ක මැසේජ් කරනවට, අපි කියන හොයලා බලනවට, අපි දෙක කතා කරනවට, ලංකාවේ වගේම ලංකාවෙන් කොච්චර දුර හිටියත් ලංකාවේ වගේ හැඟීමක් දැනෙනවා කියලා ගොඩක් අය කියන ලක්ෂණත් එක්ක ඉන්නකොට, ඉතින් ලක්ෂණ කරන ආදරයට අපි ගොඩක් ආදරේ. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් තාම ඔයාගේ මැසේජ් එක දැන් පායලා ගිලත් තියෙනවා. ඉස්සෙල්ලා මැසේජ් එකක් දාපු ශාමවත් එකම. ඉතින් ඔයාගේ මැසේජ් එක තාම එව්වේ නැත්නම් අපිට ඉක්මනට එවන්න. දයා අයියා ඒගොල්ලේ කඩේ ඉඳලා හරිද වැඩ කරන කට්ටියම සින්දුවකට එකතු කරගන්න කියලා. එතකොට ඒගොල්ලන්ගේ බුක් ෂොප් එකක් තියෙනවා. ඒ බුක් ෂොප් එකේ අයියවත් සින්දුවකට එකතු කරගන්න කියලා දාලා තියෙනවා. ඉතින් ෂොප් එකේ නම වෙන රොඩ ඔයාගේ නම ඉවරන් අපි නේද ඉක්මනට කියනවා. එතකොට තමයි වැඩේ ලස්සන වෙන්නේ. හරි, ඉක්මනට ඔයාගේ මැසේජ් එක තියන්න. එහෙමනම් හරි, මම බලන් ඉන්නවනේ. ඒ අතරේ ඔක්කොම එකතු කරගෙන ඔන්න ඊළඟ සෙෂන් එක අපි අහන්න යන්නේ. සද වැඩි කරලානේ, නටන ගමන්, වැඩ කරන ගමන්, ඥාඩු පාඩු ඉන්න ගමන් දිගටම ලකන ගිරශ්මිය අහගෙන ඉන්න.
1: අපේ ලංකාවේ සංගීත කලාව තුළ ඉන්න ලෙජන්ඩ් කෙනෙක්ගේ ගීතයක්. This one is coming all the way from the legendary one and only Mr. Rookanth Gunadilaka. Anna kattiye kiyemu. Here we go. 1 and a 2. 1 2.

Alright, ladies and gentlemen. ඉතින් ඕගොල්ලන් ආදරය කරන ආටිස්ට් තව ගොඩක් ලෑස්තිලා ඉන්නවා. ඊට කලින් තව එක සින්දුවක් කියනවා. මේක ඕගොල්ලන් දන්න සින්දුවක් අපිත් එක්ක කියමු. Here we go. Alright, ladies and gentlemen.

0: లుక్కయ్యా మారే విడిని ఊని దొక్కి వాడే మన మెమరీ లోస్ కీలా
1: మెమరీ లోస్
2: కాల్ ద డాక్టర్
1: యాదు సున్నది
3: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ ශාන් ජයරත්න අධ්‍යක්ෂණයක්
4: වැඩි දිනක සුරජ්‍යත් එක්ක මේ දේවල් කතා කරන්න හොඳයි කියලා.
5: ඔයා හිතනවාද අයියා මේ දේට කැමති වෙයි කියලා?
4: කැමති වුණා කැමති වුණා මේ දරු දෙන්නේ මොනසට අයිති? මං කැමති නැහැ යශෝ දරු දෙන්නත් තරම් කුලි කිවල් ගන්නවට. මං කැමති නැත්තම් දරුවන්ගේ තාත්ත කොහොමඩක් කැමති වෙන්නේ?
3: අසන්දිමිත.
6: උදේ මේ අපි කොණ්ඩේ ටික කොට කරමුද? දැන් ඉස්සරහට රස්නේ කාලේ එන්නේ. ඈ දැන් මාස ගාණක් මේක වවාගෙන හිටියා මද?
7: අනේ අම්මේ ශාරුකාන්ගේ කොල්ලේ කපනගම් මම වවනවා.
4: ආයි මේ ශාරුකාන්ගේ චිත්‍රපටියක් ආපු දවසට තමයි මෙයා මේ කොණ්ඩේ කපන්නේ.
3: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිත.

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: දෙකයි විනාඩි 45යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර් එකක් ගෙවුවාම යනවා.
2: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටර් එකට කිලෝමීටර් 80කට පැදී දුවන්න නම් මේක තමයි.
5: සර්කම උලෙබා
6: ලංකඩ ජීරශ්මි. Are you ready?
7: දෙක විනාඩි 46යි. අපිට අලව්වේ ඒගොල්ලන්ගේ සපත්තු ෂොප් එකේ තුෂාර අයියව එකතු කරගන්න සින්දුවකට කියලා මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම මල්ලි අපිත් ලක්කන තමයි ලක්කනත් එක තමයි දවස ගෙවන්නේ. උදේ පහට අහන්න ගත්තම රෑ 11 වෙනකන් අහනවා. අපි විතිකුලියෙන් සුමිත්‍රා, චමින්දයියා, යසිරු පුතා ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම න්ියුසීලන්ඩ් වල ඉන්න කසුන් මට මැසේජ් කරලා තිනවා. කසුන් කොහමද? හොඳින් ඉන්නවනේ. රයිට්. කසුන්ගේ දුවල දෙක දිලි මදුෂිකා ඉන්නවා. එතකොට ක්ලෝවි කටියේ දුවලව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කසුන් අපිට මැසේජ් කරලා තියෙන්නේ න්ියුසීලන්ඩ් වල ඉඳලා. රයිට්. කසුන් එහෙම මැසේජ් කරනකොට අහංගම ඉඳලා මල්ෂ මැසේජ් එකක් දාලා දෙනවා. අයියේ මමත් අහගෙන ඉන්නේ, මමත් එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා. රයිට්. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අලව්වේ කොහොලොනේ ජයකලනි සිංදු එක අහන එකතු කරගන්න කියන උපාලි චිත්‍රාණි මාධව කසුන් ඇතුළු ලකඳහන සීලුම දෙනාව එකතු කරගන්න කියලා ඒගොල්ලොත් මැසේජ් එකක් දාලා තියෙනවා. රයිට්. අපි අනිවාර්යෙන්ම ඒ යාළුවෝ ටිකත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම අපිට පුළුවන් නම් ලස්සන නාස්ටොප් එකක් දෙන්න කියලා සංජීව තමයි දාලා තියෙන නුවරින් සංජීව. ඒ වගේම විදුලිපුර උදාර කුමුදු චමුදි රණුදි ඉන්නවා කියලාත් ඔන්න අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් ඔහොම තව යාළුවෝ ගොඩක් ඉන්නවනේ. ඉතින් එයා ඉක්මනටම එකතු කරගන්න පුළුවන් අපිට. ඉක්මනටම ඕගොල්ලෝ මැසේජ් එකක් තිබ්බොත් 07:03:93.5 97.7ට
8: පියපුදු උරුමයක මහා මහිමය හඬ හැඩරුව එලෙසින්ම සමකරගෙන චේ.ඒ. මිල්ටන් පෙරේරා ගී රස හඬ අරගෙන මේ චලක චමුපති.

0: 99.5 අනුතුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලංකය හඬ
1: වෙලාව සෝසතුනයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එල්බී ධනනිධානය ලොතරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.

0: ලකන ප්‍රවෘති සමගින් මම ගෑන් දුෂන්ත ප්‍රවෘති සංස්කරණය මනෝජ් ගොඩ විධාරණ
1: දැයින් පැයපුුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
3: මුහුතෙන්වත් කුමනින්වත් උඩුගේන්න එපා කොහොමගෙනවත් අල්ලනවා විකුණන නොල්ගුණ සැමට දැනුදීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: රාගම ග්‍රාම සේවාව සම්තුනකට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතියවත් කර තිබෙනවා. යනුව කැඳලියද්ද පාලුව, බටහිර කැඳලියද්ද පාලුව සහ දඹු යන ග්‍රාම සේවාව සම් සඳහා ඊ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය ඉවත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. බඳනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීම හේතුවෙන් එම ඇඳිරි නීතිය ඉවත් කර තිබෙනවා. ඉතාලිය එරට ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එරට ප්‍රධාන නගර සියල්ලටම පාහේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යනුව රෝම්, මිලාන් සහ වැනිසිය ඇතුළු නගර 19කට අදාළව මෙසේ රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන්. වැඩිහිටි සහ කුඩා දරුවන් මෙන්ම නිදන්ගත රෝග සහිත පුද්ගලයන්ට අමතරව සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින්ටද අධික උෂ්ණත්වය හේතුවෙන් රෝගාබාධ හටගත හැකි බැවින් අවධානයෙන් කටයුතු කරන ලෙසයි එරට බලධාරීන් ජනතාවට දැනුම් දී තිබෙන්නේ. මිලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු 4ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

රටට වග කියන රේඩියෝ සංගම ලංකඩ ජී

0: උන් සුදී ආදරණීය මගේ යාළුවනේ ගොඩක් සුදී අපිව බලන්න ආවට. එතකම ෆ්ලෑෂ් බෑක් හැමදාම ඔයගොල්ලන්ට හදවතින්ම ස්තුති. එහෙනම් ආයෙ දවසක හම්බෙමු මෙන්න. එහෙනම් ජයවා. සුබ දවසක් මගේ යාළුවනේ. ස්වර්ණයි.
1: 3:22 වෙලාව.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6767 9579.
3: ප්‍රසංග වේදිකාවේ සජීවී අධ්‍යක්ෂක ලක්හඬ ගී රශ්මි.

0: റൈറ്റ്. ഗിരശ്മി അഹഗ്നി നെയാളോട് കേക്കത്ത് കുറക്കാൻ ഇങ്കിരി ഗംഗുലേൽ സത്സർ അവരുടെ മെസ്സേജ് കേട്ടാലോ ഗിരശ്മിയെ വകേമ ഐബോ വേവ മടപ്പാത്ത ലക്ഷ്മൺ തമര നിഷാണി ചേതന തേജാവോർ മുഞ്ചുപുത്ത ഭാഗ്യ അവിഷ്ക് സമഗ സേരോ വിലക്കേടിയ സമരസിംഹ ഇന്നോക്കിലധീനം അത് മങ് ഇസ്ലാത് കീവ സമഹാരായ ഹെമദാമദാന മെസ്സേജ് ഹെമദാമ ഏ വിധേരമ ഫോർവേഡ് കരണ ഏ വെഡി ഹറിനാനി හැමදාම අපි ඔයත් එක්ක අලුතින් කතා වෙනවා නම් අලුත් වෙනවා නම් වෙනස් විදිහට මෙසේජ් එකක් සටහන් කරලා එවන්න. ඒක ඔයාගේ හිතට සන්තෝසයි. හැමදාම නේ එකම විදිහට කියනකොට ඔයාගේ නම නේ. ඒ නම මාරු කරලා එවන්න එපා. ඔයාගේ මෙසේජ් එක වෙනස් විදිහකට වෙනස් සුබපැතුමක් එක්ක. අපි දැන් කරන්නේ මොනවද? එහෙම නැත්නම් අපි අහන්න ආසි සින්දුව මොකද්ද? අපි කාවද එකතු කරගන්නේ? අන්න ඒ ටික වෙනස් විදිහට එවන්න. එතකොට තමයි පොඩි නේද? අපි කතාවට කියන්නේ ගැම්මක් තියෙන්නේ. Right, I think කවුද අලව සපත්තු ෂොප් එකේ ඉන්න හර්ෂණව එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා දෙනවා මෙයා. ඔය අලව්වේ ඔය හැරි ඔයගොල්ලන්ගේ සපත්තු ෂොප් එකේ හොඳ බ්‍රෑන්ඩ් එකක් නේද? ඒකේ හරි සද්දට අපි වහගෙන ඉන්නවා කියලා අපිට දෙතුන් දෙනෙක්ම කිව්වේ. සන්තෝසයි, ආදරෙයි. දිගටම ලක්කඩ අහගෙන ඉන්න සද්ද වැඩි කළා. හරි. ඊට පස්සේ භාග්‍ය නුවරින් මෙසේජ් එකක් දාලා තිනවා. අයියේ මාත් අහගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ සෙතුල් මාතරින් මෙසේජ් එකක් දාලා තිනවා මාවත් ඊළඟ සෙෂන් එකට එකතු කර ගන්න කියලා. ඒ වගේම රත්නපුර වාරියගම තමරා කුමාරි ගිරශ්මි ගොඩක් සෙනෙහසින් අහනවා කියලා තියෙනවා. සෙනෙහසින් විඳිනවා කියලා තියෙනවා. එයාවත් එකතු කර ගන්න කියලා තමයි මෙසේජ් එකේ දාලා තින්න ඔන්න. තමරා කුමාරි ඔන්න එයාවත් අපි එකතු කර ගන්නවා ගිරශ්මිය අහන්න. ඉතින් තව බයභාගයක් වගේ තියෙන ප්‍රසංග වේදිකාවේ රිද්මය අහගෙන ඉන්න. ඉතින් ඔයා ඇහෙන තැනක ඉන්නවනන්නේ, අපි ඇහෙන වානක ඉන්නවනම් වාට තියෙන්නේ අපි ළඟට එන්න. පුංචි දෙයයි මෙසේජ් එකක් තියෙන එක තමයි කරන්න තියෙන්නේ. 0743 93 5 93 7 අඟුරුකුණ බැලස්ස ග්‍රාමන්. එතකොට රශ්මි තරින්ද හරිනේ, ග්‍රාමන් රශ්මි තරින්ද ඒ තුන් දෙනත් අහගෙන ඉන්නවා කියලා තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ. ඒක එක්තම නාරම්මල සීසී එකේ ධම්මික සෙනරත්, ඊට පස්සේ සුනිල් අයියා, ආයතනයේ සියලු දෙනා වගේම මේ වෙලාවේ ලක්හඬ අහන හැමෝම අද එකතු කරගෙන ලස්සන සින්දු සෙට් එකක් දෙන්න. ලක්හඬ නම් සුපිරියක් තමයි කියලා තමයි ධම්මික මෙසේජ් කරලා තියෙන්නේ. ආදරේ ආදරේ. හරි, ඉතින් දැන් අඩු ඔයාගේ මෙසේජ් එක තමයි. ඔයා කොහේ ඉඳලා හරි මෙසේජ් එකක් තියන හතරට කලින් 0743 93 5 93 4 අපි ඉක්මනටම යනවා ඊළඟ සෙෂන් එක අහන්න.
1: තමයි රූකලේකා කණිතු දියනේ විండి ගුණතිලක.

0: thank you. All right, ඊළඟට මං කියන්නේ මගේ first Tamil song එක. ඔගලන් දන්නවනම් මාත් එක්ක කියන්න please.
1: සිංදු හනතරිකමට වෙලා බලමු 3:30.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
2: ප්‍රසංග වේදිකාවේ සජීවී අත්දැකීම ලක්හඬ ගී රශ්මිය

0: Sarit-surit.
1: And the news.
2: Right, let's go to the next song.

0: so much. God bless you all. And thank you, News.
1: තුනයි විනාඩි 42 වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
2: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහකාරිය දෙහනියද
4: අසත කුණට උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
6: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076-478-478
7: කාටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන මොමඩින් ඉස්සල්
1: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව ප්‍රසංග වේදිකාවේ සජීවී අධ්‍යක්ෂක ලක්හඬ ගී රශ්මි

0: රයිට් අන්තිම සෙෂන් එක දීලා යන්න හදන යන්න කලින් යාළුවෝ ටිකක් ඉන්නවා. හායි අයියේ, අපිත් මේ වෙලාවේ ලක්හඬ අහන් ඉන්න වැඩ කරන ගමන් මම සපුමල් උයනේ බට්ටි සපුමල් උයනේ බට්ටි මේ වෙලාවේ රොෂාන් ගරාජ් එකේ සද්දෙටම ගිරශ්මි අහන් වැඩ කරන රොෂාන් අයියා, ඉන්දික අයියා, තාත්තා, එතකොට උදේනිස්, තරුෂ් පුතා, එතකොට ඔෂානි දුව, අම්මා බිසෝ මැණිකේ, ගිරශ්මි අහන සිළුම් දෙනවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න අයියේ කියලා දාලා තිනවා. ඒ වගේම තව කවුද තිසර මැසේජ් එකක් දාලා තිනවා. මුල්ලේරියාව සතොසෙන් ලස්සන සෙට් එකක් අහගෙන ඉන්නවා කියලා. අපිට මැසේජ් එකක් දාන්න වෙලාවක් නැහැ. උනට අපි පැය 24ම ලක්හඬ අහගෙනම ඉන්නේ. සින්දු සෙට් එකට එකතු කරගන්න සුරේ කක්කස්, සල්තු අයියා, LSO ඇන්ටි ඔක්කොම ඉන්නවා කියලා තිසර මුල්ලේරියාව සතොසෙන් දාලා මැසේජ් එකක් දාලා තිනවා. ජය වේවා. අලව හර්ෂණ අයියාගේ බර්ත්ඩේ එකට මම එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එයාට විෂ් කරලා සින්දුවක් දෙන්න කියලා තිනවා. ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ නම කියලා නැහැනේ. දැන් අයියට හිතා ගන්න බැරි වෙනවා කවුද මේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා. නෑ නෑ, හරි හරි, එහෙම එකක් නැහැ. ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන ඇනින් ඊට පස්සේ ඒගොල්ලන්ගේ මාර්ගම ෆැෂන් හවුස් එකේ ඒගොල්ලන්ගේ කල්පනාකාර විමලසේන, දිමංක දිල්ෂාන්, විමලසේන තමයි ඒගොල්ලන් මැසේජ් එක කල්පනාකාර දිලංක නදීෂාන්, රසික ගයන්, සිරිවංශ ගාමිණි, ලසිත චුට්ටි, අනුර කුමාර කුමාරි, ශාන්ති, නිරෝෂා, හර්ෂණී, සුභා, දිනුෂා, කමනි, චන්ද්‍රාණි, ඉරේෂා, නයනි, දෙල්පචිත්‍ර ඔක්කොම එකතු කරගෙන ලසන සින්දුවක් දෙන්න කියලා තමයි ඒගොල්ලෝ මැසේජ් එක දාලා තියෙන්නේ. එහෙනම් හරිනේ, ඔක්කොම ගේ නම් ටික කිව්වා, මැසේජ් කරපු, කතා කරපු නේ ඔක්කොම. සූතී කියන ගමන් අන්තිම සෙෂන් එක දීලා අදට ගිරශ්මියෙන් යන්න හදන්නේ. ප්‍රසංග වේදිකාවට ආදරය කරන හැමෝම හැම සති අන්තිම රැඳිලා ඉන්න අපේ නිෂ්පාදකතුමා WB රෝහණ ඇතුළ අපේ කණ්ඩායමත් මතක් කරන ගමන් ලංකාවේ ලස්සන ප්‍රසංග අරගෙන ලබන සතියේ සෙනසුරාදා නලින් එනෝ, ඉදිද මම එනෝ, එහෙම කියන ගමන් අදට අපිට යන්න අවසරයි. හම්බ වෙමු ගිරශ්මියෙන්. හැමෝටම සුභම සුභ සති අන්තයක්. මම රණි.
1: ගාන ශිල්පී නාමල් උඩුගම ෆ්ලෑෂ්බැක් සමග.

0: 105 FM 93.7 La Kana Radio ITN
1: Flashback
2: Feedback
1: Sunflower
2: All right
1: See Dhruva Sakura
2: Sahara Flash
1: Bio
2: Sanidapa එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජ කළ පෙරලිකාරයෝ
3: දවල් 12:00 ගී රශ්මි

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabha Sri Lankaya Handa
1: Velav Sausa Hatarai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් බමුගයන් දුෂ්‍යන්ත ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 86,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ තවදුරටත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පවයි. එම සංඛ්‍යාව 29,980ක්. දෙවඩියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 10,048ක් බවයි සඳහන් වන්නේ. ඩෙංගු මර්ධන ඒකකයේ පෙන්වා දෙන්නේ වසරේ මේ දක්වා බස්නාහිර පළාතින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 45,516ක් බවයි. යනු වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන පළාත බස්නාහිර පළාත බවට පත්ව තිබෙනවා. දෙවැනියට වැඩිම රෝගීන් වාර්තා වන පළාත ලෙස දකුණු පළාත හඳුනාගෙන ඇති අතර දකුණු පළාතෙන් හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 12,897ක්. තුන්වැනියට වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ මධ්‍යම පළාතෙන්. එම සංඛ්‍යාව 7,516ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ඇමරිකාවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබුවන් කීප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්. වෙඩි තැබීම සිදුව ඇත්තේ අයිඩහෝ ප්‍රාන්තයේ ට්වින් ෆෝල්ස් නගරයේ පිහිටි අවන්හලකයි. ට්වින් ෆෝල්ස් පොලිස් ප්‍රධානි මැතිව් හෙක්ස් සඳහන් කළේ වෙඩිකරුද මියගොස් ඇති අතර ඔහුගේ සිරුර අවන්හල ආසන්නයේ තිබී සොයා ගැනීමට හැකි වූ බවයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි ට්වින් ෆෝල්ස් පොලිසි ප්‍රධානියා පවසන්නේ. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ සතියක ලක්හඳ
1: සුබ සන්ධ්‍යාවක්. හවස 4:04.

වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී ධනනිධානය නුතුරයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.

ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල, මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

FM 93.5, FM 93.7, Lakhanda Radio ITN. Satyagraha Lakhan.

සුබ සන්ධ්‍යාවක්. අද අලුත් දවසක්, අලුත් මාසෙක ලස්සන දවසක් නේද? අද අගෝස්තු මාසේ 2 වෙනිදා. පළවෙනි දවස ගෙවිල ගිය කොහොමද කියලා මතකයිද? නෑ නේද? ඒ පැත්ත හැරුණා, මේ පැත්ත හැරෙනකොට අගෝස්තු පළවෙනිද ගෙවිලා ඉවරයි. හිතෙන්දල අගෝස්තු 3 එනෝ. කියන්නේ අලුත් සතියක් පටන් ගන්න යන්නේ. ඉතින් අද දවස කියලා කියන්නේ ඉරිදා කියලා කියන්නේ පොඩක් නිවාඩුවේ කලින් සතිවල තිබුණු මහන්සිය චුට්ටක් අඩු කරගන්න පුළුවන් දවසක්. හිතට පොඩි නිදහසක් එක්ක, පුංචි සතුටක් එක්ක වැඩ කරන ගමන් පෞලිය අයත් එක්ක එකට එකතු වෙලා ඉන්න ගමන්, එහෙම නැත්නම් ඔබ වෙලාවේ රස තේ එකක් හදාගෙන බොන ගමන්, අර පෞල හැමෝමත් එක්ක පුංචි කයියක් දාන ගමන් මේ හොර දෙයක් පුළුවන්. ඉතින් මේ ඉරිද හැන්ද වෙන්නේ රස මුසුතෙන් කතා කරන්න, රසවරතෙන් කතා කරන්න පවුලේ හැමෝම ඉන්න ඕනේ. ඉතින් ආඩත් ගොඩක් දේවල් ඇතිනේ අද කතා කරන්න අගෝස්තු මාසේ. ඉතින් එන්න මේ පැත්තට FM 93.5 93.7 මාව හගෙන ඉන්න පුළුවන් හවස 6:30 වෙනකන් ඔයාට. ඉතින් ඔයාගේ හිතේ තියෙන ගොඩක් දේවල් හිතේ තියන් ඉන්න පානේ. හිතේ තියන් ඉන්න තු ඔයාට පුළුවන් මේ පැත්තට කියන්න 0703 93.5 93.7 0703 93.5 93.7 මික්කින ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. ඔයා මේ පැත්තේ ඉඳලා කියන දේවල් ටික මම මේ පැත්තට වෙලා බලාගෙන ඉන්නවා. ඔයා මොනවද කියන්නේ කියලා. ඉතින් ඔයාට ඔබට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉක්මනට හවස 6:30 වෙන්න කලින් අපි බලමු කවුද අද දවසේ ඉස්සෙල්ලාම මැසේජ් එක දාන වාසනාවන්තය, එහෙම නැත්නම් වාසනාවන්තයා කියලා නේද? ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන ඉන්නවා. නටන්න, ගයන්න, වයන්න මේ ඕන දෙයකට පුළුවන් සින්දු ටිකක් තමයි ඇහෙන්නේ. අහල බලන්නකො එතරම්ම ලස්සනයි. 18 වන්නම් ඔයාගම තියෙන 64 මායම්නේ 18 වන්නම් තියනද? නෑ නෑ, නැටුම් වල තියෙන්නේ නේද? ඉතින් හවස 4:15 වෙලාව ඔයාට මම අහගෙන ඉන්න බුණා. මම යෂ්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5.
1: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවර වෙන.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඩ බලා ගන්න.
3: පෑහිනවා කියන්නේ කොතේ ගැළපෙනවා කියන එකනේ.
4: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
3: කොහොමද වෙරි වෙලා?
4: වෙරි වෙලා විතර නෙවෙයි මේ ඇලිලා.
3: තුමනි මේක හදලා බලන්නකෝ.
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
5: සීම සහිත ස්වාධීන රූපවාහිනි සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය, 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන් ලොරි රථය, 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය, 2012 වසරේ නිෂ්පාදිත නිසාන් තියානා කාර් රථය, බක්තරමුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනි ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 011-2-774-594, 011-2-775-493 අමතන්න.

ලස්සන සින්දුවක් අහලා නේද මේ පැත්තට ආවේ? මොකද කරන්නේ නැව මේ වෙලාවේ? මම හිතනවා පොඩ්ඩක් එළියට ගිහිල්ලා අහස දිහා බලාගෙන ඉන්නවත්. අහසේ තියෙන ලස්සන දිහා පොඩ්ඩක් හොඳ හුලඟක් කියන්න. වෙනස්සල ටිකක් හුලඟ වැඩි වගේ නේද? එහෙම තමයි තින්නේ නේද? පොඩ්ඩක් හවසරේනේ මේ පොඩි හුලඟත් එක්ක අර මහන්සිය චුට්ටක් කඩ වෙලා යනවා නේද? ඊට වැහැගෙන යනකොට අහස හරි ලස්සන පාට පාටින් හැඩ වෙනවා. අපේ ජීවිතත් ලස්සන වෙන්න පුංචි පුංචි දේවල් ඇතිනේ. මට හිතෙන්නේ පුංචි පුංචි සතුටු හිතන දේවල් අපේ ජීවිතේට එකතු කරගන්න පුළුවන් නම් අපි ලොකු දේවල් පස්සේ යන්නේ නැතුව නේද? එතකොට අපි හිතන්නේම නැතුව අපේ ජීවිතේට සතුට කියන දේ ලං වෙනවා. ඉතින් මේ ආදරණීය අගෝස්තු මාසෙත් මේ වගේ දවසක්. අද පළවෙනි ඉරිදා මේ අගෝස්තු මාසෙ. ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැතුව එයාටත් පුළුවන් නේද? පුංචි පුංචි දේවල් වලින් වාගේ ජීවිතේ ලස්සන කරගන්න. ජීවිතේ සතුටුම හිතන තැන් එකතු කරගන්න. ඔව් එයාට පුළුවන්. එයාම වහගෙන ඉන්නවනේ. ඉතින් මම දන්නවා එයාට ඒ දේ පුළුවන් කියලා. හවස හතරේ විනාඩි 32යි දැන් වෙලාව. කවුද මාව වහගෙන ඉන්නේ මේ හැන්දෑවේ? මේ රිද හැන්දෑවේ ලස්සන සින්දු ගොඩක් ක්ලාසික් කරගෙන ඉන්න මම ඔයාව වෙනුවෙන්ම නා ඉල්ලන ඕන සින්දුවක් මම අද දෙනවා. එයාට පුළුවන් ඔයා කැමති කෙනෙක්ව එකතු කරගන්න. එකතු කරගෙන ඉන්නකොට මට හිතුණා පොඩක් චැට් එක පැත්තට යන්න. FM 93.5 93.7 කවුද මාව වහගෙන ඉන්නේ කියලා බලන්න ඔයාගේ නම තියෙනවද කියලා. මට හිතෙනවා ඔයාගේ නම තියෙනවා කියලා. කවුද කවුද මේ චුටි බටික් එක ඇවිල්ලා ඉන්නවා? ලස්සන ගැරලම් මේ ඇවිල්ලා ඉන්නේ රෝස මලක් වගේ කියලා. මම එන්නවා කි දරණිය ගලි තරුෂි බස් නායක තමයි මට මැසේජ් එක දාලා තිබ්බ. අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින්ම යා මැසේජ් එක දාලා තිබ්බ. මම හිතන ඉස්සෙල්ලාම මැසේජ් එක දාපු කෙනා තමයි තරුෂි ඔයා. ඔයාට ලස්සන සින්දුවක් දෙන්න ඔය විදිහට වහගෙන ඉන්න හරි මාදරෙන් එකතු කරගන්න ඔයාව. Hi Nangi, good evening. What a good evening. ඔයාට කොහොමද? මම ගොඩාක් හොඳින් ඉන්න මේකින් අගෝස්තු මාසේ අලුත් මාසයක් පටන් අරගෙන තියෙන වැඩ ගොඩාක් තියෙන මාසයක් නේද? ඔයාට සින්දු ඔයා වහන ගමන් ඉන්නේ ලස්සන සින්දුත් එක්ක. අද අපේ මල්ලි රොෂාන්ගේ බර්ත්ඩේ. අපි ආද හැපි බර්ත්ඩේ කියමුද? ඇයනේ බැරි? ඔයාට රොෂාන් සුබම සුබ වන්දනය කියලා ප්‍රාර්ථනා කරනවා. ඉනිද හැන්දෑවේ මිස් සතිය ගලක් හනි. එවගේම ඔයාගේ නිලයි නිලන්ති, එවගේම නිරංජලා, නතාෂා, ප්‍රියා, ප්‍රියංක නේ, ප්‍රියංක ඒකුම, රාගව, පොල්ගහෙන් රසකෑමක් හදන තැනක් මං හිතන්නේ අද නිවාඩුද? නෑ මං හිතන්නේ අද නිවාඩු නෑ. අද කඩේ වැහුවත් කන්න වෙන්නේ නෑ නේද? ජයවම ඔයාව එකතු කරගන්න හරි මාදරින් මේ වෙලාවේ මං හිතන්නේ අද වැඩ. කොටාව වීර කොටාව බේකරි එකේ වැඩ කරන හැමෝම එකතු කරගෙන ලොකු බොස්සු පුල්, ඒ වගේම පොඩි බොස්සු වරුණ, ලක්ෂ්මී මිස්, දිස්ත මිස්, දනුෂ්ක, ඒ වගේම මදුසංක, චක මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න. ඔයා ඉතින් ජයේ මම ලස්සන සින්දුවක් කිල්ලව මං කොහොමද නොදී ඉන්නේ? එදා ඉඳලා අද වෙනකන් අපිත් එක්ක ආදරෙන් ඉන්න කෙනෙක් නේද? ඒ තරම්ම ආදර දෙනවට බොහොම ස්තුතියි. බරුලහෙරේ සුසන්ත සම්පතවත් එකතු කරගන්නම් ලස්සන සින්දුවක් අහන්න. මේ වගේ ඔයාට කැමති කෙනෙක් එකතු කරගෙන FM 93.5 93.7 ලස්සන සින්දුවක් අහන්න පුළුවන්. ගෙම 0703 935 937 මේ කියන ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. ආදරේ පුරෝගෙන ආදර හිතන මැසේජ් එකක් එවන්න බලන්න. මං ආට ලැස්ස කරන් ඉන්නේ රහල් ලලිස්ගේ ලස්සන සින්දුව. සිතට හොරා මං මොන හරි කියන්නද? අහලා බලන්න. ඒ තරම්ම ලස්සන සින්දුවක්. අවස 4:35.

0: රටට වග කියන රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.වී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: පටස්ගාල අතට සල්ලි පල්ලිය ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක්. 40 වසරක විශ්වාසය. ගනුදෙනුවයි රත්තරන්. පල්ලිය ගුරුගේ රන් අය.

0: හවස 4 විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: රටට

හවස හතරේ විනාඩි 48 වෙලාව ඔයා මාව හගෙන ඉන්නව නේද? ලෝකෙ කොහේ හිටියත් ඔයා මාව හගෙන ඉන්නවා කියලා මන් දන්නවා. ඔයා මේ වෙලාවේ සමහර කට ඔෆිස් එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොහේ හරි ගමනක් යන ගමන් වෙන්න පුළුවන්. මේ කොහේ හිටියත් ඔයා මාව හගෙන නේද ඉන්නේ? ලංකාවේ ලෝකෙ වටේ ඒ වගේම ලංකාවෙන් එහාට මේ ඕන තැනකින් දරාට FM 93.5 93.7 මාව හගෙන ඉන්න පුළුවන්. එහෙම කියනකොටම රුමේනියා පැත්තට යන්න තමයි මේ හදන්නේ. රුමේනියා වලින් මාව හගෙන ඉන්නවා සත්තරම ලක්හඳ. රුමේනියා වල හිටියට එයා අලව්වේ තමයි ඉන්නේ ලංකාවේ. අලව්වේ කල්පිටියෙන් එයාගේ පුතාව එකතු කරගන්න කියලා තිනුත් තොහින් ඒ වගේම දුව බිනාර වයිෆ් ප්‍රියංකාව එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න තමයි හදන්නේ. ජය වේවා ලක්හඳ කියලා තිනු එයාටත් ඉතින් ජයින් ජයම වෙන්න ඕනේ. ලංකාවෙන් ටිකක් ගොඩක් දුර ගිහිල්ලා ඉතින් තමන්ගේ පවුල වෙනින් නේද මේ තරම් මහන්සි වෙනකොට ඔයාට හරියන්නේ නැතුව කොහොමද? අනිවාර්යයෙන්ම ඔයාගේ තේ හින බලාපොරොත්තුේ විදිහටම ජයින් ජයම වෙන්න ඕනේ. ලස්සන සින්දු ටිකක් අරන් ලස්සනම ලස්සන කටහඬක් එක්ක අපිව හොයන්ගෙන ඔයා මං එනකන් බලන්නේ. දුලංජි ඔයාව එකතු කරගන්න හරි මාදරේ. ඊළඟ ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන ඉනවා. ඔය විදිහටම මාව අහගෙන ඉන්න. ගුඩ් ඉවිනින් අපිව සින්දුවකට එකතු කරගන්න මෙත්තනේ. මෙත් නදී ඒ වගේම තමයි මැසේජ් එක මන් දාලා මං හිතන මැසේජ් එක දාලා තියෙන්නේ. මහත්තයා හේමන්ත ඒ වගේම අයි අනිමල් ඒ වගේම සුදු අක්කා අනෝම ප්‍රභානන්ගේ මැණිකේ තමයි මං හිතන්නේ මැසේජ් එක දාලා තියෙන්නේ. චුට්ටක් පැහැදිලිවයි දොඩම් ගස්ලන්ෙන් තමයි මට මේ විදිහට මැසේජ් එක ඇවිත් තියෙන්නේ. කොහෙන් හරි කමක් නැ ඔයා මාව අහගෙන ඉන්නවනේ මට ඒ ඇති. දැන් ඉතින් ඔයා අහගෙන හිටියට ඔයා දන්නවද මේ වෙලාවේ ආමිකේ සෙට් එකක් මා වහගෙන ඉන්නවා කියලා? ආමිකේ කැම්ප් එකේ ඉඳගෙන පොඩක් නිදහසෙ ඉන්න ගමන් ඉතින් FM 93.5 93.7 මේ සතියක ලක්කන අගෙන ඉන්නවා. කෝල් එකක් දීලම කිව්වෝ මේ කට්ටියව එකතු කරගන්න කියලා. එහෙම තමයි ඉතින් නේද? යාපනයේ කොටුව 14 වෙන ගජබා රෙජිමේන්තුවේ මේ වෙලාවේ සද්දටම ලක්කන අගෙන ඉන්නවා. මේජර් චන්දිප දිසානායක එකතු කරගන්න හරි මාදරේ. ඒ වගේම එයාගේ වයිෆ් ගයිනි හේවා විතරන අයියා චන්දන දිසානායක එකතු කරගන්න. ඒ විතරක් නෙමෙයි කැප්ටන් දක්ෂිණ ද සිල්වා ඔබතුමාවත් එකතු කරගන්න හරි මාදරෙන්. ඒ වගේම උරේෂා ද සිල්වා එයාගේ වයිෆ් එකතු කරගන්න කියලා තියෙන ඉතින් අද කැප්ටන් දක්ෂිණ ද සිල්වා මහත්මයාට මං හිතන්නේ අද ප්‍රොමෝෂන් එකක් හම්බෙලා තියෙන. එතකොට ටික සතුට දෙගුණ තෙගුණ වෙලා යනවා නේද? ඉතින් ලස්සන සින්දුවක් අපි අහන්න නැතුව කොහොමද? චන්දන උදේ කුමාර ඔයාවත් එකතු කරගන්න හරි මාදරේ. විදිහටම සද්දර ලක්කන අහගෙන ඉන්න යාපනි ඉන්ද්‍ර තමයි මට මැසේජ් එක කෝල් එකක් මැසේජ් එකක් නෙමෙයි මට කෝල් එකක් අරගෙනම කිව්වා මේ කට්ටියව එකතු කරගන්න අදල ගොඩක් සතුට හිතන දවසක්. ඉතින් හැම තමයි සතුටට අපි නටමුද? ලස්සන සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්නේ යොහාන්ගේ. සද්දර සතුටට චුට්ටක් නටමු එහෙනම්. සද්ද වැඩි කරගෙන අහන්න.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: NLP 4000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP 4000 ඔබත් අදම NLP 4000 බලා ගන්නවා.

හතර පැයි අපි අන්තිම තප්පර කීපෙට විනාඩි කීපෙට ඇවිල්ලා තියෙන්නේ නේද? වෙලාවනම් හරි ඉක්මනට ගෙවිලා යනවාද? මේ පැය 24න් දැන් ලොකු ප්‍රමාණයක් ගෙවලා ගිහින් ඉවරයි. තව ඉතින් ටික වෙලාවයි තියෙන්නේ. ඊට අලුත් දවසක් පටන් ගන්නවා නේද? ඉතින් ඔයා මාව අහගෙන ඉන්නවනේ මේ වෙලාවේ. මේ වෙලාවේ අහගෙන ඉන්නකොට උට ගොඩක් දේවල් ඇති මාත් එක්ක කතා කරන්න නේද? අපි කතා කරමු ඕන තරම් වෙලාව දින අවසහයයි තිහ වෙනකම්. උදේ ඉඳලා රෑවෙනකන් මාව හගෙන ඉඳලත් නම කිව්ව නැත්තම් චුට්ටක් දුක හිතෙනවා නේද? ඔව් මට තේරෙනවා. නෑ නෑ නෑ නම කියන්නේ නැතුව ඉන්න නෙමෙයි හැදුවේ. සින්වෙන් පස්සේ අනිවාර්යෙන් වගේ නම කියන්න තමයි මම හිතාගෙන හිටියේ. යාඩිටි මගේ හිත කියවන්න බෑනේ නේද? ඉක්මනට ඉක්මනට මැසේජස් ටිකක් කියවනවා. ඇයි මගේ නම කියන්නේ නැද්ද? මගේ නම කියන්නේ නැද්ද කියලා. එහෙම තමයිනේ. දැරණේ කියලා ඉඳලා තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ කඩේ මේ වෙලාවේ සද්දට මුලක් කරන දාලා තියෙන්නේ. මේ වෙලාවේ ඉන්න හැමෝමත් එකතු කරගෙන කඩේ ඉන්න හැමෝමත් එකතු කරගෙන යාගේ වයිෆ් ඒ වගේ මායාගේ ආදරණීය දුව මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අපි අහන්න තමයි හදන්නේ. අභිතානවා මේ කවුද? විටකොලියෙන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. මහත්තයා චොමින්දව එකතු කරගන්න කියලා තන ඒ වගේම පුතා යසිරු සුමිත්‍රා තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. හරි ලස්සන නමක් සුමිත්‍රා. සෝ කියලා කිව්වහම ඒ නාගේ නමේ අගේ වැඩි කරනවා. අහලා තියෙනවනේ දුපසර්ගයක් කියලා. එයාගේ කවුරු හරි කෙනෙක් වට නමින් කතා කරද්දී ඔයාගේ අර තියෙනවනේ අපි ඔයාගේ ශක්තියක් කියලා තියෙනවනේ නේ සබාධාමෙන් ලැබෙන දේවල්. ඉංසෝ කියලා කියනකොට ඔයාගේ නමේ අගේ තව ටිකක් වැඩි කළා තමයි ඔයාවට කතා කරන්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ ඔයාගේ නම දාපු කෙනා ඒ වගේ දෙයක් දැනගෙන තමයි දාලා තියන්නේ. ලස්සනම ලස්සන දවසක් අක්කි කොහොමද ඔයාට? මම ගොඩාක් හොඳින් ඉන්නවා. ඉනෝක තමයි මට මැසේජ් එක දාලා දෙන්නේ කණ්ඩලමේ දෙමට හැත්ත බාලම ළඟ ඉඳගෙන. මම හිතන්නේ ඔයාගේ කඩේ තියෙනවා. අද කඩේ සද්දටම ලක්කන දාලා තියෙනවා නේද? ආදරේ පවුල හැමෝටම කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාලත් තින් ආදරේ. මේ විදිහටම අපිත් එක්ක ආදරෙන් ඉන්නවට. ගුඩ් ඉවෙනින් අපිට ලස්සන සින්දුව කෝනේ. දුව රශිරි එකතු කරගන්න කියලා තිනවා. දැරණියගලී ශාන්ත කුමාරු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තමර කුමාරියව එකතු කරගන්න ඕනේ ලස්සන සින්දුවකට. ඉතින් ඔයාලුපු සින්දුව මම ලෑස්ති කරන් ඉන්න. ඔය හැමදාම ඉල්ලනකොට සමහරක් වෙලාවට අපිට දෙන්න බැරි වෙනවා. හැබැයි අද දෙන්න පුළුවන් වාගේ සින්දුව. සේනානායක විරදිලි.

සවස පහයි විනාඩි 8යි. අපි ධනේශ්‍රීගේ ලස්සන සින්දුවක් අහලා ආවේ ආදරී. එහෙම තමයි ලස්සන සින්දු අහන්න ඉන්න පුළුවන් ඔයාට හවස 6:30 වෙනක FM 93.5 93.7 0703 93.5 93.7 0703 93.5 93.7 මේ කියන ෆෝන් නම්බරයකට ඔයා මැසේජස් එවන්න පුළුවන්, කෝල් ගන්න පුළුවන්. එයා හිතේ තියෙන කැමති සින්දුවක් ඉල්ල ගන්නත් පුළුවන්. ඉතින් අපි සම්බන්ධයෙන් වැඩේ කරගෙන යන්න ඕනේ නේද? ඒකෙදි තමයි මම ඔයා ඉල්ලන කැමති සින්දුව දෙන්නේ. මේ විදිහට මට කතා කරපු අයනෝ මැසේජ් කරපු අයනෝ ඉතින් මේ පොඩ්ඩක් යන්න හදන්නේ පැත්තට. මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. අයවෝන් සුබ සන්ධ්‍යාවක් යශි ගර්ල්. කවුද මේ? මම දන්නවා කවුද කියලා. මේ අගෝස්තු මාසේ ඔයාගේ සියලු දේවල් සුබ වෙන්න ඕනි කියලා මම විශ් කරනවා. ඔයාටත් ඒ විදිහටම මේ අගෝස්තු මාසේ හිතන පතර හැම දෙයක්ම ඒ විදිහටම හැබෑ වෙන්න ඕනේ. ෆැමිලියගේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ප්‍රියංකෝ ආවත් ආදරෙන් එකතු කරගන්නම්. ඒ වගේම මාවත් එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න. ඔය විදිහටම ආදරෙන් ඉන්න නෝරින් තමයි ප්‍රියංකවට මැසේජ් එකක් දාලා තියෙන්නේ. අපිට ලස්සන සින්දුවක් ඕනි. අද ඉතින් ඔයාලට ඕන තරම් ලස්සන සින්දුවක් අහන්න පුළුවන්. කලවල් දිනින් හර්ෂා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හර්ෂා නේද මං හිතන්නේ? ඔව් මං හිතන්නේ හර්ෂා වෙන්න ඕනේ. අයිබෝවන් වඩපත තමර ලක්ෂ්මන්, එවගේම සම්මර අනිශාන, චේතනා, තේජාවෝර්, පුංචි පුතා භාග්‍ය, අවිශ්ක එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් ගන්න. ඒ වගේම සේරුවාවිල කෙඩිය සම්මර සිංහවත් එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවකට. ඔය විදිහටම ආදරෙන් ඉන්න ලස්සන සින්දුවක් අහන්න ඔයාට පුළුවන්. ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන ඉන්නවා. අමිල තමයි මැසේජ් එක දාලා දිනේ. ගම්පහෙන් ගවද මේ මොකද කියන්නේ? අක්කේ අක්කේ අක්කේ අක්කේ මොකද මේ දෙන්න අක්කේ ලස්සන සින්දුවක්, මනමලක මනමාල කතා සින්දුව. මම හිතන්නේ අක්කේ කියන වචනේ මැසේජ් එකේ වචන ප්‍රමාණයටත් වඩා තියෙනවා. ඒක ගණින්න පුළුවන් මං හිතන්නේ මැසේ ඊළඟ ටෝක් එක ගන්න කලින්. ඔයාව එකතු කරගන්නම් ඊළඟ සින්දර. මං හිතන්නේ ඒක බලන්නක පොඩක් ඕන නෑනේ දෙයකට කියන්න. අපි නාරම්බල ෂොප් එකකින් වැඩ කරන හැමෝම දෙකට කරගෙන ගිල තින මේ වෙලාව. සොනිල් එකතු කරගන්න කියලා තින ඔයක මාරිය රත්න. ආයතන ඒ වගේම සියලු දෙනාව එකතු කරගෙන ගිල තින මේ වෙලාවේ ලක්කන අහන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තුමයි කියන්නේ. ඉතින් ඉල්ලනකොට කොහොමද අපි ලස්සන සින්දුවක් දෙන්නේ නැත්තේ නේද? මම ලස්සන අරබික් ටැමිල් සොන්ග් එකක් ලැස්ති කරගෙන ඉන්නවා මේ වෙලාවේ. හැමෝම එකතු කරගෙන අපි බලමු මේ ලස්සන සින්දුව අහන්න.

FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: Transplantation Private Limited. I'm going to live a new green life.
1: NLP Hadhana. Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya. NLP Hadhana. Obat Adama NLP Hadhana Balaganna.
2: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

අධ්‍යාග ලක්කනාගෙන ඉන්නකට ඔයා කැමතිම සින්දු මගෙන් ඉල්ල ගන්න පුළුවන් ඔයාට අහන්න පුළුවන් මේ ඕන දෙයක් පුළුවන් ඉතින් සවස 6:30 වෙනකම් තව තියෙන්නේ හරියටම පැයක් විතරයි මේ පැය පටන් අරගෙන පැය භාගයක්ම ගිහිල්ලා ඉවරයි එයා තාම මේ පැත්තට ආපු නැති කෙනෙක් නම් ඉක්මනට මේ පැත්තට එන්න ඔයාට පුළුවන් ඔයා කැමති සින්දු අහන්න FM 93.5 93.7 අගෝස්තු මාසය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලස්සන ළමයි ඉපදුණු මාසයක්ද මට හිතෙනවා එහෙම. ඒ වගේ කෙනෙක් කින ලස්සන ගැළු ළමයි කොණ්ඩෙ දිග හැබදෙන්නම් කපලා. තරු එයාගේ අද බර්ත්ඩේ එකනේ. මාත සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා කන රහන හැමෝමත් එකතු කරගෙන ඒ වගේ මාගේ පවුලේ හැමෝමත් එකතු කරගන්න මේ විශ්වයකට. ඉතින් මාගේ හොඳම යාළුවා තමයි මට විශ්වයක එකතු කරේ. ආද මිහිදියා වගේම සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනේ මේ ලැබුව උපන්දිනෙත් එක්ක. ඉතින් සතුටින් වැඩ ටික කරගෙන ඉන්න හාද. ඒ විශ්වයකත් එක්කම අපි යමු බලන්න chat එක පැත්තට මේ වෙලාවේ කවුද මාවාගෙන ඉන්නේ කියලා බලන්න. 0703 93 5 93 7 මේ කියන ෆෝන් නම්බර් එකට ඔයාට මැසේජ් එකක් එවන්න පුළුවන්. මම යටියන්තර පැත්තට යන්න තමයි හදන්නේ මේ වෙලාවේ. අයබෝවන් ලක්කන කියලා තිනවා ඔයාටත් අයබෝවන්. යටියන්තරදී මම මේ වෙලාවේ සද්දට මහගෙන ඉන්නවා කියලා මන් දන්නවා. මේ වෙලාවේ කවුද අර්ජුන් මල්ලිට ඒ වගේ මාසේ සුබ උපන්දිනයක් කියලා තිනවා මං හිතන්නේ අගෝස්තු මාසේ කියනකොට උපන්දින වැහි වැහැල වගේ මට හිතෙනවා. ඒ වගේම අර්ජුන් ඒ වගේ වාසිරියා දෙන්නට සුබම සුබ උපන්දිනයක් කියලා සතියක ලක්කණින් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ හිටියා වගේම සතුටින් ඉන්න පුළුවන් වෙනවා. කේක් එකක් එහෙම කපනවා නම් මේ පැත්තට කෑලක් එවන්න අමතක කරන්න පහද. ඒ දෙන්නට සුබ පැතුම් එකතු කරන්නේ මංජු අක්කා ඒ වගේම දිලීප අයියා ශාම්මිනී ඒ වගේම වසුන්දර මේ හැමෝම යාට හරිම ආදරෙන් සුබම සුබ උපන්දිනයක් දෙන්නටම ප්‍රාර්ථනා කරනවා. කිව්ව WhatsApp එක පැත්තේ අපි යමුද normal messages පැත්තට මේ වෙලාවේ කවුද මම අහගෙන ඉන්නේ කියලා බලන්න. ගම්බල පැත්තට යන්න තමයි මේ හදන්නේ වසන්තා කුමාරිය ආව එකතු කරගන්න ලස්සන සින්දුවකට good evening කියලා දෙනවා. අනත් ඉතින් good evening මාව අහගෙන ඉන්න ඔය විදියටම මම ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා දිනුෂා දැරණියගලින්. දිනුෂා ඔයාත් අහගෙන ඉන්න. ඔයා ඉන්න තැනක ඉඳලා සද්ද වැඩි කරගෙන අහන ලස්සන සින්දුව විතරමයි දෙන්නේ. ඒක පොරොන්දුවක්. ඉතින් ඒ විදිහටම පොරොන්දු ඉෂ්ට කරනවා කියන එක ඉතින් බොරුවක් නෙමෙයි නේද? මම ලස්ස කරගෙන ඉන්නේ සුපුන්ගේ ලස්සන සින්දුව කව එක ගහලා බලන්න.

රියදාවනය යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

0: සතියක ලකඳ
1: සවස 5 විනාඩි 46.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: මහර බන්ධනාගාරයේ රැඳවුවන් 104 දෙනෙකු වෙනත් බන්ධනාගාරවලට මහර පොලිස් බල ප්‍රදේශ තුනකට පනවා තිබු ඇන්තරි නීතිය ඉවත් කෙරේ. අසසුමේ මුදල් වංචා කළ බවට චෝදනා ලැබූ නිලධාරිනියන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට.
3: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඳ බලාගන්න.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එල්බි ධනනිධානය නතුරයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011176679.
0: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
6: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN සතියගේ ලකන.
7: රෑට රස කෑමක් හදන්න ලෑස්තියද? මට නම් හිතෙනවා එහෙමයි කියලා. එහෙම නැත්නම් ගෙදර හැමෝමත් එකට ඉඳගෙන රස තේ එකක් හදාගෙන පොඩ්ඩ කතා කරන ගමන් දින්නේ. රස තේ එකකට පුළුවන් අපේ ගොඩක් මතක පරණ මතක අවසන්නනේ. හරි රහට කතා බහකට එකතු වෙන්න, කතා බහකට මුල පුරන්න, මේ හැමදේටම තේකක් කියන්නේ හරිම හොඳ දෙයක්. ඉතින් රස තේකක් හදාගෙන කතා බහ කරන්න අමතක වුණ දේවල් තියෙනවා නම් පොඩ්ඩක් උත්සාහ කරලා බලන්නුනේ. ඉරිදා හැන්දෑව කියලා කියන්නේ මේ වගේ නිදහසේ ඉන්න පුළුවන් වෙලාව. නිදහසේ සතුට බෙදා ගන්න, ඉතින් ආදරේ කරන අයත් එක්ක ඉන්න තියෙන හොඳම වෙලාව. එයාටත් පුළුවන් ආදරේ බෙදා ගන්න එක. මේ පැත්තටත් එහෙමම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න එකතු කරගන්න. 0703 93 5 93 7 මේ කියන ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එවන්න. මේ වෙලාවෙ හැම කෙනෙකුටම මම හරකම පැත්තර යන තුමේ හදන රෙදි ෂොප් එකේ මේ වෙලාවේ සත්තට වලක්කන දාලා තියෙනවා කියලා මට ආරංචි. හරකම ප්‍රධාන අය ෂොප් එකේ ප්‍රධාන ගබඩාවේ කලමනාකාර බණ්ඩාර ඔයාව එකතු කරගන්න. වගේම නිල්මි, හර්ෂ, සුනිල්, උපේන්ද්‍ර එකතු කරගන්න කියලා තියෙනවා. වැලිවත්ත, ඒ වගේම කෝෂිලා, ජයතිලක, සමන් කුමාර, අරුණ, ඒ වගේම සඳුමිනි, දුලංජි, සමන්ත, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. හැමෝම එකතු කරගෙන අපි අම්මු කරුණාරත්න දිවල්ගනේ මහත්මයාගේ ලස්සන සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්නේ. ශාන්තිනි, අහලා තියෙනවද මේ සින්දුව? ආදර කතාවක දෙමළ ගැන ළමයෙක් එක්ක, සිංහල තරුණ පිරිමි ළමයෙක් එක්ක පෙමින් බැඳුණු ආදර කතාවක්.

0: சத்தியாக லக்கண
1: තොනයි ඒ කියන්නේ ඔයාගේ මගේ අන්තිම පැය තමයි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ. වෙලාව කොයිතරම් ඉක්මනට ගෙවිලා යනවද නේද? කමක් නෑ, ඔයාට මම කතා කරන් තව පැය භාගයක් වගේ දෙනවා. එයාට පුළුවන් මේ පැත්තට එන්න. සමහර සින්දු තියෙනවනේ අපේ හිත ඇත්තටම පාරවන. මතකයන් ටික පාරවන. නදී මල්ගේ සින්දුයි වගේ අපි ඇහුවා වගේ. එහෙම මතක අපි හැමෝටම තියෙනවනේ. සමහරකට ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා අවුරුදු ගානක් වෙන පුළුවන්. සමහරක්කයගේ ප්‍රථම ප්‍රේමය ඉස්කෝලෙන් පටන් ගන්න පුළුවන්නේ අවුරුදු ගානකට කලින්. හැබැයි සමහර සින්දු අපිට හැනුකට අපිව ඉබේටම අතීතයට එක්කගෙන යනවනේ. සමහරක් වෙලාවට ඒ ආදර කතා ලියුම් කඩදාසියක් එක්ක හුවමාරු වෙන්න ඇති. එම නැත්තං ඒ කාලේ අර චූටි බටන් ෆෝන් තිබුණා නේද? ඒවත් එක්ක හොමාරු වෙන්නේ නැති. කොහොම හරි ගෙදරටත් හොරෙන් ඒ වගේ ආදර කතා ගොඩනගා ගන්න නැතිනේ. හැබැයි සමහරක් විට ඒ දේවල් දැන් මේ වෙනකොට CC එකට ගිහිල්ලා තියෙන්න පුළුවන්.

ඒ අතීත මතක් කරනකොට ඇත්තටම හිත පාරනවා නේද? සින්දුවක් කියන්නේ සමහරක් වෙලාවට මතක ගොඩාක් අවුස්සන්න පුළුවන් තැනක් නේ. ඉතින් ඒකට තමයි සින්දුවක් කියලා කියන්නේ. ලස්සන පද පෙළියක් එකට එකතු කරලා අපිට හිතට දැනෙන්නම ගායනා කරන එක සමහරක් වෙලාවට අපේ හිතේ තියෙන වේදනාවක් මැකිලා යන්නත් පුළුවන්. සමහරක් විට අර හිත ඇස්සෙත් තියෙන සමහර මතක ටික ඇවිස්සලා එන්නත් පුළුවන් නේද? මේක කොහොමහරි කමක් නැහැ. ඉතින් ලස්සන සින්දු ටිකක් අහලා සතුටින් ඉන්න. මේ වෙලාවේ වාව කවුද අහගෙන ඉන්නේ කියලා යන්න තමයි හදන්නේ බලන්න. අපිවත් එකතු කරගන්න ලස්සන මුලස්සන සින්දුවකට. සුමිත් සමන්ත එකතු කරගන්න එක සුමිත්. ඒ වගේම සමන්ත චතුරංග රාජු අයියා. සියාරා. ඒ වගේම භවී. ඒ වගේම දිල්. දිලානි තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ මඩහපොලින්දල. ඔයාව එකතු කරගන්න ලස්සන සින්දුවකට ඔය විදිහටම අහගෙන ඉන්න දිල්. ඩ්‍රින්කු පැත්තට යන්න තමයි මේ හදන්නේ. තුල්සිපුරේ ඉඳලා මම වහගෙන ඉන්නවා මේ වෙලාවේ. සත්‍යයට කරම වසන්තී ආවකට කරගන්න. මාත්‍යා රංජිත් ඒ වගේ මදුෂහා නී පුතා නිශාන්ව එකතු කරගන්න කියලා දෙනවා. චුරිදෝනි යනාරවත් එකතු කරගෙන එයාගේ ආදරණීය අක්කා ගෞතමීවත් එකතු කරගන්න කියලා දෙන ලස්සන සින්දුවක් අහන්න. ඉතින් ආට ලස්සන සින්දුවක් දෙන්නේ කොහොමදනේ? හැමදාම ආදරේ පුරෝගෙන මේ පැත්තට එන ඔයාට. ඉතින් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන ඉන්න ලහිරු පෙරේරාගේ අවීගේ ලස්සන සින්දුවක් අපි අහලා යමුද? සමහර හවස්වරුත් ඇත්තටම අපේ අර හිත උස්සනවා නේද? අහලා බලන්න ඒ තරම්ම ලස්සන සින්දුවක් මේ.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය. ගානු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය. ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: FM 93.5 FM 93.7 Lakhana Radio ITN Satyaga Lakhana
3: තවත් හතරෙන් ඉන්න වෙලාවක් නැහැ. මට අඳ වෙලාව වෙලා තියෙන අවසායයි විනාඩි 10 වෙලාව සවසයි ඇත්තට නිවුස් තිරට අහන්න පුළුවන්. ඉතින් අදට මම ගිහිල්ලා එන්නද පරිස්සමට සතුටෙන් ඉන්න අපි අය හෙට හම්බ වෙනවානේ. සතියගෙන් අහපු කවුද ලස්සනම සින්දු ටික? වාකි නේද ලක්මාලි බණ්ඩාර ආව එකතු කරගන්න උඩත්තා පොළ කරුණාකර ඉඳලා තමයි මම වහගෙන ඉන්නේ. ඉතින් ලස්සන සින්දුවක් එක්ක තමයි මම යන්න හදන්නේ. හිතේ ඔය විදිහටම පරිස්සමට ආදරය එකතු කරගෙන තියාගන්න. මං අතට ගිහිල්ලා එන්නම් පරිස්සමට සතුටින් ඉන්න හෙට අලුත් සතියක් වටන් ගන්නෙ මම යෂ්.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගී.

0: настала. මහර බන්ධනාගාර ගැටුම මුළුමනින්ම පාලනය කෙරේ. මහර ගැටුමට මුල බාහිර කුමන්ත්‍රණයක් බවට සැකයක්. කුමන්ත්‍රණය සොයන්න පරීක්ෂණ ඇරඹෙයි. මහර බන්ධනාගාරයේ ලිපිලේඛනත් ගොඩනැගිලිත් රසක් විනාශයි. මුහුදට වැටුණු බහලුම් 17න් එක් බහලුමක් ඉඳුරුව මුහුදු වෙරළට. පොළොන්නරුවේ සැඟවුණු නගරයේ සොයා මෙහෙයුම්. ඉරානයටෙහි ප්‍රහාර අවලංගු බව ට්‍රම්ප් කියයි.
1: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගෑන් දුෂ්යන්ත. ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ. මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව බාහිර පාර්ශ්වයක් සිදු කරන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවට තොරතුරු හෙළි වී ඇති බව අමාත්‍ය හර්ෂණ නානායක්කර මහතා පවසනවා. එම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අංශ ගණනාවක් ඔස්සේ මෙවට පිටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
2: දැනට ඒක සමනයට පත් වෙලා තියෙනවා. සමනයට පත් වෙලා සියලු දෙනාම නැවත සෙල්වල ඉන්නේ. නමුත් දැනටත් තවම SKF එකක් තවදාව තියවට ඉන්නවා. මගේ දැනෙන් යම් කණ්ඩායමක් ඒක තුලත් ඉන්නවා. මොකද කැඩිච්ච ගේට් රිමාන්ඩ් ලොක්ස් එක කඩලා තියෙව එක අපි හමුදාවෙන් දාලා හදනවා පොඩ්ඩක් ආරක්ෂාව තහවුරු කරගන්න. නමුත් දැන් තත්ත්වය සමනයකට පත් වෙලා තමයි තියෙන්නේ. මේ වන විට මම අද දවස ඇතුළතම සම්පූර්ණ වාර්තාවක් වන්නේ කියලා බන්ධනාගාර කොමසාරි ජෙනරාල් දරුන් දුන්නා. දැනට තවුන් එම ස්ථානයේ කටයුතු කරමින් යනවා. ඒ වගේම මේ කැඩී පිදී ගියව හදන්න අදම ආරම්භ කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. දැනට තත්ත්වය සමනය වෙලා තිබෙනවා. දැන් මේක සිදුනේ කොහොමද කියන එක තමයි මේක මී ගමුවට වඩා වෙනස් තත්ත්වයක් තියෙන්නේ. ගොඩනැගිලි කීපයක් ගිනි තියලා තියෙනවා. විශේෂයෙන්ම අර ඔෆිස් වලට එහෙම ඒවට හානි වෙලා තිබෙනවා. ඒ හානියේ ප්‍රමාණය ගණනය කරන්නට ඕන. ඊටත් වඩා වැදගත් වෙන්නේ මේ ඔෆිස් නැවත ඉක්මනටම ආරම්භ කිරීම. ඒ නිසා තමයි උපදෙස් දීලා තියෙනවා ඉතා ඉක්මනින් මේ කටයුතු ටික ආරම්භ කරන්න කියලා. ඒක අදහස් වෙනකොට මේක පාලනය කරන්න පුළුවන් තත්ත්වෙ කියලා ඇඩ්මිනිස්ට්‍රේෂන් එකක් දුවන්න පුළුවන් තත්ත්වෙට ගේන්න ඕනේ. ඒක අපිට හමුදාවෙත් සහාය මේ වෙලාවේ හම්බ වෙනවා. ඒ කටයුතු දැන් කෙරීගෙන යනවා.
0: මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූයේ ඊයේ පෙරවරුවේදී. ඒ අදුදැස්සන වඩ විට සම්පූර්ණයෙන්ම පාලනය කෙරුණා. විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරයේ තුලයට පිවිස රඳවුවන් අදාළ ස්ථානවලට යොමු කිරීමටයි පියවර ගත්තේ. තත්ත්වය පාලනය කිරීම සඳහා යුද හමුදාව මෙන්ම ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාද යොදා ගැනීමට සිදු වුණා. ඊ රාත්‍රිය වඩ විට බන්ධනාගාරයේ අවට ප්‍රදේශය ආවරණය වන පරිදි යුද හමුදාව යොදවමින් ආරක්ෂාව තර කිරීමටයි කටයුතු කෙරුණේ. එම අවස්ථාවේදී බන්ධනාගාර රැඳවුවන්ගේ ඥාතීන් එම ස්ථානයට රැස්ව කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශවලට දැඩි අසිරුතාවන්ට මුහුණ දීමට සිදු වුණා. එසේ පැමිණි ඇතැම් පෙරෙස් පොලිසියට ගල්මුල් ප්‍රහාරද එල්ල කර තිබෙනවා. අද උදෑසන වෙන විට බන්ධනාගාරයේ තත්ත්වය මුළුමනින්ම පාලනය කිරීමට ආරක්ෂකංශ සමත් වූ අතර නොසන්සුන්කාරී තත්ත්වයේ හේතුවෙන් මහර බන්ධනාගාරයේ තුල තිබූ අත්‍යවශ්‍ය ලේඛන ගොඩනැගිලි මෙන්ම දේපළ රැස්සකට දැඩි හානි සිදුව තිබෙනවා. නොසන්සුන්කාරී ලෙස හැසිරුණු රැඳවියන් බන්ධනාගාරයේ තුල ගිනි තැබීම් කිහිපයක් සිදු කර ඇති බවයි නිරීක්ෂණය වන්නේ. පරිපාලන ගොඩනැගිල්ලට ගිනි තැබීම හේතුවෙන් එහි තිබූ සීළු ලිපි ලේඛන විනාශ වී තිබෙනවා. බන්ධනාගාර මුළුතැන්ගෙය පුනරුත්ථාපන ගොඩනැගිල්ල පුනරුත්ථාපන කාර්යාලය සහ ප්‍රධාන ජේලර් කාර්යාලය මෙන්ම බන්ධනාගාර රෝහලද විනාශ වී ඇති බවයි සඳහන් වන්නේ. ඇති වූ කලහකාරී සිදුවීමෙන් බන්ධනාගාරයේ රදවුවකු මියගොස් තවත් 6 දිනක තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම තත්ත්වයේ හමුවේ මහර බන්ධනාගාරයේ සිටින රැඳවුවන් පිරිසක් වෙනත් බන්ධනාගාරයකට මාරු කෙරෙනු බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ. ඉහනුව එහි සිටි රැඳවුවන් 104 දෙනෙකු බන්ධනාගාර 7ක් වෙත මාරු කිරීමට පියවරගෙන තිබෙනවා. බුස්ස, වැලිකඩ, පොළොන්නරුව, මඩකලපුව, කළුතර, බදුල්ල සහ දුම්බරියන බන්ධනාගාර වෙතයි ඔවුන් යොමු කෙරුණේ. මෙසේ මාරු කෙරෙනු රැඳවුවන්ගේ නම් ඇතුළත් ලේඛනය මහර බන්ධනාගාරයේ මාර්ගබාධක ඇසල ප්‍රදර්ශනය කෙරෙනවා. එමෙන්ම බන්ධනාගාරයේ අලුත් වැඩියා කටයුතු හේතුවෙන් රැඳවුවන් සඳහා අමුත්තන් හමුවීම සඳුදා සහ අඟහරුවාදා දින දෙකෙන් පසුව ආරම්භ කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
3: බන්ධනාගාරයේ අලුතෙන් ඉදිකරන ඉදිකිරීමට යෝජිත කාර්යාල පරිසර තහඩු ආවරණයකින් තාප්ප කොටසක් වෙන් කරගෙන තිනවා. ඒ කොටසට රැඳවියන් පැමිණ එයින් පිටතට පැමිණීමට හා ඒ තහඩු ආවරණයට පහර දීමට කටයුතු කළා. ඊට අමතරව ප්‍රධාන ගේට්ටුවට පහර දීමට කටයුතු කළා. ඒ නොසන්සුන්කාරී තත්ත්වය අද උදේ වෙනකතුරු නැඳවියන් විසින් ඇති කර තිබුණා. බන්ධනාගාර නිලධාරී, පොලිස් නිලධාරී, විශේෂ කාර්ය බලකාය නිලධාරී, ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව සහයෝගයෙන් මේ වන විට එම නැඳවියන්ව සාමකාමී තත්ත්වයට පත් කළා තියෙනවා. මුළු තැංගේ සම්පූර්ණ විනාශ කළා තියෙනවා. බොයිලේදුව, උයන, අපේ කුකර් ඔක්කොම සම්පූර්ණ විනාශ කළා, ගිනි තියලා තියෙනවා. ඊළාට පුනරුත්ථාපන ගොඩනැගිල්ල තියෙන සියලුම උපාංග ගොඩනැගිල්ල සමග විනාශ කළා තියෙනවා. ප්‍රධාන ජේන කාර්යාලය සම්පූර්ණ විනාශ කළා තියෙනවා. බන්ධනාගාර රෝහල විනාශ කළා. ඊට අමතරව රැඳවියන් පුනරුත්ථාපනය සඳහා විවිධ වැඩසටහන් කරනවා. මැහුම් වැඩසටහන්, ඊළඟට වඩු වැඩ, ඊළඟට වීවිනාංශේ ඒ සියලු ගොඩනැගිලි භාණ්ඩ ඇතුළු සියලු දේ විනාශ කළා.
4: රැඳවියන් අතට ආයුධපත් වීමක්
3: නැහැ. ආයුධපත් වෙලා නැහැ.
4: නිලධාරීන්ගේ තත්ත්වය කොහොමද? ඒ උල්ලන් තුවාල වෙලා තියෙනවා.
3: නැහැ, තුවාල වෙලා එහෙම තාම මේ අවස්ථාව වෙනුවට කිසි
4: ගිනි ගැනීම තව තියෙනවද නැත්නම්?
3: නැහැ, මේ වෙනුවට පාලනය කළා තියෙනවා.
0: මේ අතර බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා අද පෙරවරුවේ මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කළා. එහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා,
5: මොහොමයි දැනට ඇතුළේ තත්වන්සුන් අතර මේ ඊයේ ඇතුළු සිද්ධියත් එක්ක දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. මේ බන්ධනාගාරයේ රෙමාන් සහ කන්විටඩ් රැඳවියන් 4100 වැඩි ප්‍රමාණයක් හිටියා. ඒ ඇතුළු නොසන්සුන්තාවයත් එක්ක සාමාන්‍යයෙන් හවස 4:00 ඉඳන් පටන් ගත්තේ. මේක අද උදේ දක්වා මද පාන්දර 5 එනකම් මේ නොසන්සුන්තාවය තිබ්බා. මේකල ගොඩාක් ප්‍රිසනර්ස්ලා, දෙවියන්, ජේෂෙම්ම ප්‍රිසන් එකත්, පොලිසියත්, විශේෂ කරබලකායත්, දහමුදාව, ගොන් හමුදාව, නායකයන් තම සියලුම එකතු දින එකතු වෙලා අපි මේ තත්ත්වය මෙන්න පවත්වලා දැනට නැවතත් සියලුම රැඳවියන් ආරක්ෂිතව ඔවුන්ගේ වාර්ඩ්වලට යොමු කරලා තියෙනවා. මේ වෙනුවට ඔවුන්ට අවශ්‍ය ආහාර, ජලය ඇතුළු මූලික පහසුකම් ලබා දෙනවා. දැනට තත්ත්වය සංසුන් අපි ඉදිරියේදී පැකිපි තුල තවදුරටත් ආරක්ෂාව තහවුරු කරලා බන්ධනාගාරයේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න කටයුතු කරනවා.
4: දැන් බස් ආහිර පළාතේ ඔබතුමාට තවත් කිසිම කීපයක්ම තියෙනවා. මේවල දැන් මේ දිගටම මේ බෝ වෙන්නත් තත්ත්වයක් තියෙන මේකට යම් කැඩපිලක්.
5: අපි මේ වෙනකොට විශේෂයෙන්ම වැලිකඩ, මැගසින්, CRP ඒ වගේම කළුතර, ඊට අමතර ආපෝ නිගම්මු මේ බන්ධනාගාරවලත් ආරක්ෂාව සම්බන්ධ අපි අවධානයෙන් ඉන්නේ අවශ්‍යයි.
0: මහර බන්ධනාගාරයේ සිද්ධිය ආණ්ඩුව පීඩාවට පත් කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක් බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සුභාෂණ අබේවික්‍රම මහතා පවසනවා.
6: මේ සිද්ධ වෙච්ච සිදුවීම කාමරයක් ඇතුළේ ඉන්න කීප දෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි මේක තරයේ විශ්වාස කරනවා. මේක කාගේ හරි සැලසුමකට සිද්ධ වෙච්ච දෙයක් කියලා. මොකද ඒ තරම් ලොකු විනාශයක් අපිට සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක්. සැලසුම් රහිතව මේගොල්ලෝ කරේ කොහොමද කියන එක ගැන මම ඉදන් විමර්ශන කරන්න ඕන. අපි දකිනවා මේ වෙනකොට සමස්ත රජයේට දැවැන්ත චෝදනාවක්, දැවැන්ත පීඩනයක් එල්ල කරනවා මෙන්න මේ බන්ධනාගාර රැඳවියන් සම්බන්ධව. එතකොට අපිට පොඩි සැකයක් තියෙනවා. අපිට මෙන්න මේකද අරමුණ, මෙන්න මේ ජේ අපහසුතාවයට පත් කිරීම දරමුණ කියලා අපිට දේශපාලනයේ කිසිම දෙයක් නැහැ. අපිට ඇත්තට මේ ආණ්ඩුවත් කිසිම සම්බන්ධයක්වත් නැහැ. අපි මානවිකයන්, අපිට කුඩු ගහන කෙනාගේත් මානවිකම අපි රකින්නවා. සියලු දෙනාගේම ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. හැබැයි මේ මොහොතේ අපිට පේනවා මේ කීප දෙනෙකුගේ අවශ්‍යතාවයක් මත බහුතරයකගේ මේ රටේ මානව හිමිකම් කියන දේ උල්ලංඝනය වෙනවා. විශේෂයෙන් සිරකරුවන්ගේ, මේ ඉන්න ගෝලයෝ, මේ ඉන්න අයගේ ප්‍රධානියෝ කවුරු හෝ මෙන්න මේ දේශපාලන වශන්ත්‍රණයක් සිද්ධ කරගෙන මේ දේ කරනවාද කියලා අපිට පැහැදිලි හැඟීමක් එනවා. මේ තරම් ලොකු විනාශයක්, මම කියන්නේ එක්ගලයකට කරන්න බැරි විනාශයක් කරලා තියෙනවා. ඉතින් මේක කරලා මේ සිද්ධිය අවසන් වෙන පැයේදිම ආණ්ඩුව ඉවත් වෙන්න ඕන, ඇමති අයින් වෙන්න ඕන. මේක චෝදනාවක්. සමාජ මාධ්‍ය හරහා සම්පූර්ණම ගොඩනැගෙන්නේ ආණ්ඩු විරෝධී දෙයක්. හැබැයි මේ ආණ්ඩුව නෙමෙයි, මේක මේ දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ සිරකරුවන් අතර සිද්ධ වෙන ප්‍රශ්නයක්. ඇත්ත, සිරකරුවන්ට ඉන්න බෑ. 1000ක් ඉන්න ඕන නැතන 3000ක් ඉන්නවා. හැබැයි මේකට විකල්පක විදියට ඇමති මාරු කරන එකවත් මේ අවුරුදු 70 ගානක ආපු දේශපාලන ගොඩ ගැසීමක්. මේක මේ සුද්දගේ කාලේ ඉඳලා ආපු ගොඩ ගැසීමක්. එක මේ මාසෙකින් දෙකකින් අවුරුද්දකින් මේ දේ සිද්ධ කරන්න බෑ.
0: මේ අතර මද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා රජයේගෙන යන වැඩපිළිවෙල හමුවේ එය අඩපණ කිරීමට සිදු කරන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මහර සිද්ධිය හැඳින්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා ප්‍රකාශ කළා. කොපමණ බාධක පැමිණියද මද්‍රව්‍ය ජාවාරම වැඩලීමේ සටන අත් නොහරින බවයි ඒ මහතා පවසන්නේ.
7: මහර බන්ධනාගාරයේ ඊයේ සවස ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් නිශ්චිත හේතුව කුමක්ද කියන එක නම් තවම මම හිතන්නේ නිල වශයෙන් තොරතුරු ලැබිලා තියෙනවා කියලා. ඒ පිළිබඳව අධිකරණ ඇමතිතුමාත් ආරක්ෂක ලේකම්තුමාත් නිල ප්‍රකාශයක් ඉදිරියේදී කරයි. නමුත් අපට දැනගන්නට තියෙන තොරතුරු අනුව අපි දන්නවා මෙතෙක් කල ලංකාවේ සියලුම බන්ධනාගාරවලට ඊටාම පහසුවෙන් මත්ද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියාව තිබුණා. ඇතුළට පහසුවෙන් මත්ද්‍රව්‍ය ගියා. නමුත් ජාතික ජනබලවේග රජයේ පැමිණීමෙන් පස්සේ බන්ධනාගාර ඇතුළට මේ වගේ නීති විරෝධී ද්‍රව්‍ය නොලැබීමේ ප්‍රවණතාවක් තියෙනවා. එතකොට මේවා මුල් කරගෙන තමයි ඇතුලේ බන්ධනාගාර ඇතුළත නොසන්සුන් වී නැති වෙන්නේ කියලා දල අදහසක් අපට තියෙනවා. නමුත් මේ අපරාධයට වගකීතු අයට නිශ්චිතවම දඬුවම් පෙවිනවීම කරනවා. මතකයි ජනාධිපතිතුමා අනුර සහෝදරයා ප්‍රකාශ කළා මත්ද්‍රව්‍ය වලට එරෙහි සටන භයානකයි. හැබැයි මත්ද්‍රව්‍ය වලට එරෙහිව සටන් නොකර සිටීම ඊට වඩා භයානකයි. රජයක් විදිහට අපි රටම එකට ලෙස සියලුම ආකාරයේ මත්ද්‍රව්‍ය රටට පැමිණීම රට තුළ බෙදා හැරීම නවත්වමින් යන්නේ. ඒකට සම්බන්ධ සියලු පාර්ශ්වවලට අපි ප්‍රබල ලෙස කියනවා අපි ඔබව අඳුනගෙන තියෙන්නේ ඉවත් වෙනු කියන පණිවිඩය දීලා තියෙන්නේ. එතකොට රජයේ ලෙස මේ දෙන පණිවිඩයත් එක්ක තමයි තැන් තැන්වල මේ වගේ සිද්ධි ඇති වෙන්නේ. රජයේ මේකට මුහුණ දෙන්න සූදානම්.
0: අධ්‍යාපනය සෑම දරුවෙකුටම හිමි වී ඇති මූලික අයිතිවාසිකමක් මිස වරප්‍රසාදයක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. දරුවන්ට අධ්‍යාපනය අතහැර යාමට සිදුවන පසුබිම සම්පූර්ණයෙන්ම නැති කිරීමට රජය උත්සාහ ගන්නා බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ.
8: මේ වෙනකොට රජයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කරන්න රජයක් හැටියට අපි කැප වෙලා ඉන්නේ. රජයක් විදියට අපේ පැහැදිලි දැක්මක් තමයි අධ්‍යාපනය කියන්නේ ඕනෑම දරුවෙකුට හිමි විය යුතු මූලික අයිතිවාසිකමක් මිසක් වරප්‍රසාදයක් නොවිය යුතු බව. රටේ ආර්ථික දුෂ්කරතා මොනවා තිබුණත් දරුවෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනය කියන්නේ මේ රටේ අනාගතය වෙනුවෙන් කරන හොඳම සහ විශිෂ්ටම ආයෝජනයයි. විශේෂයෙන්ම අපේ රටේ අපිට තියෙන ප්‍රබලම සම්පත අපේ මානව සම්පත දියුණු කිරීම සඳහා ඒ කරන ආයෝජනය අපිට කවදාක්වත් ඒක පාඩුවක් වෙන්නේ නැහැ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් විෂයමාලාව යාවත්කාලීන කරමින් දැනට තියෙන විභාග කේන්ද්‍රීය තරඟකාරී අධ්‍යාපන රටාව වෙනුවට දරුවාගේ කුසලතා, නිරීක්ෂණ ශක්තිය සහ සිතීමේ හැකියාව වර්ධනය වෙන ප්‍රායෝගික අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කිරීම අපේ ප්‍රධාන අරමුණක්. නැන ඉසුර වැඩ සටහන කියන්නේ ඒ රජයේ වැඩපිළිවෙලටත් හොඳට ගැළපෙන ඉතාමත්ම වටිනා සහයෝගයක් ලබා දෙන වැඩසටහනක්.
0: අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ නැන ඉසුර 2026 ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයට එක්වෙමින්. උණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි අතිපූජ්‍ය ගලගොඩ ඥානිස්සර හිමි අනුස්මරණ ශිෂ්‍යත් අරමුදල මගින් ශිෂ්‍යත් ප්‍රධානෝත්සවය සංවිධානය කර තිබුණා. දරුදරියන් 460 දෙනෙකු වෙනුවෙන් එහිදී ශිෂ්‍යත් පිරිනැමුණා. කොළඹට බස්නාහිර මුහුදු තීරයේ නාවික සතපුන් 17ක් දුරින් වෙළඳ නෞකාවකින් හිස් බහලුම් 17ක් මුහුදට වැටී ඇති බවට දිවුර අමාත්‍යාංශය නිවේදනය කළා. යනුව එම බහලුම් මුහුදේ පාවෙමින් තිබෙන බැවින් සෙළුම පහුදින හා කුඩා දීවර යාත්‍රා සුපරීක්ෂාකාරී විය යුතු බවටයි දීවර අමාත්‍යාංශය අනතුරුවන්ගවා තිබෙන්නේ. බහලුම් වලින් කිහිපයක් අඹලන්ගොඩ වෙරළාශ්‍රිතව අද දිනේදී දක්නට ලැබුණා. ඉඳුරු ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් පිටුපස වෙරළ තීරයටද සුදු පැහැයට හුරු බහලුමක් ගොඩගසා ඇති අතර එය ඊයේ කොළඹට අසන මුහුදු තීරයේදී නෞකාවකින් පෙරළී ගිය හිස් කන්ටේනරයක් බවටයි හඳුනාගෙන තිබෙන්නේ. මෙතර මීගමුව අස්සන මුහුදු ප්‍රදේශයේදී දීවර යාත්‍රාවක් පෙරළීමෙන් අතුරුදන් වූ දීවරයින් දෙදෙනාගෙන් එක් සිරුරක් සොයාගත් බව දීවර අමාත්‍යාංශය සඳහන් කළා. එම සිරුර කොල්ලුපිටිය වෙරළට ගොඩගසා තිබියදී මෙසේ සොයා ගැනීමට හැකි වුණා. එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගයේ එකතු විය යුතුයි යන මතයේ සිටියත් ඉදිරි ජනාධිපතිවරණයකදී සමගි ජනබලවේගයේ අපේක්ෂකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව එම පක්ෂයේ මහජන නියෝජිතයින් පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ සමගි ජනබලවේගයේ දිස්ත්‍රික් මට්ටමේ ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අනෙකුත් විපක්ෂයේ සිළු කණ්ඩායම්ද සජබේ සමග එක්ව ඇති බවයි එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා ප්‍රකාශ කළේ.
9: අපි රැස් වෙලා තින්නම් අපේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධ සාකච්ඡා කරන්න. අනිවාර්යයෙන්ම දැන් ඉතින් එකතු වෙන්න දෙයක් නෑ. අපි එකතු වෙලා ඉන්නේ. අපි
10: රනිල් මහත්තයා
9: ඉතින් රනිල් මහත්තයා ඉතින් ආවනේ දැන් විපක්ෂ නායකතුමා කතා කරපු රැස්වීමට ආරාධනා කෙරුවා. ආරාධනා කෙරුවාම රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ආවා, අනිකුත් පක්ෂ නායකයෝත් ආවා. ඉතින් එතෙන්දී අපිට පේනවනේ ඉතින් දැන් සැබෑ නායකත්වයේ හැටියට ඉතින් හඳුනගෙන තියෙන අපේ සජීව ප්‍රේමදාස මහත්තයා අනිකුත් පක්ෂ ටිකත් අපිට ඒක රාශිලා ඉන්නවා. ඉතින් ඒක තමයි විය යුත්තේ.
10: ඉතින් බලන්න දැන් 29 දැන් කවුද ජනාධිපතිතුමා ආමල් මහත්තයා සජීව මහත්තයා.
9: ඉතින් ඒක ඉතින් ජනතාවතේ තියෙන්නේ. ඉතින් ඡන්දයක් තිබ්බම බලා ගන්න පුළුවන්. ඉතින් අපේ අපේක්ෂකයේ හැටියට අපි නම් ඉදිරිපත් කරන සජීව ප්‍රේමදාස මහත්තයා.
0: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාද අදහස් දැක්වුවා.
11: රනිල් මහත්තය කියන පුජ්‍යලයක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි එකතු විය යුතුයි කියන මතය අපි
10: ඉන්නවා.
11: අනිවාර්යෙන්ම එකතු වෙනවා.
0: දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක තෙන්නකෝන් නෙළවේ මහතා ප්‍රකාශ කළේ ඊළඟ ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බවයි.
11: සාම්ප්‍රදායික මට්ටමින් නෙමෙයි වැඩගත් තරුණයන් ඒකරාශි කරගෙන අපි කටයුතු කරනවා.
10: නෑ රනිල් මහත්තයත් එක්ක එකතු වෙන්නේ නැද්ද?
11: රනිල් මහත්තය එකතු වෙලා නැන්නේ තියෙන්නේ.
10: සජිත් මහත්තයා කැමති නැද්ද ඉච්චර?
11: නෑ නෑ අනිවාර්යයෙන්ම කැමති. 2029 ජනාධිපති සජිත් ප්‍රේමදාස.
10: නාමල් රාජපක්ෂ කියලා
11: කියන්නේ. නෑ නෑ නාමල් රාජපක්ෂ තියෙන අය එතුමත් ඉන්නවා.
0: දෙමළ පක්ෂ හයක නියෝජිතයන් හෙට දිනේදී ජනාධිපතිවරයා හමුවීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පවසනවා. වතුකරේ ඉඩම් අයිතිය හා තවත් කරුණු කීපයක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි ඒ මහතා සඳහන් කළේ.
12: අපි හෙට දිනදී ජනාධිපතිතුමා හම්බෙන්න ඉන්නේ ඒ දමල භාෂා කතා කරන්න ජනතා නියෝජනය කරන දේශපාලන පක්ෂ හයක් අපි දැන් එකතු වෙලා ජනාධිපතිතුමාව හම්බෙන්න යනවා. දමල ජනතා භාෂා කතා කරන අයගේ ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදමයිතිය ගැන අපි කතා කරන්න යනවා. මේකේ විශේෂයෙන්ම වතුකර ජනතාවගේ ඉදමයිතිය තමයි තියෙන්නේ ප්‍රධාන ප්‍රශ්නේ. උතුරු නැගෙනහිර පළාතේ අමුදා තියාගෙන ඉන්න ඉඩම තියෙනවා. වෙන වෙන ආයතනවල තියාගෙන ඉන්න ඉඩම තියෙනවා. ඒ වගේ අපි කතා කරනවා. හැබැයි මේක ප්‍රධාන කියලා මම කියන්නට හේතුව එහෙ ඉඩම් අයිතිය තියෙනවා. ඒක වෙන කවුරුත් අරගෙන තියන්නේ. හැබැයි මෙතන ඉඩම් අයිතියකුත් නැහැ. ඒ නිසා වහාම ඒක निराකරන මේ ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙන්න ඕනේ කියන පණිවිඩය අපි කියන්න යනවා.
0: සංචාරක කර්මාන්තයේ නැංවීම සඳහා මෙම වසරේ සිට මුදල් අමාත්‍යාංශය හරහා දිස්ත්‍රික් වෙත ඍජු අරමුදල් ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. යම්පාර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ පවතින ගැටලු නිරාකරණය සහ විදේශ රැකියා ක්ෂේත්‍රය සඳහා කුසලතාපූර්ණ ශ්‍රමිකයන් බිහිකිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් අම්පාර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලය ඉදිරියේදී විරුද්ධ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා. වාර්ෂිකව මිලියන 5ක සංචාරක ඉලක්කය සපුරා ගැනීම පහසු කිරීම සඳහා අමාත්‍යංශය හරහා මුදල් වෙන් කිරීමේ පැවති ක්‍රමවේදයට අනුව මෙම වසරේ සිට මුදල් අමාත්‍යංශය හරහා ඍජුවම දිස්ත්‍රික්ක වෙත අරමුදල් වෙන් කරන බවයි විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ. රුපියල් කෝටියකට වැඩි මුදලක් වැය කරමින් ඇල්ල වොටපෝල් මාර්ගය සංවර්ධනය කිරීමට පියවරගෙන තිබෙනවා. මෙම මාර්ගයේ බදුල්ල ප්‍රදේශයට පැමිණෙන දෙස්විදෙස් සංචාරකයන් දියලි කිහිපයක්ම නැරඹීම සඳහා භාවිත කරන මාර්ගයක් ලෙසයි සැලකෙන්නේ. මාර්ගය ආශ්‍රිතව කෘෂිකර්මාන්තයේ නියැලෙන බොහෝ පිරිසක්ද ජීවත් වන අතර සීළු දිනාට පහසුකම් සලසමින් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමට සංචාරක අමාත්‍යාංශයයි මුදල් වෙන් කර තිබෙන්නේ. පොළොන්නරුව ප්‍රදේශයේ සැඟවුණු නගරයක් සෙවීමේ අතිවිශාල කැණීම් ආරම්භ කර තිබෙනවා. අයිඩා සහ GPR තාක්ෂණය යොදා ගනිමින් මෙම කැණීම් සිදු කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ සහ ඔස්ට්‍රේලියාවේ ලාට්‍රෝප් විශ්වවිද්‍යාලයේ මැදිහත්වීමෙන්. පොළොන්නරුවේ පැරණි නාගරීකරණය එහි විකාශනය සහ රාජධානී බිඳවැටීමට බලපෑ හේතු සොයා ක්‍රියාත්මක වන දැවැන්ත පුරාවිද්‍යා පර්යේෂණ ව්‍යාපෘතියේ පස්වනදීරයි මෙලෙස සාර්ථකව ආරම්භ කෙරුණේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල යාපනයේ විශ්වවිද්‍යාලයේ සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයද ඊට පූර්ණ සහාය ලබා දෙනවා. අති නවීන තාක්ෂණික පහසුකම් යොදා ගනිමින් සිදු කෙරෙන මෙම පර්යේෂණ ඔස්සේ පොළොන්නරුව රාජධානියේ නාගරීකරණයේ සැබෑ ස්වරූපය මෙන්ම එම රාජධානිය බිඳවැටීමට හේතු වූ සාධක රැසක් හෙළිකර ගැනීමට හැකිවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. නොවුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අස්සසුම ප්‍රතිලාභීන්ගේ රුපියල් 130කට ආසන්න මුදලක් වංචා කළ නිලධාරිනියන් දෙදෙනෙකු හැටන් පොලිසිය අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් 60 සාධිකරණ නීති ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණයේ පියවර ගත්තේ. නෝවුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අසසුම මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශන ක්‍රියාත්මක කළ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ප්‍රකාශ කළා. එනුවයි නිලධාරිනියන් දෙදෙනා හැටන් පොලිසිය අත්අඩංගුවටගෙන මෙසේ අධිකරණයට ඉදිරිපත් කළේ. ඉන් එක් නිලධාරිනියක් නෝවුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අසසුම අංශයේ භාරව ක්‍රියා කර තිබෙනවා. ඔවුන් දෙදෙනා 2023-24 සහ 25 යන වසරවල අසසුම ප්‍රතිලාභීන්ගේ මුදල් ඔවුන්ගේ ඥාතීන් සහ හිතවතුන්ගේ ගිණුම්වලට බැර කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවටයි නෝවුඩ් ප්‍රාදේශීය ලේකම්වරයා හැටන් පොලිස් කොට්ටාෂ විශේෂ විමර්ශන කරයට පැමිණිලි කර තිබුණේ. තම අසසුම ප්‍රතිලාභ මුදල් තමන්ට හිමි නොවූ බව පවසමින් ජනතාවද දිස්ත්‍රික් ලේකම්වරයට පැමිණිලි කර තිබුණා. යනුවයි මෙම නිලධාරිනියන් ගැන විමර්ශන ක්‍රියාත්මක කෙරුණේ. විගණන නිලධාරීන් නෝවුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැඳී සිටින් තවදුරටත් විමර්ශන සිදු කරනවා.
1: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කිරීමට තිබූ ප්‍රහාර අවලංගු කරන බව ඇමරිකා ජනාධිපතිවරයා පවසනවා. ඉරානයේ හා ඇමරිකාව අතර ඉක්මන් ගිවිසුමකට එළඹීමට ජටත්ව තීරණයට එළඹි බවයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ. එය අනුව හෝමු සමුද්‍ර සන්ධිය වහම විවෘත කිරීම හා ඉරානයේ න්‍යෂ්ටික තර්ජන අවසන් කිරීම යන කරුණු අදාළ ගිවිසුමට ඇතුළත් කිරීමට නියමිතයි. ඊශ්‍රායල් සමග එක්ව මෙම තීරණයට එළඹි බවද ඇමරිකා ජනාධිපතිවරයා පවසනවා. ඉතාලිය එරට ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එරට ප්‍රධාන නගර සියලටම පහේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එය අනුව රෝම්, මිලාන් සහ වැනිස් ඇතුළු නගර 19කට අදාළව මෙසේ රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන්. වැඩිහිටි සහ කුඩා දරුවන් මෙන්ම නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ට අමතරව සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින්ටද අධික උෂ්ණත්වය හේතුවෙන් රෝගාබාධ හටගත හැකි බැවින් අවධානයෙන් කටයුතු කරන ලෙසයි එරට බලධාරීන් ජනතාවට දැනුම් දී තිබෙන්නේ. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සහ ජෙෆ්නා කිංග්ස් කණ්ඩායම අතර තරගය රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ පල්ලේ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7:30ට තරගය ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ 20 වන තරගයේ ලෙසයි මෙම තරගය පැවැත්වෙන්නේ.
1: ලක්කඩ ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: මහර බන්ධනාගාර ගැටුම මුළුමනින්ම පාලනය කෙරේ. මහර ගැටුමට මුල බාහිර කුමන්ත්‍රණයක් බවට සැකයක්. කුමන්ත්‍රණය සොයන්න පරීක්ෂණ ඇරඹේ. මහර බන්ධනාගාරයේ ලිපිලේඛනත් ගොඩනැගිලිත් රසක් විනාශයි. මුහුදට වැටුණු බහලුම් 17න් එක් බහලුමක් ඉඳුරුව මුහුදු වෙරළට. පොළොන්නරුවේ සැඟවුණු නගර සොයා මෙහෙයුම්. ඉරානයට එරෙහි ප්‍රහාර අවලංගු බව ට්‍රම්ප් කියයි. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිබාවට පත්වනවා. ජලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහක් හරියට හරියට
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
7: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
8: FM 93.5 FM 93.7 ලාකන්න

0: සුම විරහාවේ වේතනාව
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝතිරණීය ජෝති ඉරිදා රාත්‍රී හතට හිමාලික
1: ජෝතිරාධාරයයි සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න
3: රාත්‍රී 7 විනාඩි 1

0: WITN රටට වග කියන රේඩියෝ රේඩියෝ
1: එයාද දැක්ක වෙලාවේ
2: ආදරේ හිතෙනවා දැක්කම දෙවඳන වාගේ ලස්සනයි
1: එයාගෙදි ආදරේ හිතන වෙලාවේ
2: කයිකයි මහල්ලා තනවන්නේ මට
1: ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬයි

රාත්‍රී 7යි විනාඩි 9යි වෙලාව. ඉතින් කොහොමද? හරියටම සතියකින් නේද? මොනදින් ඉදා සතියන්තේ රාත්‍රී 7ට අපි ඇවිල්ලා ඉන්නවා ආදරණීය ජෝතිගේ ආදරේ අරගෙන. රාත්‍රී 9 වෙනකන් අපිට මේ ආදරේ බෙදා ගන්න පුළුවන්. ඉතින් මොන ආදරෙන් අපි කතා කරන්න ඕනේ? ඒ වගේම මැසේජ් එකක් එවනවා මතක් කරන්න එපා ආදරණීය ජෝති වෙනුවෙන්. අපි ගිය සතිය වගේම මේ සතියේ ආදරණීය ජෝතිගේ ආදරණීය ගීතයක පද කීපයක් අහමුද? මොකද කියන්නේ යාළුවෝ ටික කතා කරන්නලා. ආදරණීය ජෝතිගේ ගීතයක කොටසක් කියන්න කැමතිද? එහෙනම් ඉතින් කතා කරන්න ඕන. 011 2 75 766 011 2 75 285 සුපුරුදු දුරකථන අංක දෙකම විවෘතයි රාත්‍රී 9 වෙනකන්. ඒ වගේ තමයි ඉතින් මැසේජ් එකක් තියනවද කරන්න එපා WhatsApp එකට නේද? මේ මොන දේ වුණත් අපි ඉතින් අනිවාර්යෙන්ම ඔබේ ක්‍රියේටිව් කවියක්. මොකද කියන්නේ ආදරණීය ජෝති වෙනුවෙන් හිමාලට එවන්න ඕන ආදරෙන්. 07 03 93 5 93 7 ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න ආදරණීය ජෝති වෙනුවෙන්. ජෝති කියන කතාව කරද්දි මිදින් අපිට අමතක කරන්න බෑ ආදරණීය ජෝතිගේ ජීවිත කතාව නේද? ඒ ජීවිත කතාව පුරාවටම තියෙන අපිට ගන්න දේවල්. ගන්න දේවල් කියන්නේ අපේ ජීවිතේ සාර්ථක කරගන්න ආදරණීය ජෝතිගේ ජීවිතෙන් අපිට ගොඩාක් දේවල් ගන්න තියෙනවා. ඒක තමයි අපි ආදරණීය ජෝතිට මෙච්චරම ආදරේ. ඔබේ ජීවිතේ ඔබට යම් අරමුණක් ඇති. ඔබ ජීවිතේ සාර්ථක කරගන්න ඒ අරමුණු වලට ළඟා කරගන්න ඕන. ඒ අරමුණු ඔබේ කරගන්න ඕන. ඔබේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඕන. ඔබ දකින හීනේ යථාර්ථයක් කරගන්න ඕන. ඒ හැම දෙයකටම ආදරණීය ජෝතිගේ තිබ්බ වගේම ඔබේ හදවතේ උත්සාහය තියෙන්න ඕන. ජීවිතේ කටයුතු කරද්දී යම් යම් බාධා එනවා. එහෙම තමයි. ඒක තමයි ස්වභාව ධර්මය නේද? ඉතින් අපි මේ බාධා වලට සාර්ථකව මුහුණ දෙන්න උත්සාහවන්තව කටයුතු කරනවා. ආදරණීය ජෝතිගේ ජීවිතේ සාර්ථක වෙන්න පළවෙනිම අන්තිම හේතුවත් ඒ උත්සාහයයි. ඉතින් උත්සාහය ජීවිතේ අරගෙන අපි අලුත් සතියක් පටන් ගමු හෙට ඉඳලා නේද? කොහොමනත් ආදරෙන් ඉන්න ඕන ආදරණීය ජෝතිගේ ආදරෙත් එක්ක. මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: Lakhanda Radio ITN
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකීන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6767 579
2: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින් දෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
3: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
4: දෙක්යා සුරකින් මගතොට
5: අසන්දිමිත
6: ශරීල්. What is the meaning of this? මොකද්ද හැබැයි මේ විඳින දුකේ තේරුම?
7: තේරෙනම් දරුවා නිසා හින්ද මම මේ කොහලක් යටට ආවට අන්තිමට මේ වලින් වෙන මල් ලෙඩ වෙන එක. අන්තිමට මම විතරයි දරුවත් එක්ක කලින් විදිහට ඉන්නේ.
6: You are a young person still. You are capable of starting a new life.
2: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
8: ඉන්නකෝ මං හෙට ඔදනට තාත්තට කෝල් එකක් කරන්න දෙන්න.
9: ඇත්තමයිද?
8: ඇත්තමයි.
9: ප්‍රොමිස්.
2: සති අක රාත්‍රී 8ට ITN බලන්න.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටයක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි තුන්සිය හැ

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රත්‍රි හතයි විනාඩි 25 වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න ඉතින් ඔන්න අපි අදත් ආදරණීය ජෝති වෙනුවෙන් මේ ආදරේ බෙදා ගන්න සූදානමින් ඉන්නේ මුලින්ම යන දන්නේ ගණේ මුල්ල පැත්තට අයබෝවන්
3: අයබෝවන්
2: මහත්තයා සුබ සන්ධ්‍යාවක් වේවා කොහොම ජීවිතේ
3: කොච්චර වස්න තිබුණත් ඉතින් හොඳින් ඉන්න මේ දවසේ නම් තමයි බලන්නේ
2: ඉරිද වෙනකන් තමයි ඇඟිලි ගන්නෙ නේද ඉතින්
3: සුවයක් ලැබෙනවා
2: ඒ මානසික සුවයට අදනම් කවියක් හරි කියන්න ඕන නේද?
3: හරිය ලවුනත් කියමු මහත්මේ.
2: අද කවදා ආදරෙන් එකතු කරගන්නේ ආදරණීය ජෝති වෙනුවෙන්?
3: අද එකතු කරගන්නවා ගාමේ ගණේ මුල්ලෙන් සුදර්ශන දේසප්‍රිය මගේ පුතා මුලින්ම එකතු කරගන්නවා. එතකොට ගණේ මුල්ල කළුවල පාරේ කොත්තු කඩේ ජගත් එකතු කරගන්නවා. සමන්ත ස්ටෝර් සමන්ත එකතු කරගන්නවා. එත්තියාල චිලස්තික එත්තියාර්ජ මහත්තය එකතු කරගන්න ගානේ කඩවත පාරේ. එතකොට බැලුම් මහරෙන් ඉයතිලක රාජපක්ෂ ජයතිලක රාජපක්ෂ විහාර රාජපක්ෂ ඒකත් එකතු කරගන්නවා මේ වේයන්ගොඩ රජවත්තෙන් මංගලික රාජපක්ෂ රත්නායක එකතු කරගන්නවා අඹේ පුස්සෙන් මේ හිතවත් රත්නායක කියන කෙනා එකතු කරගන්නවා මේ පිටිගල වැයිහේනේ මේ ජයසේන සිරිල් කියන ඇතුළු ගන්නවා මේ ආගෙන මේ මාතත් එක දුරම් හින්දක් අහමු.
2: අහමු ඉතින් එහෙනම් ආයෙත් දවසක මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන.
3: ඔව් ලබන රත්ති මාත් කවියක් කොන් කියන්න.
2: ජෝතිමත් රාත්‍රියක් වේවා.
3: ඉතින් ඔයා මට මේ අර කෝ හතුරෝ කියන හින්දුව තාම ලැබුන්නේ
4: නැහැ. හරි.
3: ජෝති වාලේ කොහොමද හින්දක්
4: ඒක?
2: ඔව්. හරි අපි මේ පොරොන්දුවත් එහෙනම් හිමීට ඉෂ්ට කරන්න ඕන නේද? ජෝතිමත් රාත්‍රියක් වේවා අපි ආයෙත් මේ ආදරේ බෙදා ගන්න
3: තුරු. සුබ වේවා.
2: එහෙම තමයි දෙන්නේ ජීවිතේ ඉතින් බලාපොරොත්තු කොහොම හරි අපි ඉෂ්ට කරන්න එපේ. ඉතින් තව එමුතුමත් දින අපි කතා කරලා බලමු. අයබෝන්.
5: හලෝ.
2: අයබෝන්.
5: අයබෝන් මහත්තයා මම මේ චාර් ජෝතිපාල මහත්තයා ගීතයක් ඉල්ලන්නම් මම කතා කරේ.
2: ඔව් කවුද මේ?
5: මට පුළුවන් මම මේක මහත්තයා කතා කරන්නේ කලුතරින් රොෂාන්.
2: අදලා රේඩියෝ එකේ සද්ද පොඩ්ඩක් අපි අඩු කරලා කතා කරමු.
5: හරි මහත්තයා.
2: හරි දැන් කතා කරමු රොෂාන්.
5: මට මාත්‍යා ඉතාමත්ම ආස කරන ගීතයක් තමයි අංජානා ෆිල්ම් එකේ ඒ ජෝතිපාල මාත්‍යා ඇන්ජලි ගුණතිරි මාත්‍යා ගායනා කරන ඉන්දකාරවා යාරවන්ද ගීතේ පුළුවන් නම් මට ඒ ගීතේ ලබා දෙන්න මාත්‍යා. මම එකතු කරගන්නවා මගේ අම්මවයි මගේ පුංචි අම්මවයි මගේ පුංචි අම්මගේ පුතාවයි මගේ දරුව තුන්දෙනවයි මගේ දෙන්නෙම එකතු කරගන්න කැමති. මේ අවස්ථාව ලබා දුන්නට මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා බොහොම මහත්තයාට. මම ඉතාමත්ම අමාරුයි මම මේ පොල්ලේ ගත්තේ
2: එහෙම සතුටින් ඉන්නවා නම් අපේ සතුටත් ඒක තමයි. ආයෙ දවසකදී මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන.
5: අනිවාර්යෙන් මාත්‍ය අනිවාර්යෙන්.
2: ජෝතිමත් රාත්‍රියක් වේවා.
5: ජෝතිමත් රාත්‍රියක් වේවා මාත්‍ය.
2: සතුට හිතනවා හදවතට අපේ බලාපොරොත්තු සමහර දේවල් අපේ හිතන් ඉන්න දේවල් ඉෂ්ට වුණාම නේද? සමහර අමාරුවෙන් අපහසුවෙන් ලැබෙන දේවල් වලත් අපි සතුට ගොඩාක් දුරට වැඩියෙන් දැනෙන සතුට අවස්ථානේ දේව තමයි. ඉතින් ආදරණීය ජෝතිගේ ආදරේ විඳගන්න කතා කරන එක ටිකක් අමාරු කටයුත්තක් නේද? ඉතින් කොහොම වුණත් chat එකේ බැතර යන්න හැදන්නේ. මැසේජ් එකක් දාන්න හරිම ලීසි වැඩක් ඒක. හරි අපි අනදන්නේ මුලින්ම වාදුව පැතරන වාද්‍ය එක කෝපියවත්තෙන් ගංගා නංගි ඒ වගේම උපුල් මල්ලිවත් එකතු කරන් ලස්සන සින්දුවක් අහමු. ඒ වගේම කවිෂ නිපුන් පුතාගේ විවාහ ජීවිතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තමයි ඔන්න අපිට අනෝම මැසේජ් එකක් කියලා දිනුන අපිත් එහෙනම් ජෝතිමත් සුබ අනාගතයක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා නිපුන් වාට. එහෙම තමයි වෙන්න ඕන නේද? හැමෝම සතුටෙන් ඉන්න ඕන. හැමෝගෙම ජීවිත සාර්ථක වෙන්න ඕන. හැබැයි සාර්ථක වෙනවට වඩා සාර්ථක කරගන්න අපි උත්සාහවන්ත වෙන්නත් ඕන. එහෙම කියලා යන්න හදන්නේ සුබ ජෝති රාත්‍රියක් වේවා අපිටත් සින්දුවක් දෙන්න සාමකුලිය හේනේ යයි ඩික්සන් තමයි මැසේජ් එක ගන්නේ චුටි අයියා. ඉතින් ඔන්න වියදිස්ස වගේම ඒ වගේම සියලු දෙනාම ලක්කඳහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට කියන්නේ චුටි අයියා විතරයි චුටියයි විතරයි තමයි නම ඉවල තින් කොහොමවත් කමක් නැහැ. ඔන්න ආදරණීය යාළුවා හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කියලා තින් ඉතින් එහෙම එකතු කරගම චුටි අයියාවත් එදවත් හිමාල් ඔන්න අදත් අපි ජෝති රාත්‍රියේ අහගෙන ඉන්නේ ආදරණීය ජෝතිගේ ලස්සන සින්දුවක් දෙන්න අපි හරි ආදරෙන් අහන් ඉන්නේ ලස්සන සිින්දුවර එකතු කරගන්නලු පිටිගලනේ හරි පිටිගල වෙන්නේ පිටිගල ස්ටෑන්ඩ් එකේ චොකෝ හවුස් එකේ චමෝදිවේ එවැගේම දොම්පේ පැලහැල ගමේ තාරුක හෙට්ටි ආරච්චි එවැගේම ධර්මාදර මාවතේ චන්ද්‍ර ගුණවර්ධන මිස්වත් එකතු කරගෙන මේට අවුරුදු 39කට කලින් 1987 අගෝස්තු මාසේ පළවෙනිදා සෙනසුරාදා ඒ කියන්නේ ඊයේ වගේ මියගිය ප්‍රවීණ ජනප්‍රිය ගීත රචක ඩොල්ටන් අල්විස් මහතා වේ තම ගෞරවයෙන් සිහි කරනවා කියලා තමයි අපිට පිටිගල බොරළු හේනෙන් සුසන්ද සම්පත් කියලා වෙලා තියෙන ඔන්න සුසන්ද සම්පත් වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කියවි දෙමින් කලා ලෝයේ යම් වැදගත් තොරතුරක් වේ නම් ඉතින් සුසන්ද සම්පත් තමයි ඉතින් එහෙම කියලා යන දන්නේ ඔක්කු වෙලා පැත්තට ගල්වෙන් ජයන්ත තමයි මැසේජ් එක කියවලා තියෙන්නේ ලක්කන ජෝති රාත්‍රිය අද රාත්‍රිය තරු එළියටත් වඩා ගී හඬවල් දිලිසෙන රාත්‍රියක් එක් වේදිකාවක සිහින ගොන්නක් එකතු වී එක් රටක් හදවත් එකම තාලයකට ගැහෙන මොහොතක් සංගීතය වචනවල බැඳෙන්නේ නැහැ ඒ හදවත් වලට කතා කරන නිහඬ භාෂාවක් ලක්කඩේ ගී හඬ අතීත මතකයේ අවදි කරයි අද දවස සතුටින් පුරවයි හෙට ගැනත් අලුත් බලාපොරොත්තුවක් තබා යයි ගීතය අවසන් වුවත් ඒ හඬේ ප්‍රතිරාව දිගටම ජීවත් වෙයි අසන හැම හදවතකම එහෙම කියන්නේ උකුවේද ගල්ලේ ජයන්ත ඉරළු කඩෙන් ජයන්ත මුදලාලි ඉතින් ජයන්ත මුදලාලිගේ ඒ වචන ගීතයක ප්‍රතිරාව ගැනම තමයි ලක්හඬ අහන්න ඕන රාත්‍රිය 9 වෙනකන් මේ ආදරේ ආදරණීය ජෝතිගේ

0: Anda Radio ITN
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374

0: දෙමාපියන් හත ලිහිලුත්ම සම්පතකාගෝ.
1: කාටත් කලින් පත්තර විස්තර සමඟ අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලකන මොවලින් ඒසල්
3: සම අනුග්‍රහය.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

එයාගෙන ආදරය ඉතුරු වෙලාවේ ජීවිතේ දුකේද සතුටේද හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬ.

0: රාත්‍රි 7 විනාඩි 42 වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුම තමයි ඔබ ඉන්නේ. ඉතින් යුගයට ගැලපෙනම කීතයක් කියලා හිතන්න පුළුවන් නේද? ගොඩක් වෙලාවට දෙමව්පියන්ගේ දුක් ගැනවිලි අපිට මේ සමාජයේ නිරන්තරයෙන් අහන්න ලැබෙනවා. කොහොමනම් ආදරණීය ජෝති අපිව දාලා කියලා දැන් දශක 4ක් වෙන ළඟයි. එහෙම වෙලත් එදා ගායපු ගීත අද වෙද්දී හරියටම ගැලපෙනව නේද? ඉතින් එහෙම නේද රුවන්?
1: අනිවාර්යෙන්.
0: ඒකනේ කියන්නේ විශේෂත්වය ආදරණීය ජෝතිගේ. කොහොමද ඉතින් ජීවිතය? අද වැඩ කරන ගමන්ද? ගෙදර ඉන්න ගමන්ද?
1: අද ගෙදර ඉන්නේ. අද නම් වහිනවා
0: මෙහා. පනා කඩුවට වහිනවා මේ වෙලාවේ. කොහොමනත් ආදරණීය ජෝතිගේ උණුහුමේ තමයි ඉතින් ඉන්නේ. හිතර දැනු විදියක් නැහැ නේද?
1: අනිවාර්යෙන්.
0: මොකද කියන්නේ රුවන්? අද නම් ගීත කොටසක් කියන්න පුළුවන්. අද නම් ටිකක් ඔයාව හොඳට ඇහෙනවා අපිට.
1: ඇහෙනවානේ.
0: කියමු.
1: ඉතින් නැති රෑ යාමේ සීතේ සීතේ සීතේ තුමි උරුවේ මාගේ ගීතේ ගීතේ ගීතේ කවන් තැන සේවා කාව පැති දේවා කවම තුතු සේවා වාසනා සේවා ඉතින් නැති රෑ
0: රුවන්, ඔය ගීතේ ගීතේ තියෙන විදිහටම රුවන් බලන්න ආදරණීය ජෝතිගේ ජීවිතය ගැන තමන් දන්නේ කියන්නේ ගීතේ. පොඩ්ඩක් හිතලා බලන්න ඈ. හැමෝගෙම සතුට ගැන තමයි හිතලා තියෙන්නේ ආදරණීය ජෝති. ඉතින් ඔන්න අදරන් ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වුණා නම් ඈ. ඔබ සතුටින් නම් අපේ ප්‍රාර්ථනාව ඉතින් ඒකම තමයි. ඉතින් එහෙනම් ආයෙත් දවසක මේ ආදරේ බෙදාගන්න අපිට කතා කරන්න ඕන.
1: අනිවාර්යයෙන් අනිවාර්යයෙන්.
0: ජෝතිමත් රාත්‍රියක් වේවා.
1: වේවා.
0: මිනිසුන්ගේ හිතේ සතුටු වෙනව නම් නේද? හිත සතුටු කරන්න ආදරණීය ජෝති කොයිතරම් නම් කැපකිරීම කරන්න ඇද්ද ඒ ජීවිතේ වෙනුවෙන්. ආදරණීය ජෝතිගේ ජීවිතේ සාර්ථක වෙද්දී අද වෙනකොටත් අපි ඒ සාර්ථකත්වය මේ විදිහට විඳිනවා. ඒ හින්දම තමයි අපි ඉදතර 7 වෙනකන් ආදරෙන් බලන් ඉන්නේ. චැට් එකේ පැත්තට තමයි යන්න හදන්නේ. ඔන්න වාද්දුවෙන් තමයි ඊළඟ මැසේජ් එක එවලා තියෙන්නේ. අපි වාද්දුවේ කට්ටිය ජ්‍යොති රාත්‍රියේ සද්දෙම අහගෙන ඉන්නවා කියලා විතරයි තියෙන්නේ. කවුද මැසේජ් එක එව්වේ? කොමුණත් ඊළඟ දවසේ අනිවාර්යෙන් මැසේජ් එකක් එවද්දී නම්ගම එවන්නත් ඕන. හරි, කොහොමවත් කමක් නැහැ. ඔන්න කුලියා පිටේ පැත්තට තමයි යන දන්නේ යන්න. පතරණ අපිට මැසේජ් එකක් කියලා දෙනවා හිමාලයියේ. වෙනද වගේම අපිත් ඔන්න ජ්‍යොතිරාත්‍රි අහන් ඉන්න ගමන් අම්මා චන්ද්‍රාවති අක්ක බුද්ධිනී ඇතුළු ජ්‍යොතිරාත්‍රි සමන් දෙන සියලු දෙනාම ආදරෙන් එකතු කරගමු කියලා තමයි පතරණ කියන්නේ. ඔන්න පතරණ වාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. සෑම ඉරුදිනකම රාත්‍රී 7ට ජ්‍යොති මතක අරගෙන එනවා හිමාල් මාමා. හැම ඉරිදාවකම සදාකාලිකයි ජ්‍යොති මාමාගේ මතක නොමැකෙන ඒ මිහිරි කටහඬ ඇසෙන විට නිම වෙනවා සියලු සිත්. නිම වෙනවා නෙමෙයි නිමෙනවා නේද? හරි. ඇසෙන විට නිමෙනවා සියලු සිත් අපගේ ස්තුති ලක්හඬ. එහෙමයි කියලා තියෙන්නේ. මැකී යන මතක යලි ජීවමාන කරනවාට. ආදරණීය ජෝති ගැන ආදරණීය ප්‍රකාශයක් කියලා තියෙන්නේ සහේලි. ඉතින් අම්මවත් මේ වෙලාව ජෝතිරාත්‍රිය අහන් ඉන්න හැමෝමත් එකතු කරගන්න ලස්සන ගීතයක් දෙන්න කියලා තමයි මහියංගණයෙන් සහේලිය අපිට කියලා දෙන්නේ. මොන සහේලි? ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. අපි මහියංගණේ ඉඳලා යන්න දන්නේ දඹුල්ල ඇතෑ බැඳි වැවට. අපිවත් එකතු කරගන්න අපි දඹුල්ලෙන්. අම්මා රේණුකා, අයියා, අක්කයි වගේම ආච්චි, ලොකු අම්මා ජ්‍යොතිරාත්‍රි අහන සිරු දෙනාමත් ආදරෙන් එකතු කරගම සුභ ජ්‍යොතිරාත්‍රියක් වේවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න ඉතින් පුතා හිරුෂ නේද මේ මැසේජ් එක එවන්නට ඇත්තේ? හිරුෂ ඊළඟ දවසේ මැසේජ් එක එවද්දී අනිවාර්යෙන් නමත් එවන්න ඕනා. ඔන්න අපි ඇතෑ බැඳි හොයෙන් කෙලින්ම යන්නේ වයික් කාලේට. සුභ ජ්‍යොතිරාත්‍රියක් වේවා. අපිත් ජ්‍යොතිරාත්‍රිය අහන ගම ලස්සන සින්දුර අපිත් එකතු කරගන්න. අම්මා ප්‍රියන්දි, තාත්තා වොෂින්ටන්, නිසල සෙව්වන්දි, ශානෝ, ඩාන්ස්ටන්, චමිත්, දෙවුලි, යෝතිකා කියලා තමයි ඔන්න මැසේජ් එකේ තියෙනවා. ඔන්න යාළුවෝ ටික අපි ආදරෙන් එකතු කරගන්නම. ආදරණීය ජ්‍යොති වෙනුවෙන් ඉතින් ඔන්න ආදරණීය ජ්‍යොතිගේ ලස්සන ගීත කොටසක් අපිට කියන්න අපි ආදරෙන් ආරාධනා කරනවා. 011-2-7-5-7-6 011-2-7-5-285. ඒ වගේම තමයි ක්‍රියේටිව් මැසේජ් එකක් කියවන්න ඕන 07-3-93-5-93-7. විශේෂයෙන් මතක් කරන ඕන අදත් ඔන්න බදුල්ලෙන් අපිට ඥානා කුමාරි මහත්මිය කතා කරා. කුමක්දෝ හේතුවක් මන්දා අද දුරගතනේ පොඩ්ඩක් විසන්දිලා තියෙනවා. කොමනත් අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ගීතයකට බදුල්ලෙන් ජානා කුමාරි මහත්මිය ආදරෙන්.

0: Lakhanda Radio ITN.
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය, 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන්ග් ලොරි රථය, 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය, 2012 වසරේ නිෂ්පාදිත නිසාන් තියානා කාර් රථය, බක්තරමුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 011-2-774-594, 011-2-775-493 අමතන්න.

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.

රාත්‍රි 8යි විනාඩි 1යි වෙලා. ඔන්න අපි දෙවෙනි බෑටරිය දින ආදරණීය ජෝතිගේ ආදරෙත් අරගෙන ඉතින් ඔන්න තවයක් තියෙන අපිට මේ ආදරේ බෙදා ගන්න. WhatsApp එකට මැසේජ් එකක් එවපු නැති යාළුවන්ට මේ කියන්න 0703935937 දැන්ම ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න ඉතින්. එහෙම කියලා chat එක පැත්තට තමයි යන්න හදන්නේ. අයිබෝන් අයියා ලස්සන ජෝතිගියා කහමු මේ වෙලාවේ ආනාය හැමෝම එකතු කරගෙන එහෙම කියලා අපිට මැසේජ් එකක් කියලා දෙන්නේ සොඳුරු. ඔන්න සොඳුරු ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. අය නදන්නේ වාද්‍ය පැත්තෙම තමයි වාද්‍ය කෝපියවතේ හැරිසන් නංගල්. එයාගේම ලක්ෂ්මී ඇන්ටිවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහමු කියලා තමයි ජනක කියන්නේ. ඔන්න ජනක ඔයාගේ මැසේජ් එක අපි ඔයාගේ අංකල් වයි ඇන්ටි වයි ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු. අද වාද්‍යෙන් මැසේජස් කීපයක්ම ආව නේද? හරි. ඔන්න අයිබුවන් හිමාල් මල්ලි මැසේජ් ගෙවන්නේ හොරණින් ලලිත් කුමාර. එවගේම ටියුඩර් සහ ගුණසේකර මේ වෙලාවේ ජ්‍යොතිරාත්‍රිය අහනවා කියලා තමයි දෙනේ. ආදරෙන් එකතු කරගන්නලු ජ්‍යොතිරාත්‍රිය අහන හැමෝම තුන්දෙනාත් එක්ක මේ වෙලාවේ සද්දෙනු ජ්‍යොතිරාත්‍රිය අහනවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න ලක්කනර ජය වේවා කියලා තමයි අපිට ලලිත් කුමාර කියලා දෙන්නේ. ඉතින් හිම තමයි වෙන්න ඕනා. යනදන්නේ හෝකන්දර පැත්තට ලංකාවේ සුබ සන්ධ්‍යාවක් වේවා මාමේ. ලංකාවේ අපි ආදරණීය ජ්‍යොතිරාත්‍රි දින ආදරේ නම් කියාගන්න බෑ. ඕකන්දරින් තරුෂ තමයි මැසේජ් එක වෙන්නේ. අප්පච්චි සරත් වගේම අම්මා රසිකා නංගී තෙන්නුරි ලක්කනන හැමෝම තාදෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි අපිට වෙන තරුෂ කියලා වෙලින් තරුෂි ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ආවඩා ආයු බොහෝ වේවා ලක්කන සදාකල් දිනේවා. ඔබ සිටියානම් ගී ගයමින් රඟ දෙමින් සදාකල් අප අතරේ මරණු මිනිසුන් පවා අවදි කරවයි ගී ගයා ගී අම්බරේ. රුදුරු මරුවාගෙන ගියා ඔබ. ඇයිද දමා අපේ සැවම ඝන අඳුරේ නික්ම ගියේ ඇයි ඔබ මරුවා සමග සදාකල් අපි තනකර කඳුළු අතරේ. අදර්ණී ජ්‍යොති ලස්සන ගීතයක් දෙන්න මැසේජ් ගෙවන්න රත්නපුරින් වාරිගම තමරා කුමාරි හාමි. සදාකල් අපි තනකර ගියාට සදාකල් අපේ මතකයන් අතරේ ආදරණීය ජෝති රැඳෙනවා. ඒ ආදරේ ජීවමානයි. අපිට තාමත් ඒ ආදරේ දැනෙනවා. අන්න ඒකයි අපි මේ විදිහට ආදරණීය ජෝතිට මේ තරම් ආදරේ. එහෙම කියලා නදන්නේ සංසුංගම පැත්තට. සංසුංගමෙන් අතුල තමයි අපිට මැසේජ් එකක් එවන්නේ. නෝනා වාසනා ලොකු දුව වාග්ය. ඒ වගේම පොඩි දුව කවීෂා. ඒ වගේම ජ්‍යොතිරාත්‍රිය අහන සියලු දෙනාමත් ආදරෙන් සින්දුවල එකතු කරගන්න. ආයුෂ බොහෝ වේවා හිමාල් මල්. ඉතින් අදත් අපි ජ්‍යොතිරාත්‍රිය සද්දර මහගෙන ඉන්නේ. ඔන්න සංසුංගම අතුලයගේ හෙට 51 වෙනි උපන්දිනයලු. ඉතින් එනං අපි ඔයාලට ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා අයියේ. ඉතින් ආදරණීය ජෝති වෙනුවෙන්ම ආදරෙන් හැමදෑම හැම ඉරිදම්ම ආදරෙන් අහන් ඉන්නවා අපි ඔය. සංසුංගම අතුලයගේ මැසේජ් එකක් කියලා ඉතින් මතක් කරනවා 0112875766 0112275285 රාත්‍රී 9 වෙනකම් විරුතයි. කතා කරන්න අද අපි ගයමු ආදරණීය ජෝතිගේ ආදරණීයම ගීත කොටසක්. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Mamanande manam relax.
2: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්
4: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතා හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: ගුවන් විදුලි ප්‍රචාරයයි.
1: ලංකා ගුවන් විදුලි ප්‍රචාරය.
0: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
2: රේඩියෝ සියවසක පුණ්‍ය රාග ලෝකණය.
3: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
2: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
3: විද්වත් දේශන සමක විවෘත සංවාදය.
2: විජයනන්ද චෛවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
3: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
2: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
3: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
2: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඩ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඩ.
4: ආදරණීය ජෝති,
5: ආදරණීය ජෝති, ජෝති
6: රාත්‍රී 8යි විනාඩි 13යි වෙලා ආදරණීය ජෝතිගේ උණුහුම ඉන්න වෙලාවේ අපි යන්න හදන්නේ තලාව පැත්තට. අයිබෝන්,
7: ආදම්
6: කොහොමද ඉතින් ජීවිතේ?
7: පරදක් නැහැ කියලා.
6: නම පොඩ්ඩක් කියන බලන්න රටට මෙහෙන්න.
7: මොකද?
6: නම මොකද්ද කියන්න බලන්න රටට මෙහෙන්න.
7: මම මේ අන්දාදුර තලාව සන්ධ්‍යා කුමාරි.
6: සන්ධ්‍යා මහත්මිය ඉතින් අද ගීතේ කොටසක් ගායනා කරලා ඇස්තිලා දින්නේ.
7: හෙලෝ
6: සන්ධ්‍යා කුමාරි මහත්මිය, සන්ධ්‍යා මහත්මිය මේ ගීතේ කොටසක් ගායනා කරන්න ඇස්තිලා ඉන්නේ?
7: නැහැ.
6: දුරකතනේ විසන්දුනා මං හිතන්නේ. එහෙම තමයි. කොහොමද අපි චැට් එක පැත්තට තමයි ඉක්මනට යන්න හදන්නේ. WhatsApp එක පැත්තට යන්න ඕන. සුභම සුභ ජෝති රාත්‍රියක් වේවා ලක්කන සියලු දෙනාටම. අපිට දෙන ලස්සන සින්දුවක් අපි කම්බරාපුල නදී. ඕන නදී තමයි මෙසේජ් කියලා තියෙන. චූටි දෝනේ ආදරෙන් එකතුරන් දෝනි තමයි ජ්‍යොතිරාත්‍රි ගොඩක් ආදරෙන් අහන්නේ. ඕන නදී ඉතින් ඊළඟ දවසේ මැසේජ් එකේවත් දෙන්නේ වරෙන් දෝනිගේ නමත් එවන්න ඕන නේද? එහෙමනොත් තමයි ගොඩක් හොඳ දෝනිට සතුටු වෙන උඩ. හරි, අපි දෝන්නා දෝනිමයි නදීව ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ ගීතයට. සීතල නොමැත උණුසුම වැඩි වී තිරණේ, වාතය දූලි සමගින් මුසු වී කෝනේ, බීමට ජල පොදක් නොමැතිව යයි සිටිනේ, කාලය මෙලෙසයි කුරිරුවරුතුනේ රුදුරු උනේ, කාලය මෙලෙසයි කුරිරුවරුතිරු උනේ, නියඟේ උදාවී අවසන් වී යන්නයි, කලට වැසි වැසි අස්වනු සරු වෙන්නයි, සියලු දනන් සූපත් වී සැනහෙන්නයි, මාගේ ලක් මවට හැමදාමත් බුදු සරණයි. ඔන්න එහෙම තමයි අපිට මැසේජ් එකක් කියලා දෙන්නේ. කොහොමද හිමාල මල්ලී, අපි නම් හොඳින් ඉන්නවා. වෙනද වගේම ලක්කඩ රේඩියෝ ළඟට තමයි සත්‍යරම ලක්කඩ අහන ගමන් ලයිව් එකක් බලාගෙන ඉන්න ගමන් මාතේ මහින්ද වගේ දුව සිට්මි පුතා සජිත් ඒ වෙලාව ඒ වගේම මේ වෙලාවේ ලක්කඩ අහන හැමෝමත් අපි ආදරෙන් එකතු කරගන්නලු ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ගීතයට. මයන්තියක් තමයි මැසේජ් එක ගේවන්නේ වලුනරන්දලා. ඉතින් මයන්තියක් කියනවා අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ගීතයට. ඔන්න දිනේෂ් අපිට මැසේජ් එකක් කියවලා තියෙනවා. සුභම සුබ දවසක් වේවා. සද්දරමලා ලක්කඩ අහගෙන ඉන්න ගමන් අංක එක ලක්කඩ අපි කෑගල්ලෙන් කියලා තමයි මැසේජ් එක දෙන්නේ. දිනේෂ් මණ්ඩා කියලාගේ මැසේජ් එක මේ කියන්නේ. බිරිඳ ඉන්දිකා පුතා තිසර දුව හන්සිනි පවුලේ සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න මිතුරන් ඒ වගේම ලක්කඩ අහන සියලු දෙනාමත් ලක්කඩ කාර්යමණ්ඩලත් ආදරෙන් එකතු කරගමු ඊළඟ ගීතයට කියලා තමයි දිනේෂ් කියන්නේ. ඔන්න දිනේෂ් ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. සුභම සුභ ජෝති රාත්‍රියක් වේවා හිමාල මල්ලී ඇතුළු ලක්කන කාර්ය මණ්ඩල හැමෝටම. ඉතින් කොහොමද මල්ලී ගොඩ දවසකින් මැසේජ් එකක් ගොඩ දවසකින් කෝල් එකක් ගන්න බැරි වුණා. අද ගීතයට එකතු කරගන්න මහත්තයා නිමල්, ඒ වගේම යාගේ අලුවා සුරංග මල්ලි, යාගේ පවුලේ අයත් ලොකු පුතා පොඩි පුතා, ඒ වගේම දුව සඳිලි පනාකඩ රුවන් මල්ලිවත්, ඒ වගේම අපේ ගමේ ලොකු අයියා ඇදලෝ ජෝතිරාත්‍රි යන සියලු දෙනාම ආදරෙන් එකතු කරගමු කියලා තමයි අපිට මාවර්ලෙන් රම්යක්ක කියලා ඉවර තියෙනවා. රම්යක්ක වගේ මැසේජ් එක තමයි මේ විදිහට කිව්වේ. ඉතින් තාම මැසේජ් එක කිව්වනේ තියාලුවන්ට 0703 93 5 93 7 ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න ඕන. අදනම් කවි නිසඳස් ගොඩාක් තිබ්බ ආදරණීය ජෝති වෙනුවෙන්. එහෙම තමයි අපේ හදවතට දැන අව්‍යාජ සිතුවිලි නේද? ඒ ඉතින් ආදරණීය ජෝතිහින්දනේ මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: Panda Radio ITN.
1: Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: NLP Hadhana. Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya. NLP Hadhana. Obat Adama NLP Hadhana Balaganna.
3: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
4: ලකන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලකන YouTube නාලිකාවට.
5: ලකන YouTube channel එක දැන්ම subscribe කරන්න.
4: ආදිටු දෙන්න හැඟීමේ ජීවමාන උත්කර්ෂය.
3: ආදරණීය ජෝති.
6: රාත්‍රි 8 විනාඩි 24 ආදරණීය ජෝතිගේ උණුහුමේ තමයි ඔබ ඉන්නේ. ඔන්න අපි යන්න හදන්නේ කුලියා පිටියේ පැත්තට. අයබෝවන්.
7: කුලියා අයබෝවන්.
6: කොහොමද ඉතින්?
7: හොඳයි. සිංහලක් කියන්න බලන්න තමයි ආයේ.
6: හරි, කියන්න බලන්න එහෙනම්.
7: පුංචි දෝනි තරහා වෙලා පුංචි දැස් දෙකන්

0: vela, punchi desi kandulu sala. Nakkalita godak stuti.
1: Nama kiyuwe naha ne ithin onna punchi den taraha unara neida?
0: Mama Samurapala Nadisa.
1: හරි නදීසි ගයි නංගන පරිස්සමෙන් බොහොම ස්තුතියි අපිට කතා කරාට නේද ජෝතිමත් රාත්‍රියක් වේවා පුංචි දෝල්ල තරහ වුණාට ඉතින් කවුරුත් ජෝතිත් එක්ක තරහ වෙන්නේ නැහැ නේද හරි ඉතින් ඔන්න අපි chat එක පැත්තට තමයි යන්න දන්නේ තාම මැසේජ් එකක් කියවුණේදී ආරවන්ට මේ කියන්න 0703935943 ඉතින් ඔන්න තව වෙලාව තියෙනවා අපිට මේ ආදරේ බෙදා ගන්න ඉතින් මැසේජ් එකක් කියවලා තියන්න. හරි. අයිය අදත් වෙන සද්දරම අපි ජෝති රාත්‍රිය අහන්න ගමන්. රමුගලෙන් තමයි මැසේජ් කියවලා තියෙන තා ජයවර්ධන තාත්තා ඒ වගේම මැණිකේ බාලසූරි අම්මා මේ වැඩසටහන ආසාවෙන් අපි අහන් ඉන්නේ. කදිරිස් මාමත් ආදරෙන් එකතු කරගන්න ඕන යගෙන ඕනවත් එක්ක ඒ වගේම තමයි ලක්කනර බොහොම ස්තුතියි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවාට ඉතින් කරන්ට් එක ගියා ඔන්න කරන්ට් එක ආව නමුත් අපි කොහොම වුණත් ජෝති රාත්‍රී සද්දෙට මහන් ඉන්නවා හැම විටම ඔන්න එහෙම කියලා තමයි මැසේජ් එකේ එවලා තියෙන්නේ ඒ ඔබගේ නගේ නම නෑ කමක් නෑ අම්මගේ තාත්තගේ නම විතරයි එවලා තියෙන ආදරණීය ජෝති වෙනුවෙන් එහෙම තමයි ළමයි නේද හරි ජෝතිමත් රාත්‍රියක් වේවා අපිත් ජෝති රාත්‍රී සද්දෙම අහගෙන ඉන්නේ අපිත් ලස්සන සින්දුවට එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන මැසේජ් එකේ වල තියෙන අතුරු ගිරියෙන් සුමිතා මාත්‍ය බෙදාසියගේ පුතා කසුන් දුව ඩයෝෂා මිනිබිරිය තසන්න වාදිනෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න අපි ආදරණීය ජෝති වෙනුවෙන් ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයකට පවුලේ හැමෝම එවගන්තේ මැසේජ් එකේ දෙනවා නිශාන්ත අපිට මැසේජ් එකක් දාලා තිනවා ජෝති රාත්‍රිය ආදරෙන් අහන් ඉන්නවා කියලා තින් ඔන්න ආදරණීය ජෝතිගේ ලස්සන ගීතේ අපිවත් එකතු කරගන්න කියලා තමයි නිශාන්ත මැසේජ් එකක් දාලා තින්නේ ආදරණීය ජෝතිර ගොඩක් ආදරය කරන කෙනෙක් තමයි නිශාන්ත කියන්නේ එහෙමයි ඉතින් අනිවාර්යෙන් මැසේජ් එකක් දානවා ආදරණීය ජෝති වෙනුවෙන් සුබ ජෝති රාත්‍රියක් වේවා පුතේ අපි තුන ජෝති රාත්‍රිය අහන ගමන් තලාවේ හිරිගොල්ලා ගමින් විමලදාස තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ ජෝති රාත්‍රිය අහන් ඉන්නවලු කුඹුරේ පැලේ ඉඳලා තනිකම පාළුව ජෝති මහත්තයාගේ සින්දු වලින් මකාගෙන තඹගහ පැලට වෙලා සද්දෙම අපි ජෝති රාත්‍රිය අහනවා කියලා තමයි සින්දුවේ පදවලින් මෙවලා තියෙන්නේ. ඉතින් එකතු කරගන්න කියලා තියෙනවා නෝනා ඒ වගේම නෝනා සීතා ඒ වගේම පුතා සාලින්ද චූටි දුව සඳුනි මිනිබිරිය බිනායා මුණුබුරා මිහෙන් පුතාවත් ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ආදරණීය ජෝති වෙනුවෙන් තමයි මේ අව්‍යාජ හැඟීම සුබ ජෝති රාත්‍රියක් වේවා සියලු දෙනාටම අපිත් ජෝති රාත්‍රිය අහන ගමන් මිලානි සහ භද්‍රා දුව බිරිඳ යසුමෙනිකි ඒ වගේම ලක්ෂිත මහේෂ් යුවින් පුතාවත් කුරුම්පි වල විමල නැන්දවත් ආදරෙන් එකතු කරගෙන ජෝතිවල මහත්මයාගේ ලස්සන ගීතයක් අහමු කියලා තමයි අපිට ලමුක්කන මොන්කුටුවෙන් විමලසිරි මහත්මයා මැසේජ් එකක් කියලා තියෙන්නේ. එහෙම තමයි ඉතින් යාළු හැමෝම ආදරෙන් එකතු කරගන්න එපැයි යනදනේ පස්සෙලා මෙති කියලා වැත්තල සුමුදුගේ මැසේජ් එක කියන අපි ජෝතිවල මහත්මයාගේ ලස්සන ගීතයක් දෙන්න බිරිඳ දරුවන් තුන්දෙනා සමග කම්මල් පිටියෙන් සුරංජි අක්කවත් නිහල් අයියවත් තුෂාර අක්කවත් ස්නේහ අයියවත් සුනිල් අයියවත් ලතා අක්කවත් ජයදිරිග මාමවත් ජයදිරිග මහතවත් ආදරෙන් එකතු කරගමු කියලා තමයි අපිට සුමුදු කියන උන සුමුදුවාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. තම මැසේජ් එක කියවන තම 0703935934 ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න ආදරණීය ජෝති වෙනුවෙන් කොමලත් මේ ආදරේ ජීවමානයි. මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ

0: ලකන රේඩියෝ ITN
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: లుక్కయ్య మారే విడని ఊని దొక్కి వాడే మడ మెమరీ లోస్ కీలా
1: మెమరీ లోస్ కాల్ ది డాక్టర్ యాదు సున్నది
2: තියාගන්න
3: Evening Drive with Chamit and Charu.
4: Sama Anugrahaya.
3: Marksman Samuha Vyapare within Genbabita Harina that Navanimavakin in a Domasu and Clear Wiki Timian Tricker, Satan Bhimikaru Kumanda, Adamavatana, Bidwaka Hatai, Haisi Hatanamea, Pansi Hatanamea.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
1: ආදරණීය ජෝති ආදරණීය ජෝති ජෝති
2: රාත්‍රියටයි විනාඩි 41 ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්නේ ටික ටික වෙලාව කිවිල යනවා නේද එහෙම තමයි ආදරේ හිතන තැන්වල ඉන්නකොට වෙලාව යනවා තේරෙන්නේ නැතු වෙනවා අපිට කොහොමද අපි යන්න හදන්නේ ආදරණීය ජෝතිට ආදරය ගැන කෙනෙක් එක්ක කතා කරන්න අයවන්
3: අයවන් ඉමාල් මල්වි
2: කොහොමද ජීවිතේ
3: මම ගලෙන් දිනේ වරුද්දී උනේ ලයිට් කුමාර තමයි කතා කරන්න
2: ඉතින් ලලිතගේ ජීවිතේ කොහොමද
3: ජීවිතයක් අපි කියමු නේද
2: කියමු එහෙනම් ගීතයක් කියලා ඉමු
3: රන්නට පොටරි දී හවරි කොහෙන්ද නින්නේ මල්වල් ඉහිරුණු තීත කොහින් සොයන්නේ රෑන් රෑන් දිගට හවරි කොහෙන් ලබන්නේ ආදරයක් පොඩි දැඳ ගෙන මොටද උපන්නේ ඇස එපිට ලන්ද ඉඳන් මුකුළු කරනවා ඇගේ රූප දෙවත දිගේ කැකුළු පිපෙනවා ඇතනිවම මාතනිවම දිතන තෙලෙනවා ඇගේ මුවහස රැලි බලන්න යන්න හිතෙනවා දියත ගොසින් දියනාගෙන මදෙස බලනවා ආදරයක් ඉවසන හැටි පුදුම හිතෙනවා බොහෝ විස්තරින් අවස්ථාවල වදින
2: ආය දවසක මේ ආදරය බෙදා ගන්න අපිට කතා කරන්න ඕන.
3: ඔව් මේ වෙලාවේ මම ජීවිතය හන්දකට කරගන්නවා. බිරිඳ මේනකා දුව රිද්මිනි ඒ වගේම ජීවිතෙන් පුර DM රණවීර මහත්තයා අතේරුවයිල KDA සමසිංහ මහත්තයා ඒ වගේම කුම්භිකා සිරුම් පෙල්සගම් දත්තුංගලා කල්තරි මාජි කල්දේර මහත්මිය එකතු කරගන්නවා පිළියන්දලි ඒ වගේම මේ TG සුමනරත්න මහත්මිය නිමල් සේනාරත්න මහත්තයා කේ සුගතපාල මහත්මයා ඇතුළු අපි ගෝණි රාශි කරාතිකාගියන් සියලුම දෙනා එකට කොන අපි කී දහම බොහෝම ස්තුතියි මහත්ය අවස්ථාවල පාදුන්නා.
2: ඉතින් එහෙනම් ආයෙත් දවසක මේ ආදරේ අපි බෙදාගමු. මේ ආදරේ ආදරණීය ජෝතිගේ

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. දනනිධානය නුපුරයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනිධාන

0: එයාව දැක්ක වෙලාවේ
1: ආදරේ හිතෙනවා දැක්කම දෙවඳන වාගේ ලස්සනයි
0: එයාගෙන් ආදරේ හිතන වෙලාවේ
1: තයිපයි මහල්ලා තනවන්නේ මත්
0: ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහෙන එයාගේ හඬ

රාත්‍රී 8:53 වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුම ඉන්න අවසන් මිනිත්තු කිහිපය. ඉතින් ඉතින් මොකද හිතන්නේ? හරි, අපි චැට් එක හතර තමයි ඉක්මනින්ම යන්න හදන්නේ. ආදරණීය ජෝතිට ආදරය කරන ඔබේ මෙසේජ් කිහිපයක් කියන්න. අපිත් ජෝති රාත්‍රී අහන් ඉන්නේ අපි අත ලස්සන ගීතයකට එකතු කරගන්න. මහත්තයා සුමිත් පුතා දිල්, එවැගේම දුව සියාරා මෙසේජ් එකවන්නේ දිලානි. ඔන්න ඇල්ලගාව යායෙන් මැල්සිරි පුලින් තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ. දිලානේ වාගේ මැසේජ් එක තමයි අපි ඔන්න විදිහට පවුල හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා දිලානේ වාගේ මැසේජ් එකකින්. දිලානේගේ මැසේජ් එක කියලා අපි යන්න හදන්නේ ලක්මන චන්දසිරි. චන්දසිරි මහත්තයාගේ මැසේජ් එක කියන්න. ජෝති අමරණීය ගීත අසන මම ලක්ෂ්මන්. එහෙමයි තියෙන්නේ. ලස්සන ජෝති සින්දුවකට මාවත ආදරෙන් එකතු කරගන්න. අමරණීය ගීත තමයි අපි හැම ඉරිදම අහන්නේ නේද ආදරණීය ජෝතිගේ. හරි, එහෙම කියලා අපි යන්න හදන්නේ. සුබම සුබ ජෝති රාත්‍රියක් වේවා හිමාල්. ඉතින් ඔන්න අපිත් ගීතයට එකතු කරගන්න මහත්තයා සින්දුවක් කියන්න හරි ආසාවෙන් ඉදිකෝ. තාම වැඩ කතා කරන්න බැරි වුණා. එහෙම මැසේජ් එකේ තියෙන නයනා දමයන්ති. ඉතින් ගීතයට එකතු කරගන්න වල්ලු පුතා චානක, දුව ජයනි, ජය නිසානි නේද, වගේම මහත්තයා සරත්. අමමත් ආදරෙන් එකතු කරගෙන විහාරය ළඟ ඉන්න අක්කල දෙන්නමයි එකතු කරගෙන අශෝක අවේසිං අයියවත් ලස්සන ගීතයට එකතු කරගන්න සුබරාත්‍රියක් කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්නේ අක්කල අයියලා ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝති වෙනුවෙන්. එවගේම අපිට මොරොන්තුඩින් අරුණ ශාන්ත මැසේජ් එකක් කියලා දෙනවද ජෝති රාත්‍රියට මාවත් එකතු කරගන්න පුතා පුදුල. එවගේම දුවලා දිලිනි ශසිනි ජෝති රාත්‍රිය එකතු කරගන්න කියලා තමයි අපිට ශාන්ත කියන්නේ. අරුණ ශාන්තගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ ආදරණීය ජෝති වෙනුවෙන්. ඒ වගේම තමයි මේ වෙලාවේ අපි ආදරය කරන සේන ගුණවර්ධන මහත්මයාත් ජෝති රාත්‍රිය අහගෙන ඉන්නවා කියලා තමයි අපි දැනගන්නේ. සේන ගුණවර්ධන කියලා කිව්වහම ඉතින් කෝපිකඩේ හීන් බබා, කෝපිකඩේ නේද, කෝපිකඩේ තමයි මතක් වෙන්නේ. කිරි හොඳට ඇඩ් කරන නේද දායකත්වය ලබා දෙන සේන ගුණවර්ධන මහත්මයාත් මේ ජෝති රාත්‍රිය අහගෙන ඉන්නවා කියලා තමයි ඔන්න අපි ආදරේ මතක් කරන්න සේනයි වාවත් ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජෝතිගේ අවසන් ගීතයට. ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕන මැසේජ් එකක් කියලා දෙනවා අපිට හේමන්තද සිල්වා මහත්මයා. මෙලා ජෝති රාත්‍රිය අහන් ඉන්නවා කියලා තරුණ සේව සභාව වෙනුවෙන් රටේ දැයට තරුණයින් තරුණියන් ගොඩක් ශක්තිමත් කරපු ආදරණීය ගුරුවරයෙක් ඉදින් ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ අවසන් ගීතයට අපි ආදරෙන්. ඒ වගේම තමයි ජෝර්දානෙන් කාන්තියක්වත් අපිව ආදරෙන් අහන් ඉන්නවා කියලා තමයි මැසේජ් එකක් කියලා දෙනවා. ඔන්න කාන්තියක් වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වවත් අපි අවසන් ගීතයට ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. අපි හැමදාම අහනවා ජෝති රාත්‍රිය ගොඩක් ලස්සනයි, අපිවත් ලස්සන ගීතයට එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දෙන්නේ. පන්නේ පිටියෙන් තමයි මැසේජ් එක එවන්නේ අසන්ති. දුව යනුල්ල අනේද, ඒ වගේම පුතා ලිතුම් මත ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අසන්ති කියනවා. නසන්ති ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් ලසන්තිගේ අසන්තිගේ මැසේජ් එකකින් අපි සුදානම් වෙන්නේ අද දවසේ ඔබේ ගෙදරින් සමු අරගෙන යන්න. ආදරණීය ජෝති වාදරෙන් අහගෙන වෙලාවේ අපි ආදරෙන් මතක් කරනවා හරියටම තව දින 7කින් ආදරණීය ජෝතිගේ ආදරේ තරන් යන පොරොන්දුර තමයි ගිහින් යන හදන්නේ. පරිස්සමෙන් සතුටින් ඉන්නවා. ආදරණීය ජෝතිගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙන්නේ ඔබ සතුටින් හිටියොත්. පරිස්සමෙන් ඉන්න මේ ආදරේ ජීවමානයි. මේ ජීවමාන ආදරේ අපි ලැබෙන සතියේ තහමු. ආදරේ විනිමු මේ ආදරේ ආදරණීය ජෝතිගේ. මම හිමාල්, ජෝතිමත් සතියක්.

රාත්‍රී 9:00 වෙලාව.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: කොළඹින් කතා කරන රේඩියෝ ස්ලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි
2: ලංකා ගුවන් විදුලි ප්‍රචාරයයි
1: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
0: රේඩියෝ සියවසක පොළොන්නරුව ලෝකමය
3: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
0: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
3: විද්වත් දේශන සමක විවෘත සංවාදය.
0: විජයනන්ද චෛවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
3: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
0: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
3: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
0: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය මානවීය

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
3: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
4: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: අයිබෝන් ජයග්‍රහේ වාසනාවන්ත සුබරාත්‍රියක්. දැන් වෙලාව 10:01. අද දවසේ ඔබ මිලදී ගත්ත ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් අතර ගැන මේ ඇහෙන්නේ ඔබේ ජයග්‍රහණයේ පණිවිඩය.
2: අයිබෝන් ඔබ කොහෙත්ම නොහිතන වෙලාවක ලොතරැයික සුපිරිතියාගයක් ඔබේ වෙනවා. ඒ සුපිරිතියාගය ඔබේ හිතේ තිබෙන හැම හීනයක්ම හැබෑ කරනවා. ඒ තමයි ඔබේ ප්‍රාර්ථනාව. ඉතින් අද ඒ ප්‍රාර්ථනාව ඉටු කරන්න NLB ජාතික ජයවර්ණය ඔබේ වාසනාවේ සුප අඩහෝරාව දැන් අපි ආරම්භ කරනවා. ඉතින් අදත් අපි සෝදානම් ලොතරැයි වර්ග 8කින් වාසනාව ඔබේ කරන්න. එවෙනුවෙන් අද වාසනාවේ පරිගණක නිල වාර්තාවන් ලබා දෙනවා පරිගණක ක්‍රියාධාරී ගයනි ක්‍රිෂා.

අධිකාරි තුෂාරි ප්‍රියංගනී අධිකාරි මහත්මිය. එහෙමනම් දැන් අපි සෝදානම් ඔබේ වාසනාව හොයාගෙන යන්න. මුලින්ම ඔබ අතට ගන්න NLB ඡය. නිර්මිතා NLB අපෙන් අපේ වාසනාවන්තින්ට බෝනස් ලැබෙන ඉරිදා දවස තමයි අද. ඉතින් NLB ඡය සන්ඩේ බෝනස් සංඛ්‍යා ගලපාගෙන රුපියල් 10,000 මුදල් තියාගෙන වගේම ඔබේ අතට සල්ලි රැගෙන එන්න NLB ඡය අද දිනුම් වාරයටයි මේ අපේ සෝදානම. එහෙමනම් ඔබේ අතට සල්ලි වෙනුවෙන් මේ අපි ආරම්භ කරන්නේ NLB ජය චෙක් රහි 535 වන දිනුම් පාරය. NLB ජය වාසනාවේ රටාවයි මේ අපි තෝරාගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය V. ජය අංක 7.2.5. රුපියල් 10,000 මුදල් තියාගෙන ඔබට ලබා දෙන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. අද NLB ජය සන්ඩේ බෝනස් සංඛ්‍යය 3790. අපේ ශ්‍රම බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රම බලකායට සුබ සාධනය සලසන ශ්‍රම වාසනා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ඔබේ මුලතරැය NLB ජය තුළින් මේ අවුරුද්දේ රුපියල් 5,278 ඔබට අපි ලබා දුන්නා. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණු වාසනාව ගැන. අද NLB ජය තුළින් තවත් 500,000 වාසනාවන්තෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළේ කඹරපිටිය NLB අලෙවි නියෝජිත උපුල් කුමාර මහතා විසින්. එත් එක්කම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 34 දිනෙකොත් අද ඔබ අතරින් බිහි වෙනවා. එත් එක්කම සන්ඩේ බෝනස් සංඛ්‍යා ගලපාගෙන රුපියල් 10,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 52 දෙනෙක් අද අපි බිහි කළා. ඒ අනුව සමස්ත වාසනාවන්තීන් 67,269 දිනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 64,25,720 මුදලක් NLB ජය තුළින් මේ දැන් අපි බෙදා දුන්නා. දැන් අපි සූදානම් වෙන්නේ වාසනාවේ හඳහන් ගලපන්න. වාසනාව වෙනුවෙන් මේ අපි ආරම්භ කරන්නේ තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන ජයග්‍රහී 1576 වන දිනුම් පාරය. හඳහන වාසනාව ඔබේ කරන ලග්න සංකේතයයි මේ අපි තෝරාගන්නේ. අද දවසේ වාසනාවන්ත ලග්න සංකේතය තුලා නියත ධනයෝගයක් ඔබේ කරන ජය අංක 4ත් දැන් අපි තෝරා ගන්නවා. අද ඔබට වාසනාව රැගෙන එන පළමු ජය අංකය අංක 33. අද දවසේ දෙවන ජය අංකයයි දැන් අපි තෝරා ගන්නේ. අද වාසනාව ඔබේ කරන දෙවන ජය අංකය අංක 31. ලකු සංකේතය සමගින් ජය අංක 2ක් අපි තෝරා ගත්තා. මේ තෝරා ගන්නේ හඳහන වාසනාව ඔබේ කරන දෙවන ජය අංකය. අද දවසේ තෙවන ජය අංකය අංක 39. එහෙමනම් අද ඔබට වාසනාව රැගෙන එන අවසන් ජය අංකයයි දැන් අපි තෝරා ගන්නේ. අද දවසේ අවසන් ජය අංකය අංක 6. ශ්‍රී ලංකාවේ නාමය ලෝපතල කරවන ක්‍රීඩා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් පිටු ක්‍රීඩා අරමුදලට දායකත්වය ලබා දෙන සහ අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිටු සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන් රටරයෙන් අද වාසනාව ඔබේ උනේ කොහොමද කියලා අපි බලමු. නීත ධනයෝගයන් ඔබේ කරන හඳහනින් අද රටපුරාම වාසනාවන්තීන් 116,876 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 71,49,180 මුදලක් මේ දැන් අපි බෙදා දෙන්න. නියත ධනයෝගයන් ඔබේ කරන හඳහනින් හෙජෝබේ වන සුපිරිතයාගේ වටිනාකමයි දැන් අපි මතක් කරන්නේ. රුපියල් 32,29,191.60. රුපියල් කෝටි 7 ඉක්මවාගේ සුපිරිතයාගයක් කියන්නේ ඇත්තටම වාසනාවක්. ඉතින් අද ඒ වාසනාව ඔබේ කරන්න මේ අපි ආරම්භ කරන්නේ සත් දිනම ජයනීත ගොවසත ජයග්‍රහි 4509 වන දිනුම් වාරය. වාසනාව වෙනුවෙන් අපි යනවා අද දිනුම් මැදීමට. ගොවසත වාසනාව ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරා ගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය W. මුලින්ම මතක් කළා වගේම කෝටි 7 ඉක්මවාගේ සුපිරිතයාගයක් ඔබේ කරන ජය අංක 4යි මේ අපි තෝරා ගන්නේ. අද දවසේ පළමු ජය අංකය අංක 6. වාසනාව ඔබේ කරන දෙවන ජය අංකයයි දැන් අපි තෝරා ගන්නේ. ඔබට වාසනාව රැගෙන එන දෙවන ජය අංකය අංක 63. ගොවිසත වාසනාව ඔබේ කරන තෙවන ජය අංකයයි දැන් අපි තෝරා ගන්නේ.

0: අද දවසේ තෙමන ජයංකය අංක 76. එහෙමනම් දැන් අප සෝදානම් අද අවසන් ජයංකය තෝරා ගන්න. වාසනාවන්තින් බිහිකරන අවසන් ජයංකය අංක 22. කෘෂිකර්මාන්තයේ නගා සිටවන දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජු ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සත් දිනම ජයනීත ගොවිසතින් මේ අවුරුද්දේදී අපි සුප්‍රිය ත්‍යාගලාභින් දෙදෙනෙක්, විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභින් 63 දෙනෙක් මේ වෙනකොටත් බිහිකොට අවසන්. ඉංග්‍රීසි අක්ෂරයේ සමගින් ජයංක තුනක් ගලපාගෙන රුපියල් 150,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් සිව් දිනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතයින් විසින්. HVDI උනම්බුව මාව නැල්ල, නාලක පිරිස් ගම්පොල, WMGC වීරකෝන් දෙහි අත්තකන්ඩිය, ආනන්ද සේනාරත්න මාකවිට යනු අද රටපුරාම වාසනාවන්තීන් 115,480 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 73,70,960 මුදලක් ගොවිසතින් මේ දැන් අපි බෙදා දෙන්න. සත් දිනම ජය නියත හෙටත් ඔබට වාසනාව රැගෙන එන ගොවිසතින් හෙට ඔබේ වන දැවැන්ත සුපිරි ත්‍යාගය රුපියල් 7,57,41,269 796. මේ කියන්නේ යන්නේ ඔබ ගන්නම ඕනි ටිකට් එක සුබ දවසක් ගැන. සුබ දවසක් රටරයේ ත්‍යාගරචාව අලුත් වෙලා පහසු වෙලා එතකම තෑගිත් වැඩි වෙලා කියලා ඔබ හොඳින්ම දන්නවා. සුබ ලග්න සංකේතයේ සමගින් සුබ ජය අංක තුන ගලපාගෙන රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපදයක් ඔබේ කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, සුබ ජය අංක තුන ගලපාගෙන රුපියල් 50,000ක්, ප්‍රවර්තන ත්‍යාගාංකය ගලපාගෙන රුපියල් 25,000ක් වගේම තවත් මුදල් ත්‍යාගයන් ඔබේ කරන්න සුබ දවසක් තුලින් අදත් අපි සෝදානම්. ඉතින් අද ඔබේ දවස සුබ කරන්න සිහින දිනවන්න මේ අපි ආරම්භ කරන්නේ සුබ දවසක් ජයග්‍රහී 383 වන දිනුම් පාරය. ලග්න සංකේත 12ක් අතරින් සුබ ලග්න සංකේතයක් දැන් අපි තෝරා ගන්නවා. අද දවසේ සුබ ලග්න සංකේතය කුම්භ. වාසනාව ඔබේ කරන සුබ ජය අංකයි දැන් අපි තෝරා ගන්නේ. පළමු සුභාංකය අංක 55. දෙවන සුභාංකය අංක 18. අද දවසේ අවසන් සුභාංකය අංක 36. රුපියල් 25,000 බැගින් මුදල් ත්‍යාගයන් ඔබට ලබා දෙන්න දැන් අප සූදානම්. අද සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාගාංකය 3,637. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජයම දායකත්වය ලබා දෙන සුබ දවසක් රටරැයෙන් මේ වසරදී අපි රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපදී දිනා ගන්නා වාසනාවන්තින් 263 දෙනෙක්, එතකම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 1,380 දෙනෙක් දී කළා. බලමු අද ඔබේ වුණු වාසනාව ගැන. අද රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි දිනා ගන්නා වාසනාවන්තීන් දෙදෙනෙක් අප බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතයින් විසින්. DGA සෝමසිරි කොස්ගම, අයිරංගනී පුෂ්පවර්ණ කහවත්ත. ඒ විතරක් නෙමෙයි, රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 6 දෙනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. එත් එක්කම ප්‍රවර්තන ත්‍යාගාංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 36 දෙනෙකුත් අද අප බිහි කරනවා. ඒ අනුව සමස්ත වාසනාවන්තීන් 93,648 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 87,48,080 මුදලක් සුබ දවසක් තුලින් මේ දැන් අපි බෙදා දුන්න. වාසි වැඩි, තෑගි වැඩි, තවත් ලොතරැයි වර්ග 4කින් ඔබට වාසනාව රැගෙන එන්න චතුෂ්ක සමගින් රොෂාන්ත ප්‍රියා සෝදානමේ.
1: මීළඟට මෙගා පව. එදත් අදත් කවදත් ලොතරැයි ලොවේ ප්‍රමුඛයා NLB. ඔබට මතක ඇති කෝටි 47ක් කෝටි 23ක් ඔබට දිනා දුන්න එකම ලොතරැය මෙගා පව ලොතරැය. අද අපි සූදානම් කෝටි 30කට එහා ගිය මෙගා සුපිරි ත්‍යාගයකින් ඔබ දිනවන්න. අපි හැමෝටම රුෂා මෝටර් රථ සිහිනයක් තියෙනවා. අන්නේ ඔබේ සිහිනය සැබෑ කරන්න ග්‍රෑන්ඩ් වෙනසක් සිදු කරමින් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට ඔබ මේ දකින මෝටර් රථය ඔබටම ලබා දෙන්න අපි සූදානම්. එහෙනම් මේ සුපිරි ත්‍යාගි තුනක් පෙරමුණේ තියාගෙන මේ ආරම්භ කරන්නේ ඔබේ හීන සැබෑ කරන මෙගා පව 2015 වෙනි දිනුම් වාරය. මෙගා පව ලොතරැයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි දැන් අපි තෝරන්නේ. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය B. දැන් අපි තෝරන්නේ සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 2. මේ යන්ත්‍රයෙන් ජයග්‍රහී අංක 4ක් දැන් අපි තෝරනවා. පළමු ජයග්‍රහී අංකය අංක 15. දෙවන ජයග්‍රහී අංකය අංක 39. මේ තෝරන්නේ තුන්වෙනි ජයග්‍රහී අංකය. අංක 48. වෙනි ජයග්‍රහී අංකය අංක 65. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාපත්තර මුද්‍රට ඍජුවම දායක වන මෙගා පවලොත්‍රයේ මේ වර්ෂයට සුප්‍රත්‍යාගලාභින් 5 දිනක ඒ වගේම 20 ලක්ෂපතින් 57 දිනකුත් අපි බිහි කරලා තියෙනවා. මෙගා පවලොත්‍රයේ රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න ඡායග්‍රහකින් 3 දිනක හද බිහි වෙනවා. එලොතරයිපත් ඔබ චාලිවිකලා මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්. එස් මුතු කුමාරණ කරවිට, AIK රාමනායක කොටහේන, HGU පුෂ්ප කුමාර වලස්මුල. ඔවුන් දැතුළු අද සමස්ත ජයග්‍රාහකීන් 1,6253 දෙනෙකු අතරේ රුපියල් 66,90,760 මුදලක් අපි බෙදා දෙන්නා. ඔව් නිසකවම දිනන ඔබේ විශ්වාසය අකණ්ඩව තහවුරු කළ ලොකුම තෑගි දින හෙට මෙගා පවලොත්‍රයේ සුපිරි තෑගි තුනේ වටිනාකමයි මේ මතක් කරන්නේ. මෙගා පවලොත්‍රයෙන් හෙට ඔබේ වෙන වාසනාව රුපියල් 30,04,45,790 මුදලක් ඒ වගේම පව සුපිරි තෑගි රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගි සුපිරි මෝටර් රථයක්. ජාතික මහා ධන සම්පත ධන නිධානය ලොතරැයෙන් අද ඉරිද දවස නිසා සන්ඩේ බෝනස් සංඛ්‍යාව ගලපාගෙන මුදලින් රුපියල් 10,000ක් ඔබට දිනා ගන්නත් හැකියාව තියෙනවා. එහෙනම් මේ ආරම්භ කරන්නේ ධන නිධානය 2297 වෙනි දිනුම් වාරය. ධන නිධානය ලොතරැයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයයි දැන් අපි තෝරන්නේ. ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය O අක්ෂරය. මේ අංශයෙන් දැන් අපි ජයග්‍රහ අංක 4ක් තෝරනවා. මුදලින් රුපියල් 10,000ක් දිනා ගන්න පුළුවන් ධන නිධානය සන්ඩේ බෝනස් සංඛ්‍යයි මේ තෝරන්නේ. ධන නිධානය සන්ඩේ බෝනස් සංඛ්‍ය 0.334. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාපත්තර මුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයෙන් මේ වර්ෂයට සුප්‍රත්‍යාග ලැබින් 2 දෙනෙක් 20 ලක්ෂපතින් 35 දෙනෙකුත් අපි බිහි කරලා තියෙනවා. ධන නිධානය ලොතරැයෙන් රුපියල් 102 බැගින් දිනා ගන්න ජයග්‍රහකින් 2 දෙනෙක් බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබ ජාලවිකලා මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් පී කලුතන්ත්‍රී නාගස්තැන්න, එස් රොෂාන්දන්, ආර් යම්පති. ඒ වගේම සන්ඩේ බෝනස් සංඛ්‍යාව ගලපාගෙන මුදලින් රුපියල් 10,000 බැගින් දිනා ගන්න ජයග්‍රහකින් 62 දෙනෙකුත් අද බිහි වෙනවා. ඔවුන් දැතුළු අද සමස්ත ජයග්‍රහකින් 79,790 දෙනෙකු අතරේ රුපියල් 54,07,080 මුදලක් අපි බෙදා දෙන්නා. මේ මතක් කරන්නේ හෙට ධන නිධානය ලොතරැයි නොබේ වෙන වාසනාව ගැන. ඒ වගේමයි රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 12ක්, රුපියල් කෝටි 9ක්, ඒ වගේම රුපියල් කෝටි 8ක් දිනා දුන්න ධන නිධානය ලොතරැයෙන් හෙට ඔබේ වෙන වාසනාව රුපියල් 8,21,74,248 මුදලක්. ලොතරැයි ලොව රාජකිරුල මහජන සම්පත 6,267 වෙනි වතාවටත් ඔබව දිනවන්නයි මේ සූදානම. එහෙනම් දැනට ගන්න මහජන සම්පත ලොතරැයිපත්. මහජන සම්පත ලොතරැයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයත් ජයාංක 6ක් දැන් අපි තෝරන්න. මහජන සම්පත ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය J ජයාංක 885.5. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාපත්තර මුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයෙන් මේ වර්ෂයට සුප්‍රත්‍යාග ලැබින් 13 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. ඒ වගේම 25 ලක්ෂපතින් 237 දෙනෙකුත් අපි බිහි කරලා තියෙනවා. මහජන සම්පත ලොතරැයෙන් 125 ප්‍රථම ත්‍යාගලාභී බිහි වෙනවා. ඒ ලොතරැයිපත ඔබ චාලිවිකලා ප්‍රියන්ත ප්‍රේමරත්න පිළිමතලාව අලෙවි නියෝජිත. ඒ වගේම රුපියල් 100 බැගින් දිනා ගන්න ජයග්‍රහකින් 18 දෙනෙකුත් අද බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබ චාලිවිකලා මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. ඉන්ද්‍රාණි ස්වර්ණලතා කදරුවෙල, එච්.ඒ. ධර්මසේන ඇලකන්ද, ජයන්ත පෙරේරා අනුරාධපුර, ඒ.එස්. ප්‍රේමරත්න හෙට්ටිපොළ, කුමාර හපුගොඩ අඹතැන්න, චන්ද්‍රසිරි පෙරේරා කටුගස්සට, අජිත් සිල්වා මොරටුවැල්ල, උෂාංක අමරකෝන් බණ්ඩාරවිල, KW සරත් පුත්තලම, S කුමරගුරු වට්ටුකෝට්ටේ, ප්‍රමිල් තුෂාර දියුලපිටිය, ගිල්මන් සිල්වා මහනුවර, GBL ශ්‍රී ආනන්ද කොළොන්නාව, රජිත ප්‍රසාද් ඕසිය, ප්‍රමිලා උදේනි පිළියන්දල, KGS ජයතිලක යටියන්තොට, TAD තිලකරත්න පිළියන්දල, HR ධර්මසිරි කොටමුල. ඔවුන් දැතුළු අද සමස්ත ජයග්‍රාහකින් 231,337 දෙනෙකු අතරේ රුපියල් 1,89,76,560 මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජය නියත මහජන සම්පත ලොතරැයෙන් හෙට ඔබේ වෙන සුපිරි ත්‍යාගයේ වටිනාකමයි මේ මතක් කරන්නේ. රුපියල් 2,13,42,344 වටිනා මුදලක්. අද වියදමට අද සම්පත අද දිනුම් වාරය 842 ඔබ දන්නවා මහජන සම්පත ලොතරැයෙන් තෝරා ගන්න ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජයංක 4 තමයි අද සම්පත ලොතරැයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සහ ජයංක 4 බවට පත් වෙන්නේ. ඒ විදිහට අද සම්පත ලොතරැයේ අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය J ජයංක 557. ඒ අනුව අද සම්පත ලොතරැයෙන් 250,000 බැගින් දිනා ගන්න ජයග්‍රහකින් දෙදෙනෙක් බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. උපාලි ලක්ෂ්මන් තලාව රංගන ආර්යදාස නාරම්මල. එවගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න ජයග්‍රහකින් 46 දෙනෙකුත් අද බිහි වෙනවා. අද සම්පත ලොතරැයෙන් 1,639,160 මුදලක් අපි බෙදා දුන්නා. NLV ජාතික ජයවර්ධනයෙන් සමස්ත ජයග්‍රහකින් 823,883 දෙනෙකු අතරේ රුපියල් 7,14,07,500 මුදලක් අපි බෙදා දුන්නා. හෙටත් ඔබට වාසනාව උදා කරන්න අපි සූදානම්. එතෙක් මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
2: වාසනාවේ ආශිර්වාදය. NLV

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චක්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේ ඉලා මහෝපකාරී වනයි.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

වාසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

කාලයේ නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංචායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සෝබා දහමේ ස්වභාවයයි, යථා ස්වභාවයයි, යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරා නොවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසු දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

උත්තර නිකායි දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: අජාතක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ

ආනුභාවේ. ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ.

ඔබට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා. මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් ශෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ ඒ මෙනෙහි කිරීම තුලින්, ඔබ ඒ සජ්ජායනා කිරීම තුලින්, ඔබ ඒ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැම දිනාගේම සිත් සැනසෙනකොට අපටත් පිං සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා.

0: FM 93.5 93.7 ලක්හඬ අහගෙන ඉන්න වෙලාව 2:05 විනාඩි 3යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

ඇතු සිසින සසතු යන විටද විකාශය වෙයි. පිරිදි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සෙවකී ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාසනයේ ලාභීන් අතර අගතන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ